0: Kartu Mani.
1: උදේ 5යි විනාඩි 36යි මාෂි දැන් වෙලා අප. පුංචි ළමයි මල් වගේ කියලා අපි කතාවක් අහලා තියෙනවා නේද? මේ පුංචි මලක්. සනේලි ගුඩ් මෝර්නින්. කොහොමද?
2: ගුඩ් මෝර්නින්.
1: ඉස්කෝලේ 7 පන්තියේ තමයි ඉගෙන ගන්නවේ නේද? කොහෙද පුතාගේ ඉස්කෝලේ?
2: කොලේ ක්‍රොස් එකේ.
1: ගම්පහ නේද?
2: ඔව්.
1: රයිට්. එහෙනම් ඉතින් අද පුතා තමයි ඔන්න මුලින්ම අපිත් එක්ක පොකට් මනි දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්නේ.
3: ඉතින් අපේ පළවෙනි තරඟකාරිණිය සනේලි, ඔයාට ප්‍රශ්න හතරක් අපි අරගෙන ආවා. ඔයා හරියට උත්තර දුන්නොත් අපි දෙනවා රුපියල් 5000ක් පොකට් මනි. මම තරඟේ කොන්දේසි ටිකක් ඉක්මනට මතක් කරන්න. ප්‍රශ්න හතරක් තියෙනවා. අපි ඔයාට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරිය උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් අපි ඔයාට දෙනවා රුපියල් 250ක්. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අර අතේ තියෙන රුපියල් 250 ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට බැරි වෙලා හරි හරියට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගකින් අඩු වෙනවා. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාවෙන් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. බෙංගාල බොක්ක ඉන්දියන් සාගරයට අයත් විශාලතම මුහුදු බොක්කයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය සහ තායිලන්තය යන රටවල් වලට මායිම් වෙලා තියෙනවා. අපි අහන්නේ බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ දකුණු ආසියාවට, එක බටහිරින්, දෙක නැගෙනහිරින්.
3: සනේලි අපිට හරි උත්තරේ තෝරලා දීලා තියෙනවා. අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයෙන් තමයි දෙවැනි ප්‍රශ්නේ හැදෙන්නේ සනේලි. සකපුරුව සිරස් අක්ෂයක් වටා කැරකෙවිය හැකි තිරස් වටකුරු තැටියක්. මැටි කර්මාන්තයේදී බඳුන් වලට නිවැරදි හැඩය ලබා දීම සඳහා සකපුරුව යොදා ගනී. අපි අහන්නේ සකපුරුව පාවිච්චි කරලා මුලින්ම මැටි බඳුන් හදලා තියෙන්නේ කුමන යුගයේදීද? 1. පූර්ව ඓතිහාසික යුගයේදී, 2. ඓතිහාසික යුගයේදී.
2: 1.
3: සකපෝරුව වර්ගත් තියෙනවා. අත් සකපෝරුව, එතකොට පා සකපෝරුව, විදුලි සකපෝරුව. ඉතින් ප්‍රශ්න දෙකකට දැන් උත්තර තෝරලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ ප්‍රශ්න හදලා තියෙන්නේ විද්‍යාව පාඩමෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වර්ග තුනක් තියෙනවා. තේ, රබර්, පොල්. මේ අතරින් ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අපනයන භෝගය රබර්. ප්‍රශ්නය, රබර් කෙරි මිදවීමට භාවිතා කරන අම්ලය මොකක්ද? 1. සල්ෆියුරික් අම්ලය, 2. ඇසිටික් අම්ලය.
3: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න තුනයි. ප්‍රශ්න තුනටම උත්තර තෝරලා රුපියල් 1000ක් දැන් පොකට් මනි තියෙනවා සනේලි. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද මෙතනින් අතර වෙනවද?
1: ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිතුවමක් තමයි මොනාලිසා සිතුවම. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේදී. අපි අහන්නේ මෝනාලිසා සිතුවම ඇති කෞතුකාකාරය පිහිටා ඇති රට කුමක්ද? 1. ඉතාලිය, 2. ප්‍රංශය.
3: මොනාලිසා සිතුවම ඇති කෞතුකාගාරයේ පිහිටි රට මොකක්ද කියලා තමයි අපි ප්‍රශ්නේ ඇහුවේ. හරිය උත්තරේ වෙන්න ඕනි ප්‍රංශය.
1: ප්‍රංශයේ පැරිස් නුවර තියෙන ලුව කෞතුකාගාරේ තමයි සනේලි ලෝක ප්‍රසිද්ධ මෝනාලිසා චිත්‍රය තියෙන්නේ. කමක් නැහැ, හොඳ උත්සාහයක් ගත්තා. අපි ආයෙත් වතාවක්, ආයෙත් දවසක පොකට් මනි දිනා ගන්න ලෑස්ති වෙමු නේද?
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: Yeah, the pocket money. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Rating agency BBB- stable outlook.

0: දෙච්චර කියර දරන්ගඩ පාචාලි සැන්ඩිට සනීපන සැන්ඩි හිටපුක උන
1: විකාරකෝතවිතෝ
0: ද මිස්සු කල්පනන්නද ඒ කියන්නේ විනත සනීපෙන් දරෝගේ
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සෙනසුරාදා උදේ 8ට
5: කොහමද ද්‍රාමා එක දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද
6: සතුටු සතුටුදායක අවසානය
5: ආ හේමද
6: ඔව් ද්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා
5: ඈ

0: Data Pocket Money.
1: මාෂි මොකද කියන්නේ? ගාලුයන්ද?
2: යමු.
1: ගාල සෞතන් විද්‍යාලයේ පුංචි දුවක් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක පොකට් මනි දිනා ගන්න. Good morning.
3: Good morning.
2: සනුති බෙනාරා නේද මේ?
3: ඔව්.
2: හරි සනුති, අපි ආවේ ඔන්න ඔයාලට පොකට් මනි දෙන්න තමයි. ඉතින් ලෑස්ති නේද?
1: ගාල සෞත්ලන් විද්‍යාලයේ 8 වසර ඉගෙන ගන්න සනුති තමයි දැන් ලෑස්තිලා ඉන්නේ පොකට් මනි දිනා ගන්න.
2: දැන් අපි දෙන්න අතේ තියෙනවා පොකට් මනි රුපියල් 5000ක්. මේ 5000 ඔයාගේ අතට ගන්න නම් අපි අහන ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕන. තප්පර පහක් අපි ඔයාලට දෙනවා. මේ තප්පර පහ ඇතුළත උත්තරේ තෝරන්න ඕනේ. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්නත් ඔයාට පුළුවන්. එහෙනම් අපි යමුද පළවෙනි ප්‍රශ්නෙට.
1: ශ්‍රී ලංකාවේ විවිධ යුගවලට අයිති චිත්‍ර ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. සීගිරි චිත්‍ර, ඇඹැක්කේ, කැටයම් ඒවා අතරින් කීපයක්. අපි අහන්නේ අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තිය දැකගත හැක්කේ කොහෙද? 1. ඉසුරුමුණි විහාරේ, 2. මහමෙවුනා උයනේ.
3: ඉසුරුමුණි විහාරේ.
1: පළවෙනි ප්‍රශ්නෙටම හරි උත්තරේ දුන්න සනුති. දැන් අතේ මේ වෙද්දි රුපියල් 250ක් පොකට් මනිය තියෙනවා. ඊට පස්සේ හැම ප්‍රශ්නෙකටම මේ මුදල දෙගුණ වෙනවා හරි උත්තරේ දුන්නොත්.
2: අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ සැකසෙන්නේ. අතීතයේදී වෙළඳ කටයුතු සඳහා ගෝකන්න වරාය, ජම්බුකෝලපට්නම්, පුත්තනම වැනි වරායන් ඉදිකොට තිබෙනවා. විදේශ වෙළඳාම සඳහා මේ වරායන් ජනප්‍රියයි. අපි අහන්නේ අනුරාධපුර යුගයේදී ඉතා දියුණුවට තිබ්බ බටහිර වෙරළෙහි පැවති වරාය කුමක්ද? 1. මාතොට වරාය, 2. ගොඩවාය වරාය.
3: මාතොට වරාය.
2: දෙවැනි ප්‍රශ්නෙත් අපිට ඔන්න හරි උත්තරේ තෝරලා තිනවා සනුති. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාවෙන් තමයි සනුති මේ ප්‍රශ්නේ හැදෙන්නේ. දියගොඩ දෙකේම වාසය කරන ජීවීන් උභය ජීවීන් කියලා හඳුන්වනවා. උභය ජීවීන් උපත ලබන්නේ ජලයේ. අපි අහන්නේ මේ සතුන් අතරින් උභය ජීවියෙක් වන්නේ කවුද? 1. සලමන්දරා, 2. දියකාවා.
3: සලමන්දරා.
2: ප්‍රශ්න තුනකට උත්තර දීලා දැන් මේ වෙනකොට රුපියල් 1000ක් පොකට් මනිය අතේ තියෙනවා සනුති. දැන් බෝනස් ප්‍රශ්න තෝරගමුද එහෙනම්?
1: බෞද්ධ කොඩිය නිර්මාණය කරලා තියෙන්නේ 1885 දී. බෞද්ධ කොඩිය වර්ණ 6කින් සමන්විත වෙනවා. අපි අහන්නේ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා කවුද? 1. හෙන්රි ස්ටීල් වෝල්කට් තුමා, 2. මහත්මා ගාන්ධි.
2: හොඳට කල්පනා කරලා හරියට උත්තරේ දුන්නා.
1: අන්තිම තප්පරයේදී සනුති ඔන්න හරි උත්තරේ දීලා රුපියල් 5000ක් පොකට් මනිය දිනාගත්තා. සතුටුයි නේද?
2: මේමයි සනුති, කොහොම හරි ඉතින් ප්‍රශ්න හතරටම උත්තර තේරුවා. සනුති, සම්මානෙන් මේ දවසට කොච්චර වෙලා පාඩම් කරනවද?
3: 6 දෙකක්.
1: ලොකු වුණාම කවුරු වෙන්නද පුතා බලාපොරොත්තු වෙන්නේ? හරි, ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා ඔන්න මේ වෙලාවේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම සියතහන හැමෝම ඔයාට විශ් කරනවා. එහෙනම් ආය දවසක හම්බ වෙමු. පොකට් මනි දෙන්න.
2: සනුති, රුපියල් 5000ක් පොකට් මනි දිනනකොට අපි ඔන්න ආයමත් සරයක් නම් එක මතක් කරනවා. මේ වෙලාවේ දැන් නංගි ළමල්ල ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නේ. අතරතුරේ ඉක්මනට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151.
1: දැන් දරුවෝ ඉස්කෝලේ යවනවා කියන්නේ ලීසි පහසු වැඩක් නෙවෙයි. ඉස්කෝලේ යවලා විතරක් හරියන්නේ නැහැ නේ. අනාගතය දරුවන්ගේ හදන්න ඕනේ. ඒ වෙනුවෙන් දෙමව්පියන්ට තියෙන්නේ කියලා නිම කරන්න බැරි තරම් වගකීමක්. ඒ වගකීමට කැප වෙන්නත් ඕනේ. එවෙනුවෙන් අපිට අද දවසේ පුංචි දෙයක් කරන්න තියෙනවා දරුවන්ගේ අනාගතයට, ඒ වගේම ඔබේ සිහින නිවහනට, සැනසීමක් විශ්‍රාමයකට. ජීවිතේ මේ අවදි තුන වෙනුවෙන් අපි දැන් ඉඳලා ලෑස්ති වුණොත් කිසිම කරදරයක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. දන්නවද, ඔබට පුළුවන් 13:19ට කතා කරලා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගිහිල්ලා අදම කරන්න ඕනේ වැඩක්. ස්ථාවර තැන්පතුවකට පළවෙනි අඩිය තියන්න. ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන්. මොකද පොලිය ලැබෙනකොට අවුරුද්දකට 10.5%ක වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. ඒ වගේම වසර දෙකක් කල්පිරෙනකොට 11.5%ක වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. දවසින් දවස බලාගෙන ඉඳෙද්දි ඔබේ මුදල 2-3 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම අදම නිර්මාණය කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත යන්න කතා කරන්න 13:19.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්. රජයෙන් වී මිලදී ගැනීම 10 වනදා සිට. න්‍යාස්තික මධ්‍යස්ථාන ගැන ඉරානයෙන් තීරණයක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
3: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයි.

0: Свята Pocket Money.
1: උදේ 6යි විනාඩි 6යි දැන් වෙලාව. මාෂි.
2: අපි යමුද කළුතර පැත්තට.
1: විහාරය ඉන්න අපිත් එක්ක අද පොකට් මනි දිනා ගන්න ලෑස්ති 11 වසරේ පාතකද කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න විහාර තමයි මේ.
2: විහාරා? ප්‍රශ්න හතරක් තියෙනවා විහාරා, උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි වලට දිනා ගන්න පුළුවන්. මං ඉක්මනට තරගේ කොන්දේසි ටික මතක් කරන්නම්. අපි ඔයාට ප්‍රශ්න හතරක් දෙනවා, තප්පර 5ක් වාට දෙන උත්තර තෝරන්න, ඒ වගේම හරි උත්තරේ තෝරන්න උත්තර දෙකකුත් දෙනවා. ඒ වගේම පළවෙනි ප්‍රශ්නේදී රුපියල් 250ක් වාට හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගණ දෙගුණයක් කර ගන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගණ භාගෙට භාගකින් අඩු වෙනවා. අපි යමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. සැලලිහිණි සංදේශය කෝට්ටිල් යුගයේ ලියූ සංදේශ කාව්‍යයක්. පද්‍ය 111කින් එය සමන්විතයි. ප්‍රශ්නය: සැලලිහිණි සංදේශය රචනා කළේ කවුද? 1. වැද්දෑවේ හිමියන්, 2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්.
2: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා තියෙන අතේ රුපියල් 250කුත් පොකට් මනි තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මේ ප්‍රශ්නයේ සැකසෙන ඉතිහාසයේ විශ්වයෙන් පංච කකුට බාණ්ඩ පුරාණ සිංහල රාජාභිෂේකයේදී රජකුට හිමි වූ අත්‍යවශ්‍ය රාජකීය සංකේතයක්. මේ බාණ්ඩ පහ රජුගේ බලය, පාලනය සහ උත්තරීතර භාවය නියෝජනය කරනවා. අපි අහන්නේ අශෝක රජතුමා විසින් එවන ලද පංච කකුට බහන්ද භාවිතා කොට අභිෂේකය ලැබූ ශ්‍රී ලාංකේය රජු වන්නේ 1. මුටසීව රජු, 2. දේවානම්පියතිස්ස රජු. අපිට උත්තරේ පැහැදිලිව ඇහුනේ නැහැ විහාර. ආයෙත් උත්තරේ කියන්න පුළුවන්ද?
2: හරි උත්තරේ තමයි දේවානම්පියතිස්ස රජු. හරි, අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි මේ ප්‍රශ්නේ සැකසෙන්නේ. ප්‍රධාන වශයෙන් දර්පණ වර්ග තුනක් පවතී. තල දර්පණ, උත්තල දර්පණ, අවතල දර්පණ. අපි අහන්නේ දන්ත රෝගීන්ගේ දත් නිරීක්ෂණය සඳහා යොදා ගන්නා දර්පණ වර්ගය වන්නේ 1. උත්තල දර්පණ, 2. අවතල දර්පණ.
2: විහාරගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා. විහාර බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය රුපියල් 250 රුපියල් 1250ක් කරගන්න පුළුවන්. අපි බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: හා.
1: පෘථිවි පෘෂ්ඨයෙන් 71%ක් පමණ ජලයෙන් වැහිලා තියෙනවා. සාගරවලින් කොටසක් හෝ වෙනත් ගොඩබිමකින් වටපූ ප්‍රමාණයක් මුහුද ලෙස හඳුන්වනවා. ප්‍රශ්නය: මිනිසුන්ට පහසුවෙන් පාවී යක. ප්‍රශ්නය: මිනිසුන්ට පහසුවෙන් පාවී යා හැකි තරම් ලුණු සහිත මුහුද මොකක්ද? 1. මල මුහුද, 2. රතු මුහුද.
2: හරි උත්තරේ බෝනස් ප්‍රශ්න තෝරලා රුපියල් 1250ක් පොකට් මනි දිනා ගන්නවා විහාරා. විහාරා?
3: ඔව්.
1: සතුටුයි නේද විහාරා?
3: ඔව්.
1: හරි, යාළුවන්ටත් එහෙනම් පොකට් මනි ගැන කියන්න. ආයේ දවසක පොකට් මනි එක්ක රුපියල් 5000ම දිනා ගන්න ඔයත් එක්කෙන්න ඕනි. හරිද?
3: ඔව්.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පතු
5: ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පත සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැගට් දෙකක් ඇකුළු සානාඩු ගෙවීමේ ක්‍රමය.
2: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන හාල් කිලෝ 20.
3: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
4: උසු ඉදල් මුල්තැන් ගිර අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහ ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: මේ සමාජයේ ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
6: මා ජනතාවට අනවශ්‍ය පීඩනයක් එන තීන්දුවකට අපි යන්නේ නැහැ.
7: මේ රටේ ජනතාව මෝඩ නෑ.
0: සෑම දිනකම උදෑසන 6:00 දහා දහවල් 12:00 සවස 6:00 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: Iată Pocket Money.
1: Good morning, Chetia.
2: Good morning.
1: අපි යන්නේ මහනුවර පැත්තට 10 වසර ඉගෙන ගන්න චේතිය. ඉස්කෝලේ කොහෙද කිව්වේ පුතා?
2: ඉස්කෝලේ නාලන්දා බෞද්ධ විද්‍යාලය.
1: පල්ලිකැලේ. මේ දවස්වල ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක තියෙනවානේ. චේති ඉස්කෝලේ පාපන්දු කණ්ඩායමේ සමාජිකෙක්. ආසම ප්ලේයර් කවුද පුතා?
2: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.
1: Right. ඉතින් රොනාල්ඩෝ වගේ දක්ෂ ක්‍රීඩකෙක් වෙන්න ඕනේ ලංකාවට දවසක අභිමානයක් ගේන්න පුළුවන් වෙන විදිහේ. හරි අපි බලමු අද දවසේ අභියෝග වලට කොහොමද චේතිය මුණ දෙන්නේ කියලා. පොකට් මනි ප්‍රශ්න හතරක් තියෙනවා මාෂිනේ.
3: ඔව් ඉතින් මේ ප්‍රශ්න හතර තමයි අද දවසේ ඕනේ චේතියගේ අභියෝගය. හොඳට උත්තර දුන්නොත් අපි දෙනවා රුපියල් 5000ක්. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගණුවට වැඩි කරගන්න පුළුවන් දෙගුණයක් වෙනකන්. ඒ වගේම හරියට උත්තර දෙන්න බැරි වුණොත් එක ප්‍රශ්නකට හරිය අතේ තියෙන පොකට් මනි ගාන භාගයට භාගකින් අඩු වෙනවා. අපි යමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ සැකසෙන්නේ. කෙස් ගහෙන් බේරුණා. මේ රූඩයට ගැළපෙන අදහස වන්නේ 1. නැති අනතුරක් ඇති කර ගැනීම, 2. යන්තමින් ගැළවීම. දෙවැනි එක
2: යන්තමින් ගැළවීම.
3: චේතිය පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්න රුපියල් 250කුත් පොකට් මනි අතේ තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: මේ ඉතිහාසයේ පාඩමින් සැකසෙන ප්‍රශ්නය රාජාදී රාජසිංහ රජුගෙන් පස්සේ 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහසුනට පත් වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තම අගබිසව ඉන්දියාවේ මදුරාපුරයෙන් ගෙන්වා ගත්තා. අපි අහන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසව වන්නේ මේ අතරින් කවුරුන්ද? 1. රංගම්මා දේවිය, 2. සුගලා දේවිය.
3: තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමෙන් අහන ප්‍රශ්නය ලෝකේ මහද්වීප 7න් එකක් යුරෝපා මහද්වීපය. මිලියන 740කට අධික ජනතාවක් මෙහි වාසය කරනවා. අපි අහන්නේ යුරෝපා මහද්වීපයට අයත් රටක් වන්නේ 1. චීනය, 2. ප්‍රංශය.
2: දෙවන උත්තරේ ප්‍රංශය.
3: චේති අපිට හරි උත්තරේ තෝරලා තියෙන තුන්වෙනි ප්‍රශ්නෙටත්. එතකොට චීනය අයත් වෙන්නේ ආසියා මහද්වීපයට. දැන් රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා චේතිය. ඔයා දැන් මේ රුපියල් 1000 පස්කුණේකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්නෙට යන්න වෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
1: දෙදහා වසරේදී පැවති සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උල්ලේදී ලංකාවට රෙදී පදක්කමක් දිනාගත්තේ කවුද? ප්‍රශ්නය ආසියාවේ කළු වෙළඹ යන අරුමත්තරාමෙන් හඳුන්වන්නේ කවුද? 1. දමයන්ති දර්ශා, 2. සුසන්තිකා ජයසිංහ.
2: සුසන්තිකා ජයසිංහ.
3: ප්‍රශ්න හතරේ අභියෝගයේ බාරගෙන චේතිය රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: හොඳ පාපන්දු ක්‍රීඩකෙක්. හොඳට ගෝල දිනුම් හතරක් වාර්තා කරගත්තා නේද? හතරට බිඳුවක් විදිහට තරගයේ ජයග්‍රහණය කළා. මොකද හිතෙන්නේ?
2: සතද?
1: යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ චේතිය. හරිද?
2: හරි.
3: අද දවසේ ඕන චේතියත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. ඉතින් ආයමත් සැරයක් අපි නම් එක මතක් කරන්නම්. මේ විදිහට පොකට් මනි දිනා ගන්න එන්න මේ පැත්තට 0714 151 151.
1: එමනම් ඉතින් නිවුස් බ්‍රේක් එකකින් පස්සේ අපි මමීස් පොකට් මනි අර දිනන්නේ කවුද කියලා බලමු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 55,000ක්ම වයි. ශ්‍රී ලංකාව යළි ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට. රජයෙන් වීමිලිදී ගැනීම දසවනදා සිට. න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන ඉරානයෙන් තීරණයක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු රෝගීන්ගේ අපේක්ෂිත පහත යාම මෙතෙක් වාර්තා වී නොමැති බව ජාතික ඩෙංගු වර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංකර සඳහන් කළේ ඩෙංගු මදුරුවන් භෝවන ස්ථාන පාසල් තුළින් බහුලව වාර්තා වන බවයි.
3: මදුරුවන් භෝවන ස්ථාන වැඩිපුරම අපිට දක්නට ලැබුණේ පාසල්වල සහ රජයේ ආයතනවල කියලා. අපි ඒකේ පිටිමතව දැන් මේ වෙන විට ශාලා කතිකාවතක් ගිහිල්ලා විශේෂ ඩෙංගු වර්ධන වැඩසටහන් විශේෂයෙන්ම පාසල්වල කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සහ දාල සෞඛ්‍ය වැඩ නිලධාරීන් මගින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒක දරුවන්ට විශේෂයෙන් වැළඳෙනවා කියන එක. මොකද දරුවන් ඇත්තටම සමාජලාවට කුඩා දරුවන් නම් එයාගේ ශක්තිය යම් කිසි ප්‍රමාණයක අඩු තත්ත්වයක තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම රෝගේ වැළඳීමේ හැකියාව වැඩි. මෙතෙක් තාම අපි බලාපොරොත්තු වෙච්ච අඩුවීම සිද්ධ වෙලා නැහැ.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 55,000ක්ම වා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 55,406ක් බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකය පැවසුවේ. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 29,093ක්. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 32ක්. ඩෙංගු මදුරු ව්‍යාප්තිය මර්ධනය සඳහා ජනතාව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කොළඹ දිස්ත්‍රික් සංගමේ සභාපති අමිත් කුමාර සඳහන් කළේ.
4: වාර්තා වෙච්ච රෝගීන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී එයාගේ නිවාස ඇතුළෙත් මදුරු ගේට එන, ඒ කියන්නේ ගෙදර රෝගියෙක් ඉඳලා තාම පරීක්ෂන් වෙලා නැහැ, තාම මේ ගැන අවධානය යොමු කරලා නැහැ. ඉස්සිරංග වල අයිතිකාරයන්ට අපි කියලා දෙන්නේ කුණු දාන්න බැරි වෙන්න වටේ ලොකු තාප්පයක් ගහන්න කියලා. නමුත් අයිතිකාරයා යුතුයකම් ඉෂ්ට කරලා තියෙද්දිත් වටේ යන කට්ටිය තාප්පෙට උඩින් කුණු දාගෙන යනවා. දැන් අයිතිකාරයට පේන්නෙත් නැහැ, අපිට පේන්නෙත් නැහැ. අපිට තාම දැනෙන්න තියෙන්නේ මිනිස්සුන්ගේ නිසි අවධානය මේ ගැන යොමු වෙලා නැහැ. මෙහෙම ගියොත් අධිවසංග තත්ත්වයේ ගොඩක් කට්ටිය ස්පිටාල වලින් නෙවෙයි කරත්තෙන් තමයි හැරෙන්න වෙන්නේ ඥාතියා සහෝදරයා දාලා.
1: සංශෝධිත බස් ගාස්තු ඇතුළත් නිවේදනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ සංශෝධිත ගාස්තු සඳහා බස් සංගම් නියෝජිතයින්ගෙන් විරෝධයක් එල්ල නොවූ බවයි. බස් ගාස්තුව 12%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඊයේ තීරණය කළා. ඒ ලබන 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. සාමාන්‍ය සේවා කෙටිතුර බස් ගාස්තුව ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ 12%කින්. දහවන දුර කිලෝමීටර 100ට වැඩි දිගුදුර සේවා බස් ගාස්තුව 20%කින් ඉහළ නැංවීමට නියමිතයි. සුඛෝපභෝගී කෙටිතුර බස් ගාස්තුව ඉහළ නැංවීමට තීරණය කළේ 12%කින්. දහවන දුර කිලෝමීටර් 100ට වැඩි දිගුදුර සුඛෝපභෝගී බස් ගාස්තුව 15%කින් ඉහළ නැංවීමට තීරණය කළා. කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ඊ සංගරණයක් සිදු කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සියලු කර්මාන්ත ඉදිකිරීම් වෙළඳ හා සේවා කටයුතු ආවරණය කරමින් සංගරණය සිදුවනු ඇති. සේවක සංඛ්‍යාව 50 හෝ ඊට ඉහළ විශාල පරිමාණයේ ආයතන සඳහා අන්තර්ජාලය ඔස්සේ සංගණන තොරතුරු ලබා දිය හැකි. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ඉදිරිපත් කර නොමැති ආයතන වෙත සංගණන නිලධාරීන් පැමිණෙනු ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තොරතුරු ලබා දීමට අපේක්ෂා කරන ආයතන සිය නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. මේ අතර මේ වන විට 5% මට්ටමේ පවතින ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%

0: අටත් අතර මට්ටම දක්වා ගැනීමට වෙහෙසියුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එහිදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ සංගම් කර්මාන්තකරුවන් සහ ආයෝජකින් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. මෙමගින් ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය හැකි උපරිමයෙන් රජ අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. මේ අතර උද්ධමනය පහත යාම සඳහා තවදුරටත් ඉන්ධන මිල පහත දැමිය යුතු බවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සඳහන් කළේ.
1: බලාපොරොත්තු වෙනවා තවදුරටත් ඛනිජ තෙල් මිල ගණන්වල පහළ යාමක්. ඊට පසුව තමයි අපිට කියන්නට සිද්ධ වෙන්නේ ලංකාවේ කියන්නේ උද්ධමනයට, ප්‍රවාහන වියදම් වලට, ජන ජීවිතයට එකින් වෙන බලපෑම. මේ මිල ගණනෙන් අපිට යම් කියන්නේ ප්‍රවාහන ගාස්තු අනිකුත් ගාස්තු වල යම් සංශෝධනයක් කළ නොහැකි තත්ත්වයක් තමයි ඒ අදාළ ක්ෂේත්‍ර වලින් කියවෙන්නේ.
0: මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කළා. ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලබා දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරඟකාරීත්වය ශක්තිමත් කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම මූලික කරගනිමින් මෙම මූල්‍යාධාර වැඩසටහන අදියර 3කින් සමන්විතයි. මේ අතර ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට නම් කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටුණා. නිෂ්පාදන, සංචාරක සහ අනිකුත් කර්මාන්තංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථාතත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගීමට ලකු රටවල් සංඛ්‍යාව 218ක්. රාජ්‍ය සේවක වැටුප් විෂමතා සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවල ටෙලමෙන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි සම කැඳවම්කරු අනුරාධ සෙනවිරත්න පැවසුවේ සිය ගැටළු පිළිබඳ ආණ්ඩුවේ කඩිනම් අවධානය යොමු විය යුතු බවයි.
2: වැටුප් විෂමතාවයන් තියෙනවා, වැටුප් සම්බන්ධ ගැටලු තියෙනවා, විශ්‍රාමිකයන්ට තියෙනවා. ඒ ගැටලු විසඳන්නේ නැතුව ඒ ගැටලු යටගහන්න, ඒවා කල් දාන්න, ඒවා ඇදගෙන යන්න දිගින් දිගටම, එහෙමනම් මේ කොමිෂන් සභාපත් කරන්නේ අපිට සිද්ධ වෙනවා රාජ්‍ය සේවා වෘත්ති සමිති මධ්‍යස්ථානයේ විදිහට ඉදිරියේදී මේ පිළිබඳව වෘත්තීය ක්‍රියාමාර්ගවලට, උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට, අඛණ්ඩ මැදිහත් වීම වලට යන්න කියන එක මේ වෙලාවේ අවධාරණය කරනවා.
0: වැටුප් ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිති වලින් අදහස් ලබා ගැනීමට රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒම කොමිෂන් සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී එහි සභාපති අශෝක පීරිස් සඳහන් කළේ වසරක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
3: ඒගොල්ලගේ සේවා ගණයන් අනුව, වෘත්තීය සමිති සංවිධාන අනුව ඒගොල්ලගේ නියෝජන අපි ඉදිරිපත් කරගෙන ඒවා සාකච්ඡා කරලා අපි ක්‍රමානුකූලව වර්ෂයක් ඇතුළත මේක විසඳන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවයේ මේ තියෙන අක්‍රමවත් බව නැති කරලා රාජ්‍ය මූල්‍යයටත් ලොකු බරක් ඇති නොවන විදිහට මේක හැඩගස්සාගන්නේ කෙසේද කියලා රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්න කියලා. මේක තමයි මං හිතන්නේ ඉතාමත් තීරණාත්මකව දේ निराකරණය කරන්න මේ අවස්ථාවේදී පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.
0: රාජ්‍ය විසින් වීමිලිදී ගැනීම ලබන දසවනදා ආරම්භ කිරීමට නියමිතයි. පළමුව දියර යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ වියස්වන මිලදී ගැනීමට නියමිතයි. යලකන්නේ වීමලදී ගැනීමට රුපියල් මිලියන 6000ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිබෙවුණා. ස්ථාන 143කදී රජය විසින් වීමලදී ගන්නා බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
4: 2026 යලකන්නේ සඳහා අපි ස්ථාන 143කදී වීමලදී ගැනීම සඳහා විගබඩා 143කට බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39500ක් මිලදී ගන්නට. ජූලි මාසේ 10 වෙනිදා අම්පාර ප්‍රදේශයෙන් වීමලදී ගැනීම ආරම්භ කරන්න පුළුවන්කම ලැබේවි. දැන් අපි සලස්ම හදලා තියෙන්නේ ජූලි මාසේ 10 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 25 වෙනිදා දක්වා මේ විල ගැනීම සිදු කරන්නට. කලින් අපි ප්‍රකාශයට පත් කරපු සහතික මිලම තමයි අපි කලින් ප්‍රකාශයට පත් කරා මහා කන්නේදී. මේ කන්නේටත් ඒ මිල අදාළයි.
0: නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගනු ඇති. වීමිල සම්බන්ධයෙන් ගොවින් සෑහීමකට පත් නොවන බවයි හුරුලුකව ජනපදනමේ හිටපු ලේකම් පීඑස් වාසුලසේන සඳහන් කළේ.
5: වීඔලී මණ්ඩල තවම වහලා තියෙන්නේ. වීඔලී මණ්ඩල සුද්ධ කරලවත් දිනයක්වත් දීලා නැහැ අපිට ඒවට. කොහොමනත් අපිට වීමිල මදි. වීමිල ගොවිය සෑහීමට පත් වෙන්නේ නැහැ. ගොවිය සෑහීමට පත් වෙනවා. දැන් අවුරුදු 4ක් 5කට ඉස්සෙල්ලා දුන්නා නම් වීමිල 120ට අපි සෑහීමට පත් වෙනවා.
0: ආණ්ඩුව පිළිබඳ කලකිරීම පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේවනානායක්කාර පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
6: ආණ්ඩුවට කියන්න අපට අනන්තවත් අඩුපාඩුකම් තියෙනවා. ආණ්ඩුව ගැන ඇති වෙලා තියෙන කලකිරීම් තියෙනවා. ඒව නැතුව නෙමෙයි. නමුත් මේවා ඔක්කොම බලන්න ඕන සමස්තයක් තුල මේ සමස්තය තමයි මේ ආණ්ඩුව එක පැත්තකින් හසු වෙලා තියෙන උරචක්‍ර මාලයක් මූල්‍ය අරමුදලේ ගිවිසුම. ඉතින් ඒ නිසා ආණ්ඩුවට උවමනා ප්‍රමාණයට ආණ්ඩුවට ජනයාට සාන දෙන්න බෑ.
0: ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ජනතාව ප්‍රශ්න කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වේදිරිමාන සඳහන් කළේ.
7: ඔබට පුදුම හිතෙන්නේ නැද්ද? Taman satuwa dæwanta වැඩපිළිවෙලක් තිබෙන බව පවසපු ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාමාණික විද්වතුන් Taman satu බව පවසපු ආණ්ඩුවක් බලයට පත් වෙලා අවුරුදු දෙකක් ගත්තා Tamanගේ අපනයන සංවර්ධන සැලසුම ඉදිරිපත් කරන්න. මේ රටේ මහජනයා ප්‍රශ්න කළ යුතු නැද්ද මේ සම්බන්ධව?
0: ඉන්ධන මිල අඩු කිරීම මගින් ජනතාවට සහනයක් හිමිව නොමැති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර කියා සිටියේ.
8: ඔයාට රුපියල් 200කට ගහලා රුපියල් 20ක් දුන්නා වගේ වැඩක් නේ. හරි සෝක ඈ. මෙහෙමයි. රුපියල් 20කින් තෙල් මිල අඩු වුණා. 200කින් ඉදන් වැඩි කරලා. එතකොට දැන් බස් ගාස්තු අඩු වුණාද? රීවිල් ගාස්තු අඩු වුණාද? ඒගොල්ලෝ කියන්නේ අපේ සහය එපා කියලානේ. ඒගොල්ලෝ ඔක්කොම දන්නවා කියලානේ කියන්නේ. සියල්ල දත් කට්ටියනේ ඉන්නේ. ඕම තමයි හිටියා. කවුද? වියත් මගේ පොරවල්ලත් හිටියෝ ඔය වගේ තමයි.
0: රාජ්‍ය සේවකින්ගේ යෝජිත වැටුප් වර්ධක නිසි පරිදි ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවේ.
9: රාජ්‍ය සේවයට වැටුප් වැඩි කර අපේ ආයවැදයකින් දැන් එතකොට ඉදිරි වැටුප් වැඩිවීමත් එන අවුරුද්ද මුල් සිද්ධ වෙනවා. අපේ ආණ්ඩුවේ වැඩ කටයුතු වල මූල්‍ය විනය ඉතාමත් හොඳින් අපි පවත්වාගෙන එන නිසා අපි ඉදිරියේදීත් ඒ ගැන සැලකිල්ලක් යොමු කරලා තියෙනවා. ඒ ගැන කටයුතු කරන්න ඉතින් ඒක බලන්න ඕනේ ඊළඟ අවුරුද්දේ තමයි.
0: ඇමරිකාව සහ ඉරානය අතර දොහා නුවර පැවති වක්‍ර මට්ටමේ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති බව කටාර් රාජ්‍ය පවසනවා. කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මජට් අල් අන්සාරි පැවසුවේ ඇමරිකානු සහ ඉරාන නියෝජිත කණ්ඩායම් සමග කටාර් සහ පාකිස්තාන මැදිහත්කරුවන් වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ බවයි. මෙම සාකච්ඡා ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුමට අදාළ කරුණු සම්බන්ධයෙන් පවත්වා තිබුණා. ඉදිරියටත් සාකච්ඡා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි මජිඩ් අල් අන්සාරි කියා සිටියේ. ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි වෙනුවෙන් පැවැත්වෙන අවමංගල උත්සව අවසන් වූ පසු මීළඟ සාකච්ඡා දිනය තීරණය කරන බවද ඔහු පැවසුවා. කමේනිගේ අවමංගල්‍ය උත්සව ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ඉරානය සහ ඉරාකයේ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිතයි. ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි පසුගිය පෙබරවාරි 28 වනදා මියගියේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයකදී. දොහාහි පැවැත්වෙන සාකච්ඡා යහපත් මට්ටමක පවතින බව ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. බැන්ස් ප්‍රකාශ කළා. ඔහු පවසාහිතේ ඉදිරියේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි. මෙ අතර ප්‍රහාරවලින් හානි වූ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතින බව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ නියෝජිතයින්ට මේ වන විට ඉරානයේ බුෂර් න්‍යෂ්ටික බලාගාරයේ ඇතුළු ස්ථාන දෙකකට පමණක් ප්‍රවේශ වීමට ඉඩ ලබා දී ඇති බවයි. යලි සිරස්තල. ශ්‍රී ලංකාව යලි ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට. ඩෙංගු රෝගීන් 55,000ක්ම වයි. රජයෙන් වීබලිදී ගැනීම 10 වනදා සිට. න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන ඉරානයෙන් තීරණයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ක්‍රඳි සිටින්න පැන් පැපුවත් සමක.
10: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. දස්නවසේ 70 ගණන්වල මුලින්ම වේදිකාගත වුණු සුබ සහ යස ස්ටේජ් ඩ්‍රාමා එකේ නව නිෂ්පාදනයක් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
1: ඒ ගැන අපි ඇහුවේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ. කෝල් එක ගද්දිත් එයාලා හිටියේ රිහර්සල්ස් වල.
2: යසලාලක තිස්සනම් භූපාලෝත්තමයන්න් වහන්සේ රාජසභාවට සම්ප්‍රාප්ත වනසේ.
3: ඇත්තටම කාලෙකට පස්සේ අපි මේ නිෂ්පාදනය නැවත හදන්නේ. මම රඟපානවා, කුසුම් රේණු රඟපානවා, නිමල් ජයසිංහ, මහේන්ද්‍ර වීරරත්න ආදි වශයෙන් කණ්ඩායමක් දැනට රඟපානවා. පූජාවක් වගේ වැඩකට තමයි මේ එකතු වෙන්නේ.
0: කාලෙකට කලින් කරපු ඩ්‍රාමා එකක් කොහොමද අද කාලෙට ගලපගත්තේ?
3: ඕනෑම කාලෙකට මේ දේශපාලන අර්ථකථනය ගැලපෙනවා. එතකොට ගැහැණිය පිළිබඳ විග්‍රහය ගැලපෙනවා. නීතිය, සමාජය සහ ආධිපත්‍ය කියන හැඩය ගැලපෙනවා. ඒකේ අන්තිමම රජතුමා කියනවා මේ සිංහාසනේ උඩ ඉඳගෙන මොන මගුලක්වත් කරන්න බෑ. ඉතින් ඒක එදා වගේම අදටත් ගැලපෙනවා ඇති කියලා අපිට පැහැදිලි වුණ නිසා මේක නැවත නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා කතා කරා.
1: කවද්ද ඩ්‍රාමක බලන්න පුළුවන්?
3: ජූලි මාසේ 5 ඉඳන් හවස 3:30ට 6:45ට බොරැල්ල පුංචි තියටර රඟහලේදී වේදිකාගත වීම නියමිතයි.
0: Of the town.
4: We are the room.
0: අපි ටොම් හාඩිව දන්නේ හොලිවුඩ් වල මූවි කැරක්ටර්ස් වලින්. එතකොට වෙනම්ගේ වොයිස් එකෙන් මැඩ් මැක්ස් වගේ මූවිස් වලින් එයා සෑහෙන ෆේමස් වුණා.
1: දැන් ඉතින් එයා කැමරා එක ඉස්සරහා ඉන්න ඇක්ටර් කෙනෙක් විතරක් නෙවෙයි, මයික් එක අතට ගත්ත රැපර් කෙනෙක් වෙන්නයි යන්නේ.
0: එයා ක්‍රේසි ෆේස් කියන ගෲප් එකයි ලෙජෙන්ඩරි රැපර් බස්ටර් රයිම්ස් එක්ක රැප් ඇල්බම් එකක් කරන්නයි ලෑස්ති වෙන්නේ.
1: මේ වැඩෙත් එක්ක අපිට පේන්නේ හොලිවුඩ් ස්ටාර්ස්ලා එක ටැලන්ට් එකකට සීමා වෙන්නේ නැහැ කියන එක.
0: ඇක්ටිං, මියුසික්, පර්ෆෝමන්ස් මේ හැම දෙම එක්ක කම්ප්ලීට් එන්ටර්ටේනර් කෙනෙක් විදියට ටොම් හාඩිව ඉස්සරහට අපිට බලාගන්න පුළුවන්. Talk of the Town.
4: 98.2 FM. 98.4 FM.

0: වයිනපුරා
1: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 4732000 NIBM The City University The place to be.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: දශම දෙකෙන් 98.4 න් සියත දිවයිනපුරා
1: මමීස් පොකට් මනි.
2: අපි පොඩ්ඩ තුන් දෙනෙක්ට පොකට් මනි දුන්නා. දැන් අම්මලකි වාරේ. මොරටුවෙන් මදුකා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න ලෑස්ති. ගුඩ් මෝනින් මදුකා.
3: ගුඩ් මෝනින්.
4: මදුකා ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපියට පොකට් මනි දෙනවා. ලෑස්ති නේද?
3: මම
4: ලෑස්ති. මදුකා අපියට ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේදී ඔය අතේ තියෙන පොකට් මනි ගාන ඔයාලට පුළුවන් දෙගුණයක් කරගන්න. බැරි වෙලා හරි ඔයාලට ප්‍රශ්න අතරතුරේදී උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගකින් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන ඔයාලට 5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මදුකා මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
2: මදුකා සාමාන්‍යයෙන් වැස්ස වැඩි කාලෙටත් අපි බනිනවා. හැබැයි වැස්ස නැති වුණත් අපි බනිනවා. අපි පළවෙනි ප්‍රශ්නේ වැස්ස ගැන තමයි අහන්නේ. මෝසම් සහ අන්තර් මෝසම් හේතුවෙන් ලංකාවට වැස්ස ලැබෙනවා. නිරිත දිග, ඊසාන දිග හා අන්තර් මෝසම් ලෙස ඒවා හඳුන්වනවා. අපි අහන්නේ ලංකාවට නිරිත දිග මෝසම බලපාන්නේ 1. මැයි සිට සැප්තැම්බර්, 2. දෙසැම්බර් සිට පෙබරවාරි.
4: මදුක පළවෙනි ප්‍රශ්නෙට ඔයා අපිට හරි උත්තරේ තෝරලා දුන්නා. එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: මදුක අරමුණු කිහිපයක් ඉටු කරන සංවර්ධන වැඩසටහන් බහුකාර්ය යෝජනා ක්‍රම විදිහට අපි හඳුන්වනවා. ලංකාවේ මුල්ම බහුකාර්ය යෝජනා ක්‍රමය ගල්ඔය ව්‍යාපාරයයි. ලංකාවේ විශාලතම බහුකාර්ය යෝජනා ක්‍රමය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයයි. අපි අහන්නේ ලංකාව තුල ඉරාන රජයේ ආධාර ඇතුව සිදු කළ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ 1. මොරගහ කන්ද සංවර්ධන ව්‍යාපෘතිය, 2. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය.
4: මදුකා අපි එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න ඔයාලට දෙන්නේ තප්පර 5යි. හරි උත්තරේ උමාය සංවර්ධන ව්‍යාපෘතිය. මදුකා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: පැබ්ලෝ පිකාසෝ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහු චිත්‍ර, මූර්ති, කැටයම් ආදී ක්ෂේත්‍ර කිහිපයක දක්ෂයෙක්. අපි අහන්නේ පැබ්ලෝ පිකාසෝගේ මව් රට වන්නේ 1. ස්පාඤ්ඤ, 2. ප්‍රංශය.
4: මදුක තුන්වෙනි ප්‍රශ්නෙට ඔයා අපිට හරි උත්තරේ තෝරලා තියෙනවා. මදුක ඔහු ප්‍රංශයේ බොහෝ කාලයක් ජීවත් වෙලා එරට කලා කටයුතු වලට සම්බන්ධ වුණාට ඔහු උපතින්ම ස්පාඤ්ඤ ජාතිකයෙක්. මදුක මේ වෙලාවේ ඔයාගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා. ඔයාට පුළුවන් මේ රුපියල් 250 පස් ගුණයකින් වැඩි කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නෙට යමුද?
3: එහෙනම් ඒකට යමු.
2: අපේ ශරීරයේ රුධිරය දන් දීමෙන් තවත් අලුත් රුධිරය ශරීරය තුළ නිපද වෙනවා. මදුකා සාමාන්‍ය මිනිස් සිරුරක රුධිරය ලීටර් 4.5 5.5 පමණ අඩංගු වෙනවා. ලෝකේ බහුලව බොහෝ දෙනෙක්ට තියෙන්නේ ඕ පොසිටිව් රුධිරයයි. අපි අහන්නේ මේ අතරින් ඕනෑම කෙනෙක්ට පරිත්‍යාග කළ හැකි සර්වදායක රුධිර වර්ගය වන්නේ 1. ඕ නෙගටිව්, 2. ඒ පොසිටිව්.
4: මදුකා බෝනස් ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා අතේ තිබ පොකට් මනි ගන්න 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 1250ක් දිනා ගන්නවා.
3: මහන් සතුටුයි. ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. එතකොට අපේ දැනුම සරුත් කරගන්න පුළුවන්. හොඳ තරගයක් කියලා හිතනවා.
4: බොහොම ස්තුතියි මදුකා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
3: හරි. Thank you.
0: සියත පොකට් මනි.
5: ආශි, දන්නවද මිලියනපතිය කොහොමද සල්ලි වියදම් කරන්නේ කියලා? ගමන් උපයන ආදායමෙන් 50%ක් ඒගොල්ලෝ වියදමට තියාගන්නවා. 20%ක් ඉතුරු කරලා තියාගන්නවා. 30%ක් ආයෝජනය කරනවා. මිලියනපතියෙක් වෙන්න ඕනේ නම් ආයෝජන තමයි ඒකට මඟ කියන්නේ. මොකද ඉතුරුම් කියන්නේ අපිට හදිස්සියක් වුණාම පාවිච්චි කරන්න තියාගන්න දේවල්නේ. දැන් FD එකක් දානවා කියලා කියන්නේ ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන කවුරු හරි අපෙන් ඇහුවොත් අපි දෙපාරක් නොහිත කියන්නේ මොකක්ද? 13:19ට කෝල් එකක් ගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවහනට, ඒ වගේම සැනසිලිමත් විශ්වාසයකට ඔබේ ස්ථාවරය හැම වෙලාවෙම ස්ථීර කරගන්න අදම කතා කරන්න සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් වෙතට. විශේෂම කාරණාව තමයි පුංචි මුදලක් වුණාට අතේ තියෙන්නේ ඔයා අවුරුද්දක් ඒක ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් 10.5% වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. අවුරුදු දෙකක් තිබ්බොත් අර ලැබිච්ච පොලියයි මුල් මුදලයි එකට එකතු වෙලා 11.5% තමයි ඔයාට අවුරුදු දෙකක් කල්පිරෙද්දි වාර්ෂික සඵල පොලිය ලැබෙන්නේ. ඉතින් දාඩිය මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. අද දවසේ ගන්න පුළුවන් හොඳම තීරණය තමයි සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. කෝල් එකක් ගන්නදම 13:19ට.
4: 13:19ට ඒ කෝල් එක ගන්න ගමම් අපිටත් මෙසේජ් එකක් එවන්න කියලා මතක් කරන්න ඕනේ. 0714151 කියන අපේ WhatsApp නම්බරයකට. අද දවසේ පොකට් මනි දුන්නා වගේ හෙට දවසෙත් ඒ විදිහටම අපි පොකට් මනි දෙන්න ලෑස්ති.
5: දවස වෙනස් වුණාට දිනුම වෙනස් වෙන්නේ නැහැ. හෙටත් අපි හමු වෙමු උදේ 5:30ට. මම නිශාන්.
4: මම ආශි.
1: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

තමා පුංචි දෙයක් අහන්නද? ඕගොල්ලො මේ නොහිතපු තැන්වල ඕගලන්ට හම්බ වෙලා නැද්ද? නියම ක්වොලිටි මිනිස්සු. ඒකෙන් දැන් සමහර තැන්වලට අපි හිතාගෙන යන අම්මෝ එතන මාර මිනිස්සු සෙට් එකක් අපිට හම්බ වෙයි කියලා ගියාට පස්සේ බෑග් කිසි ක්වොලිටි එකක් නැහැ. හැබැයි සමහරක් තැන්වල හිතන්නේවත් නැති තැන්වල අපිට හම්බ වෙලා තියෙනවා නියම ක්වොලිටි මිනිස්සු. ඉතින් මොකද කියන්නේ? එහෙම හිතුණා. අද දවස ඔබට ක්වොලිටි මිනිස්සු හම්බ වෙන දවසක් වේවා සහ පුළුවන් විදිහට අපිත් ක්වොලිටි වෙමුනේ. එතකොට තව කෙනෙකුට අපුව හම්බුනාම ඒ මිනිස්සුන්ට එනවා පොඩි මෙව් එකක්. Good morning, අද බ්‍රහස්පතින්දා. උදේ 7:02.

0: 4FM.
1: මත්ස්‍ය ආහාර වලින් අපට ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: අපේ රට දූපතක් වුණාට අපේ අතර මත්ස්‍ය පරිභෝජනය විවිධ හේතු නිසා සීමා වෙලා තියෙනවා. ඒ සඳහා විවිධ සමාජයේ ආර්ථික සහ සංස්කෘතික හේතු සාධක බලපානවා. නමුත් වෛද්‍යවරු විද්‍යාඥ පවසන ආකාරයට ලෝකේ තියෙන සෞඛ්‍ය සම්පන්නම ආහාරය තමයි මත්ස්‍ය ආහාර කියන්නේ. ඔබ මත්ස්‍යයන් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන්, විටමින් ඩී වගේම ඔමේගා 3 කියන වැදගත් මේදම්ලයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අයඩින් වැනි සංඝටකත්, ඛනිජ ලවණත්, ක්ෂුද්‍ර පෝෂක පදාර්ථත්, ඊටාම වැදගත් ප්‍රෝටීන් වර්ග කීපයකුත්, ඒ වගේම විටමින් වර්ග කීපයකුත් මත්ස්‍ය ආහාරවල තියෙනවා. මත්ස්‍ය ආහාරවල තියෙන ඔමේගා 3 කියන මේදම්ලයට පුළුවන් ඔබ හදවත් රෝගවලින් ඈත් කරලා තියාගන්න. ඒ වගේම ඔබට ආඝාත තත්ත්වයන් නැතිවීමේ අවදානමත් අඩු කරන්න මේ මේදම්ලයට පුළුවන්. ඒ වගේම ගර්භණී කාන්තාවන්, කිරි දෙන මව්වරුන් මත්ස්‍ය ආහාර වැඩිපුර ගැනීම මගින් කුඩා දරුවන්ගේ මොළේ වර්ධනයට අවශ්‍ය කරන පෝෂණය හොඳින් ලබා ගන්න පුළුවන්. ඔබට හැකි සෑම විටම ඔබගේ ආහාරයට මත්ස්‍ය ආහාර එකතු කරගන්න පුරුදු වෙන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ ෆේස්බුක් පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ ස්ටුඩියෝ හෙල්ත් YouTube නාලිකාවට.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක. ඕසි නිවාස ඒකක 351ක්. ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
7: ස්ප්ලැටිනම් 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage platina 100 heda weda karya david peters motor company private limited
8: aligiye harima tanata giye inda LOLC eken ne loan ekak gatte
9: math hariyanna kiyala hari tanata ma yanno one
10: LOLC finance hariyanna harima tana වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 732 1000. NIBM The City University, the place to be.
12: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
13: සියයට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
14: කුකුල්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
15: මුළු පවුලටම මගේ ගානටම.
14: කුකුල්ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
16: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
17: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
18: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝධ රථය
19: David Peters Motor Company Private Limited with
20: brand new උනත් registered උනත් ත්‍රිවිල් එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න asset line finance 011 1 4 700 IC යමතන්න වසර 23ක නොබිඳු නොබිඳු

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: Big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort අංකය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
8: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙති 0114 700 550.
9: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700.
10: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
11: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
14: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩ කාර්යා. David Pieris Motor Company Private Limited with
15: Sahili. Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව. Fabricator ගේ quotation එක Swiss Tech එකට WhatsApp කරා.
16: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 0776 780 718 WhatsApp කරන්න.
17: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
18: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
19: ගන්නවා ලයිසන් එක.
1: දැන් හරිනේ අමාරු.
17: Life එකේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. Fixed deposit එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
8: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ

0: ඇත මට දෙන්න මම ගන්න මම ගන්න හැමෝම ගත්ත අත මමට මරි පා
1: අද මම දෝතින් දරාගෙන ඔයාට අරගෙන ආවා.
2: බොන දෙයක්ද?
1: මද
2: කොලිටි මිනිස්තුවම් වෙන්න අම්මා උදේ මට වෙච්ච දෙයක්.
1: තුවා මෙතන කොලිටි මිනිස්සු හම්බ වෙන හිතාගෙන දාවේ. ආ එතකොට නෑ.
2: මම දැන් ආවා කොලිටි මිනිස්සු හම්බ වෙනවා. ඇයිද උදේ ලොරි ටෝකක් දෙන්නමනේ.
1: ඉතින් එතකොට නෑ.
2: ඔයාට ලොරි ටෝකක් දාන්න ඕන නම්.
1: හරි.
2: ඔයා කතා කරන්නේ ඉසුසු ලොරි ගැන.
1: ඉසුසු ලොරි? ඇත්තනේ නං ඔව්. ඔව්. සතෝස මෝටර්ස්.
2: මෙච්චර කාලයකට බැරුණා හරි හැම ලොරි ටෝකක් දෙන්න.
1: අනිවාර්යෙන්.
2: දැන් අපිට ෆුල් ලොරි ටෝකක් දීලා තිනවා. සතස මෝටර්ස් එක අපි ගැන කියන්නම්. ඒක නෙමෙයි දැන් ඉස්සෙල්ලාම ඒක කිව්වම ඔබ කල්පනා කරන්න. ආපු වෙලාවේ ඉඳලා පටන් ගත්තාද වත්කේ යාන වෙලදාම. නේද? ආපු ගමන් කඩේ යන්න ගන්න බල්ටි කිලි. ඒක මම දැකලා තියෙනවා ඉතින්.
1: ඔව්.
2: ඔය ටික එල්ලනවා. ටිපි ටිප් ටික එල්ලනවා.
1: ගානනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා පාන පත්තු කරනවා. ටිප් ටික
2: එල්ලනවා නඩක් ගන්නවා. ඒ ඔක්කොම එල්ලලා තමයි පහන පත්තු කරන්නේ. අම්මෝ අදනම් මේ උළු කඩේම බඩු ටික විතරයි. තව මිනිස්සුනේ සගලින්නේ.
1: යස් යස් ඒක හත්ත වැරදි කියන්න බෑ කිසි දෙයක්.
2: ඔව් ඉතින්. ජීවත් වෙන්නනේ සුදු මේ ඔක්කොම කරන්. මම දන්න ඔබ ගහන ගේමක්.
1: හරි.
2: ගේමක් මමත් ගහනවා. අපිත් පොඩි ගේමක් ගහගෙන ජීවත් වෙනවා. ඔබව සතුටු කරන එකත් පොඩි ගේමක් තමයි. ඌ සමහරවිට ඔබව සතුටු කරන පුදුමාමා. තව කියන්නේ බෑ.
1: ඉස්සරට වඩා දැන් චුට්ටක් අමාරුයි වගේ සතුටු කරන්න.
2: ඔගලන්ට සතුටු වෙන්න තියෙන දේවල් වල තියෙන ඇක්සස් ප්‍රමාණය වැඩි ඉන්නේ දැන්. පොඩි පොඩි පොඩි ඔය ගොඩාක්
1: තියෙන. ඒක
2: හරියම අමාරු ගොලන් සන්තෝෂ කරන්න. හරිද? නිකන් කරදරකාරය නම් වෙන්න එපා. ඕමට නම් මේ වගේ අපේ පණ ටිකයි.
1: ක්වොලිටි වෙන්න ඕන.
2: මේ පාරෙද්දිත් කල්පනා කරා ඇත්තටම පාරේ තින් වාහන එළවන ක්වොලිටි මිනිස්සු වැඩ නිසා තමයි අනේ අපි පණ පිටින් මේ වැඩට එන්නේ ගෙදර යන්නේ.
1: අට අට
2: හිතන්නකෝ මීහරක් වගේ මිනිස්සු නම් ඔක්කොම වාහන එළවන්නේ.
1: හරි.
2: ඔය එකක් දෙකක් ඔය බුල් කෙලියට මේ නේද?
1: හැමෝම එහෙම නෙමෙයිනේ.
2: හැමෝම නෙමෙයි බහුතරය එහෙම නෙමෙයි.
1: යස්.
2: වර තේරුමක් නැද්ද?
1: ඔව් ඒකත් ඒකනේ අපිට
2: නෝටිස් බහුතරය හොරු වුණා නම් වංචකාරය වුණා නම් බහුතරය නසරාණිය වුණා නා.
1: හරි.
2: පාතාලය වුණා නා. තවත් කියන්නකෝ වගේ වචන.
1: තවම මම නරකයි දන්නේ නැණි ඉච්චර.
2: නෑ නරකයි. ඔයාගෙන කියන්නකෝ. එතකොට මට ඕන වචන
1: දෙකේ. කුහකේ වුණා නා.
2: කුහකේ වුණා නා.
1: මෝඩේ වුණා නා.
2: මෝඩේ වුණා.
1: හරි. මගේ ටික කිව්වා.
2: සම්පූර්ණම ටික කිව්වේ නෑ ඔය දෙක තුනක්. ඔය සියයට පහක් විතර කිව්වා. නේද?
1: එහෙම වුණා නම් කොහොමද ජීවත්
2: වෙන්නේ? ඉතින් හැම මිනිහම ත්‍රස්තවාදියෙක් වුණා නා. ත්‍රස්තවාදී.
1: යා.
2: ත්‍රස්තවාදී කියන හැම වෙලාවෙම තුවක්කුවක් කරන් විදිතිය තියන එකට නෙමෙයි. ත්‍රස්තවාදීක් වෙන්න පුළුවන් ඕන මිනිහෙකුට ඕන වෙලාව. එහෙම වුණා නම් අපි ඔලූසන් ඉන්න අපි මොන බයෙන් ජීවත් වෙන්න ඕනේ?
1: ඒකනේ නේද?
2: පිස්සු වගේ එළවන මිනිස්සු රටේ හිටියා නම් ඔක්කොම.
1: හරි.
2: අපි කොහොමද පාරේ එන්නේ?
1: මේ
2: මම මේ වාහන දිහා බලන් කල්පනා කරා. ඇත්තටම ඉතින් හප්ප ගන්න නැතෝ යනවා කියන එක. වාහනේ හැප්පෙන්නේ නැතුව ගෙදර යනවා කියන එක වැඩට එනවා කියන එක.
1: හරි.
2: මේ අපේ හැමෝගෙම දායකත්වයෙන් වෙන වැඩක්.
1: දෙන්න ක්ලැප් එකක් අපි අපිටම පොඩි.
2: හරිද?
1: යස්.
2: ඒ කියන්නේ ඔබේ අදහසත් එක්ක හප්ප ගන්නෑ හප්පන්නේ. හප්ප ගන්නෑ හප්පන්නේ. දා. හැප්පුවා. ඉතින් මේ
1: හොඳ මිනිස්සු ඉන්නවා.
2: තනිය ජීවත් වෙනවා කියන එක. ඒක බොරු කතාවක් නේද?
1: යා ඒක හරි.
2: අපි ජීවත් වෙන්නේ හැමෝම නිසා. අපේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. මගනොත් ඔබට අඩුපාඩු පාරෙදි වෙලා ඇති. ඇඟට කපලා ඇති මං. මෙයානම් හරියට වාහන වල ඇඟට කපනවා.
1: නෑ නෑ නෑ මං හරීම
2: හරීම එල දෙන.
1: මගේ චරිතේ කියන්නේ
2: චරිතේ ඝාතනය උනා.
1: ඩ්‍රයිවිං වලදී මගේ චරිතේ වෙනස්.
2: මගේ
1: චරිතේ ස්කිල් එක මට වෙනම next level එකක පිහිටනවා.
2: මම දැකලා තියෙනවා තමුන් නැහැගේ මේ ස්කිල් එක.
1: බහොඳට ඩ්‍රයිව් කරනවා.
2: ගැරණේට පෙට්‍රල් ගහලා වගේ වාහනේ ලෝඩ වෙන්නේ.
1: ඒහ
2: මම පොලිසිය හිටියානම් වාහනේත් එක්ක ඇතුළට දාන්නේ. වාහනේත් එක්ක ඇතුළට
1: දාන්නේ.
2: ආ. තනි ඩ්‍රයිවර් මේ දාන්නේ. වාහනේ පිටිම දාන්න ඇතුළට.
1: කූඩු ඇතුළට.
2: තාල ලොක්කල ඇතුළු ගන්නවා. බහින්න බැරි වෙන්න. හරි ලස්සන කියන ඇටි.
1: මගේ ඩ්‍රයිවින්
2: වලින් මට. මම ජෝ. ඕන් දා ඩ්‍රයිවිං.
1: දානොන් ඩ්‍රයිවින් හොඳද කියලා ෆෝන් නම්බර් එක.
2: ඩ්‍රයිවින් හොඳද කියලා?
1: කියන්න කියලා
2: හොඳ එකෙන්ම කියයි මෙන්න ඩ්‍රයිවිං කරන හොඳ කම් රයිට්
1: ඕකේ ඕකේ
2: අන්නකො ඔන්න අහන්න හරිද
1: මොකද්ද
2: ඇත්තටම කියනවනම් මම මේ කියන්න යන කතාවේ තේරුම මට කාලයක් කනගම තේරුන්නේ. ඒනිසා මංගේ කතාව ඔබට කිව්වෙත්නේ. මගේ තියෙනවා සමහර මට කතා හොයාගන්න බැරි වුණාම මම එකම කතාව දෙපාර කියපු වෙලා දුර්ගයන් නොන්නේ
1: වැඩි දුර යන්න ඕනේ ඊයේත් එහෙම එකක් ඉතින් ඔයාම කිව්.
2: තමුන්නාන්සේගේ ඩ්‍රයිවි
1: ඩ්‍රයිවින් නෙමෙයි
2: ආරේ එන්ජිමට සීනි දානවා.
1: එන්ජිමට සීනි
2: එතකොට කැපෙනවලු එන්ජිම.
1: ආනන්
2: බාස්ුත් නැහැ කෙනෙක් කිව්.
1: කීකටද දැන් සීන් දාලා තියෙන්නේ?
2: දෙකකට. අද උදේ දැන් ඔයාගේකට.
1: ඔයාලා මහ දුෂ්ටෙක් වෙලා අරවින්ද. හරි මොකද්ද මේ කතාව බලමු අපිට එක සැරේ.
2: ආශ්‍රය. උදේ ඉඳන් පැය තුනක්. 10 අදින්න එපා උඩට සද්ද වෙනවා කැතයි.
1: ඉතින් කොහොමද මේ?
2: රෙස් ගාලා ගන්න එපා මාවත් ඇස්සට.
1: හරි.
2: උදේ පාන්දර හරීම නිස්කලංකයිනේ හැමදේම.
1: යා.
2: දැන් මං කතාව අද කියනවා. මනුස්සෙක් එයාගේ පොන්චි බෝට්ටුවත් අරගෙන හරීම නිස්කලංක උදෑසනක.
1: හා.
2: ගඟේ දාගෙන. පදිනෝ. පදිනෝ ඉතින් ගඟේ දාගෙන මොනවා කරන්නේ?
1: ඔව්. එළවනවයි.
2: හරීම නිස්කලංක උදෑසන. එයාට හිතුණා. වතුර කණ්ණාඩිය වගේ යාන්තමින් මීදුම නරක නෑ අද නම් දවස. හරීම හිතේ සැහැල්ලුවෙන් සැනසීමෙන් මට ඉන්න පුළුවන්. මට එහෙනම් කාගෙද බඩ කෑ
1: ගහන්නේ?
2: නිස්කාන්සුවක් නෑ. බඩ කෑ ගහන වැහුණ කාගෙද?
1: මගේ.
2: අපි ලිස්ට කෙනෙක්ද? කෝපි කෝප්පෙකුත් තිබ්බනම් හොඳයි කියලා දැන් මෙයා ඒ සිතුවිලි වල යනවා.
1: හරි ඔකේ.
2: මීදුම අස්සෙන් මෙයාට පේනවා මොකක් හරි දෙයක් මෙයාගේ දිහාට එනවා. දෙයි හාමුදුරුවනේ ටිකක් ලොකු බෝට්ටුවක්. මෙයාගේ වගේ 3-4 ගුණයක් ලොකු බෝට්ටුව.
1: හා ඔකේ.
2: මෙයා දිහාටමයි එන්නේ. ඉවෙන් වගේ තේරුණා. තව ටිකක් මෙහෙම ගියොත් ඒ බෝට්ටුව මේ බෝට්ටුව වදිනවා. ඔයා දන්නනේ බෝට්ටු වලට බ්‍රේක් නැහැනේ මෙයා. මෙයා කෑ ගහනවා. හේයි හේයි. හේ බෝට්ටු ඔය ඔය පොඩක් පොඩක් අරයට කපා ගන්න ඕක. ඔහෙම ගැඟට එන්නේ.
1: හා.
2: ප්‍රතිචාරයක් නේ.
1: හා.
2: Taman දිහාටමයි එන්නේ. හේයි. හේයි.
1: හේයි.
2: හේයි. මම කියන්නේ ඔය බෝට්ටුව හරවා ගන්න ඕක මෙහාට එන්නේ.
1: හා.
2: මගේ බෝට්ටුව හැපෙන්න යන්නේ. හලෝ. ඔය හරවනවා. වැදුනා. වැදුනා වැදුනා. ඇම්බරිලා කැරකිලා ඔල්ලුව වැදිලා යකා වැවුනා.

0: ගත්ත හබල අතර දෙනවා පැලෙන්ඩ. නිසල උදෑසන ඉවරයි මගේ පුතා. නිසල උදෑසන දැන් ඉවරයි. දැන් යන්නේ පාරෙන් මෙහෙම දාලා ඇඟට කපපු කාටද ඒ දෙන ගේම දැන් යන්නේ. ගත්ත හබල නෙලනවා. හිරිය ගියත් කමන්නේ. තන එහෙට දාලා මෙහෙට දාලා නැග්ග අර බෝට්ටුවට.
1: හරි.
0: දැන් වැදිලා නේ තියෙන්නේ.
1: ඔව්.
0: නැග්ග. බෝට්ටුවේ කවුරුවත් නැහැ.
1: ආ.
0: මේ කේන්ති අත ඇරගන්න මිනිහට තැනක් නෑ දැන්.
1: හරි.
0: බෝට්ටුවේ කිසි කෙනෙක් නෑ. මොකක් හෝ හේතුවකට. මේ ස්ට්‍රීම් එක දිගේ නිදහසේ බෝට්ටුව පාවෙලා ඇවිල්ලා.
1: හා හා.
0: ඒකේ ගමන් මාර්ගය වෙනස් කරන්නවත්, ඒක නවත්ත ගන්නවත්, අනතුරක් බේර ගන්නවත් කිසිම කෙනෙක් නැති බෝට්ටුවක්. කොහේ හරි ගාල් කරලා තිබිච්ච එකක් කඩාගෙන ඇවිල්ලා.
1: හා.
0: අර පත්තු කරගත්ත කේන්තිය අතාරින්න තැනක් නැහැ. බෝට්ටුවේ කෙනෙක් නැහැ.
1: ඔව් පිට කරගන්න විදිහක් නැහැ.
0: කේන්තිය ලෑන් කරන්න තැනක් නැහැ. ඒ නිසා කේන්තිය දිය වෙලා ගියා.
1: හා.
0: මාර වැඩන්නේ අලෝ මේක. දැන් එච්චරයි.
1: හා.
0: බෝට්ටුවේස් බෝට්ටුව හිස්. අපිට එහෙම දේවල් වෙලා තියෙනවා ලයිෆ් එකේ. බෝට්ටු තියෙන්නම ඕනේ. අපිට හිතනවා අර හරස්පාරෙන් දාප එක හිතාමතා දැම්මේ. අපි ඔනික කොර වෙන්න දැම්මේ.
1: යා.
0: ඉස්සරෙන් යන එක හිතාමතා. කපාටම බ්‍රේක් ගැහුවේ. අර බස්කාරය ඇඟට කපලා ගියේ මගේ. ඔය ඔන්න ඔය ඔය බ්‍රේක් ගන්නේ මට රිද්දන්න. ඔය මට සෙල්ලම දාන්නේ. මරම් මැරෙනවා. ඔන්න එනවා සිතු.
1: ඔව් ගේමට යනවා.
0: සමහර විට ඒ මිනිස්සු අවදානෙන් නොහිටියා වෙන්න පුළුවන්. ඒ මනුස්සයාට අපිට වඩා විශාල ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන අවසිහින් යනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ මනුස්සයාගේ කවුරු හරි කෙනෙක් තව කොහේ හරි ජීවිතයත් මරණයත් අතර ඔට්ටු වෙනවා වෙන්න පුළුවන්. භාග්‍යවත් ඒ මනුස්සයාට සියල්ල එපා වෙලා ඉන්න මොහොතක වෙන්න පුළුවන්.
1: ඔව් නේද?
0: මේ ඔක්කොම නෙමෙයි ඒ මනුස්සයා ඔබව දැක්කේ නැති වෙන්න පුළුවන්. හදිස්සියේ බ්‍රේක් ගන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. සමහර විට ඔබ හැම දෙයකම කවුරු හරි වගකීම යුතුයි කියලා හිතන මොහොතේ බෝට්ටුව හිස් වෙන්න පුළුවන්.
1: ඇත්ත ඇත්ත.
0: ඔබ හැම වෙලාවෙම හිතනවා මේක ඔබට සිද්ධ වුණ බව ඇත්ත. නමුත් ඔබ හිතපු කතාව එහෙමම නොවෙන්න පුළුවන්. ඒක පිටිපස්සේ ඔබට හිතාමතා රිද්දන්න, ඔබට වලකපන්න, ඔබව අමාරුවේ දාන්න කෙනෙක් හිතාමතා වැඩ නොකළ වෙන්න පුළුවන්.
1: යස්.
0: බෝට්ටුව හිස් වෙන්න පුළුවන්. හිතන්න ජීවිතයට වඩා ගොඩාක් ලේසි
1: වෙනවා. නැතත්
0: හිස් බෝට්ටු කීයක් එක්ක ඔබයි මායි දවසකට ඔට්ටු වෙනවා වෙන්න පුළුවන්. බෝට්ටුව හිස් වෙන්න පුළුවන්. ඔබ හිතපු තරම් ලොකු ප්ලෑන් එකක් ඒක පිටිපස්සේ තිබුණේ නැති වෙන්න පුළුවන්. ඔබ දාපු SMS එකට රිප්ලයි එකක් නොදා හිටියේ මිනිස්සයා හිතාමතා නොවෙන්න පුළුවන්. මිනිස්සු නොදැක්ක වෙන්න පුළුවන්. මිනිස්සයා වෙන මූඩ් එකක හිටියා වෙන්න පුළුවන්. බෝට්ටුව හිස් වෙන්න පුළුවන් සහෝදරයා.
1: බෝට්ටුව හිස් වෙන්න පුළුවන්.
0: මට ඔයාගෙන් හෙම්බිරිස්සා වැදෙන්න පුළුවන් කියලා දැන් මට තේරලා දෙනවා. බෝට්ටුව හිස් වෙනකන්
1: ඔයාට කලින් ආවේ කැස්ස හෙම්බිරිස්සා. බෝට්ටුව හිස් වෙන්න පුළුවන්.
0: බෝට්ටුව හිස් වෙන්න.
1: ඒත් මගේ බෝට්ටුව විතරයි.
0: ඔයා පුටුව හිස් වෙන්න පුළුවන්. වැඩි කාලයක් නොකිය. මම කියන්නේ. බෝට්ටුව හිස් වෙන්න පුළුවන්.
1: බෝට්ටුව හිස්

0: මොකද්ද?
1: හොඳයි කියලා SMS එකක් තේවල නැති කෝකකම නිසා නේ වෙන්න පුළුවන්.
0: පුළුවන් ඒකනේ බෝට්ටුව හිස් වෙන්න පුළුවන්.
1: බෝට්ටුව හිස් වෙන්න පුළුවන්.
0: ඕ ඩේට නැති වෙන්න පුළුවන්.
1: සමහරවල් ඩේට නැති වෙලා වෙන්න පුළුවන්.
0: ගෙවල නැතුව ඇති විල.
1: thumbs up එකක්වත් නැත්තේ.
0: හරි.
1: කෝකකම නිසා වෙන්න පුළුවන් නේද?
0: සමහරවල් කොහොමකම නේද?
1: කොහොමකම? කොහොමකම?
0: කොහොමකම?

0: පෙට්‍රල් 95 අඩු කරන්න නැත්තේ බෝට්ටුව හිස්සෙන්න පුළුවන්නේ.
1: බෝට්ටුව හිස්සෙන්න පුළුවන්.
0: සුපර් ඩීසල් අඩු කරේ නැත්තේ.
1: බෝට්ටුවට කලින් සාක්කෝ හිස්සෙන්න පුළුවන්. මං හිතන්නේ
0: මං ඒ හැම එකටම දැන් ඒක දාලා හිතනවා. මාර හිතට සහනයක් තියනවානේ.
1: සමහර වෙලාවට ඒගොල්ලන්ට අමතක වුණා වෙන්න පුළුවන්.
0: ඕ ඒකනේ.
1: ඒගොල්ලෝ 95 ගහන මිනිස්සු ඔක්කොම 92 ගහනවා ඇති කියලා ඔය අඩු කරන අය හිතුවා වෙන්න පුළුවන්.
0: සුපර් ඩීසල් නෙමෙයි නිකන් ඩීසල් ගහන්න කියලා
1: හිතුවා. සුපර් ඩීසල් කියන්නේ මොහොලු කුයි එකක්. මේකට නම් අඩු කරන ඔය සුපර් ඩීසල් ගහන ඔක්කොම හෙන්න සල්ලි කාරෝ ඒගොල්ලෝ. ඒ නිසා මේ උන්ට නම් අඩු කරන්න ඕනේ නැහැ 7-5ක්වත්. ඔය පුළුවන් විදිහට කරගනින්න කියලා ඒගොල්ලෝ හිතුවා වෙන්න පුළුවන්.
0: බෝට්ටුව හිස්සෙන්න පුළුවන්.
1: බෝට්ටුව හිස්සෙන්න පුළුවන්. ඒක මන් දන්නවා.
0: දැන් මම මෝඩ වැඩ කරාම ඔයා මාත් එක කේන්ති ගන්න එපා.
1: කේන්ති ගන්න නෑ. ඔයා මෝඩයා වෙන්න පුළුවන්.
0: මොලේ හිස්සෙන්න පුළුවන්.
1: මොලේ හිස්සෙන්න පුළුවන්.
0: හරි දන්නින්ද. ඊට පස්සේ අපි ඒ තියරියම පාවිච්චි කරමු. දිගටම. මාර සහනයක් තියෙනවා.
1: පුදුම සහනයක්? ඇත්තට. දැන් මම ඕක පාරට ඇප්ලයි කරන්නේ.
0: හරි ඔකේයි.
1: මම ඕක වෙන වෙන ලොකු ඒවා නෑ. පාරදී ඇප්ලයි කරගන්න. පුදුම සහනයක්. මේ මම තම්ම ගියරක වතට ඒ වගේ කේන්ති වලල් තියෙනවා නේද?
0: තියෙනවා තියෙනවා.
1: ඊය කාට වාහන එලවන්න බැරුව ඇති.
0: ඕ
1: හරි හමන් විදිහට පාර යන්න බැරි වෙන්න පුළුවන්. සමහර ලාට ඔබට කරදරයක් නැතුව ඔබේ වාහනේ ඕටේක් කරන්න එනකොටම අපි නොදැක්කට
0: හරි
1: එහා පැත්තෙන් තව වාහනයක් මිනිහට කැපුවා වෙන්න පුළුවන්.
0: ඒක ඇත්ත.
1: මිනිහා ඒ ගැම්බටම වාහනේ ගත්තාම අපිට නිකන් කැපුණා වගේ වෙන්න පුළුවන්.
0: යස්
1: නේද? අපිට පේන්නේ බස් එක බ්‍රේක් ගන්න කියලා එන්න කලින් හිතන්න.
0: හරි.
1: ඉස්සරහා කවුරු හරි පිස්සෙක් වගේ පාර පැන්න වෙන්න පුළුවන්.
0: නැත්නම් හිතාමතා බ්‍රේක් කරාද?
1: ඔන්න ඕකනේ බැරි.
0: නෑ හිමත් වෙනෝනේ.
1: අපිට හැම වෙලාවෙම හිතනවා.
0: ඕ ඇත්ත ඇත්ත.
1: මේක හිතාමතා කරේ. මේක ප්ලෑනක්.
0: යස්.
1: කවුරු හරි මේක පිටිපස්සේ ඉන්නවා. නැත්තම් මෙහෙම වෙන්න විදියක් නෑ. හැබැයි බොට්ටුව හිස් වෙන්න පුළුවන්.
0: සමරකට අපි බනිනවත් එක මිනිස්සුනේ මේ මිනිස්සු දන්නෙත් නෑ මොකද්ද කියලා. ඇයි ඇයි ඇයි කියලා අහන අවස්ථාවක් දැකලා තියෙනවා.
1: බොට්ටු හිස්සෙන්න පුළුවන්.
0: බොට්ටු හිස්සෙන්න පුළුවන්.
1: ඇප්ලයි කරලා බලන්න.
0: ඔකේ.
1: ඇප්ලයි කරලා බලන්න. වැඩ කරන්නේ නෑ කියලා ඔබට තේරෙයි. නේද? ඇප්ලයි කරලා මේක වැඩ කරන්නේ නෑනේ. බහින්න එපා. බොට්ටු හිස්සෙන්න පුළුවන්.
0: රයිට් රයිට්.
1: අද මම උදේ රෝසා කහට එකක් හදන්න try කරා මට වෙලා මදි වුණා.
0: වැඩිසුරක් උදේ busy තමයි නේ අර. ඉතින් wife ට කියන්නක හදලා දෙන්න කියලා රෝසා කහට එකක්.
1: wife වැඩ කරන්නේ නැහැ උදේට. එයා කුමාරියාමිනේ.
0: හා
1: මම ලොකුගේ.
0: ඉතින් දෙන්නට දෙන්න අම්මෝ. බෝට්ටු හිස් කරගන්න දෙන්නම.
1: එයා කුමාරියාමි. එයා වලව් සීන් එකේ
0: ඉන්නේ. හරි.
1: මම ලොකුගේ. මම ලොකු සීන් එකේ.
0: ලා.
1: හරියයිද කියන්නේ?
0: හිතාගත්තකි පෞල් ජීවිතය යන විදිය.
1: කියලා වැඩන්නේ. හිතාගන්න දෙයක් නැහැ කියලා බලන්න.
0: හරි කමක් නැහැ.
1: හරි සතුටු ඇතිනේ.
0: මොකද දුර ඇති සතුටු.
1: මම ඕගොල්ලන්ගේ මිනිස්සුන්ට කියන්නේ අපි ගහමරා ගන්නවා ගෙදර කිසිම සාමයක් නැහැ.
0: අපිට ඉති වගක් නැහැ ඉතින්.
1: හරි සන්තෝෂයි.
0: අපිට ගාණක් නැහැ උනේ.
1: ඔව්. ඕගොල්ලෝ අපේ ළමයි හරියට හදා ගන්න බැරි වුණා.
0: ඇත්තටම?
1: ඔව්. කොහොමද? විතර කියන්න ඕනේ එහෙම. යන යන තැන කියන්නේ.
0: යස්.
1: වයිෆ් මාව දාලා යන්නයි හදන්නේ.
0: හා
1: ළමයි ටිකක් හදා ගන්න බැරි
0: වුණා. ඔව්.
1: මට වෙන සම්බන්ධයක් කියන්නේ.
0: කියලා
1: බලන්න. වාහනේ ලීස් එක දාලා තියෙන්නේ. ගෙවන්න බැරි වුණා. ඔන්න දැන් අරන් යන්න එන ගමන්.
0: රෙන්ට් එකට ඉන්නේ.
1: රෙන්ට් එකට ඉන්නේ. එතකොට ගේ සින්න වුණා. ඉඳලා හිටලා මිනිහෙකුට දෙන්නකොට සතුටක් දෙකක් දෙන්න. ලෝභ වෙන්න එපා.
0: ඇත්ත ඇත්ත.
1: නේද? නිකන් රස්සාවක් නැති වෙන්නයි යන්නේ. ඒකට හරි ආසයෝ.
0: අසනීපෙන් ඉන්නේ.
1: අසනීපෙන් ඉන්නේ. හොඳ කරන්න බැරි ලෙඩක් තියනවා කිව්වා.
0: එතකොට මිනිස්සු අනුකම්පා කරලා හරීම නිකන් උදව් කරලා එහෙම එකක් වෙනවා නේ. අපේ අඩුපාඩුකම් අපිට බෑරිකම් ඒව කිව්වම මිනිස්සුන්ට පොඩි එනවා නිකන් මේ මනුස්සට උදව් කරන්න ඕනේ කියලා එහෙම සිතුවිල්ලක්. ඒකත් වටිනවනේ නේ.
1: මෙහෙමයි.
0: හරි.
1: මිනිස්සු වැටෙනවට අකමැති.
0: ඕ.
1: හැදෙනවටත් අකමැති.
0: ඕකේ.
1: මිනිස්සු කැමති මිනිස්සු දක්ෂ වෙනවට. හැබැයි Tamanට වඩා දක්ෂ වෙනවට නෙවෙයි. මිනිස්සු කැමති මිනිස්සුන්ට සල්ලි තියෙනවට.
0: හරි
1: මිනිස්සුන්ට. හැබැයි Tamanව පහු කරගෙන යන තරම් සල්ලියක් තියෙනවට නෙමෙයි.
0: හරි.
1: එහෙම පොඩි එකක් තියෙනවා. නේද? අපිට අනුකම්පාව තියෙනවා. අපිට සහකම්පාව නෑ. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන එකක්. අනුකම්පාව ප්‍රැක්ටිස් කරන්න ඕනේ.
0: හරි.
1: සහකම්පාව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට ඊර්ෂ්‍යාවෙන් වැහිලායි
0: තියෙන්නේ. සහකම්පාව කියන්නේ තව කෙනෙකුට හරියනකොට අර ඒක දරා ඒ වගේ සින්න.
1: භූමිකම්පාවට පස්සේ නේද?
0: ඒ පසුකම්පාව.
1: ඔව් ඊට පස්සේ නේද සහකම්පාව.
0: ඕකේ අපි ඇත්තටම උදේට දැන් මගේ පොඩන් අහයි බර ගතියක් එහෙම තියෙනවා
1: නේද? ඒකත් අපේ ස්ටයිල් එකක් ඉතින් අපි මේ හෙම්බිරිසාත් අපි කාලෙකට මේ ප්ලෑන් කරලා හදාගන්නවා.
0: ඔව් අනේ නවනේ කොහොමරි එනවා.
1: ඔව් අපි දෙන්නම නේසල්න යන්නේ.
0: යස්.
1: ඒක කොගලන්න කරදරයක්ද? කර.
0: මයික්ස් ඔෆ් කරන්නද? ඒක කරදරයක් නෑ.
1: ඔය පැත්තේ මයික් එක ඔෆ් කරලා දාන්න. ඉතින් රෝසකාට හදිසි හදන්න බෑ කියලා මට තේරිලා තියෙනවා.
0: හරි.
1: අනිවාර්යෙන්ම වතුර නටවලා බෙර ගහලා
0: හෝ හූ තියලා අර සමහර කෙටල් තියෙන හූ ගන්න
1: අපේ එහෙම මේව කරන්නේ
0: නෑ මම දැකලා තියෙන ඒ වගේ පෝච්චි
1: මේ පරණේව ඔව පරණ ඉලව්
0: මෝටෝ හිස්සති
1: හූ කියන මේ පෝච්චියක් තියෙන බුදුම කරදර
0: එහෙමම තියෙනවා ඒකේ ගෙදර නෙමෙයි
1: විස්ලින් කෙටල්
0: විස්ලින්
1: ඕගලගල විසිල් නෙමෙයි අර ගමේ හූගෙන ඔකලගේ තේපොච්චි
0: හරි හරි කොහොම හරි ගමනේ අපිට වෙලාව ඕනේ රෝසා කහට එක හදාගන්න
1: රෝසා කහට එක රෝසා කහට අරන් නැද්ද කවදක්වත් අරගෙන බලන්න තේකොළ හැඳි තහින්දක් දැක් දාන තමාරඩිය තද කහටට යනවනේ
0: උදේ
1: හැඳි දෙක දාන මන්න එකක් ඇති දාලා විනාඩි දෙකක් තැම්බෙන්න අරින්න ඕනේ විනාඩි දෙක ඇම්පල් ටයිමින්
0: ඕකේ
1: මම රෝසා කහට කට්ටියට කිව්වා වැලි පුංචි වැලි ඔර රෝසුවක් දෙන්නකෝ
0: කියලා ඕ අපිට විනාඩි දෙක කවුන්ට් කරගන්න
1: ලොකු පැක් එකක් ගන්නකොට චූටි වැලි ඔර රෝසුවක් අමුණලා දෙන්න
0: යස්
1: ඒගොල්ලෝ ඉත්ත සිතින් එක පිළිගත්තා
0: මම
1: කරන්නේ නැහැ චූටි වැලි ඔර රෝසුවක් පොඩි ගතියක් තියෙනවා නේ ටුක් ගාලා මෙහෙම කරපම් ඕන හරියටම හරිනේ ඉතින් වැලි මේ සීන් එක
0: ඕ නේ
1: එහෙම දාලා බිව්වොත් එහෙම රෝසා කහට එකක් සීනි පොඩ්ඩකුත් ඕනනම් දාගන්න මට හම්බුන හොඳ කිතුල් ලකුරු එකක් මේ කිතුල් ලකුරු හරියට බොරු කරනවා නේ මිනිස්සු
0: ඕ තියෙනවා තියෙනවා සීනි කලවම් කරලා හදන ඒවා තියෙනානේ
1: මොනෝස් ස්ටාඩ් වලත් අහු වෙනවා
0: ඕ ඕ
1: අරගෙන කනකොට තමයි තේරෙන්නේ මේ මොන මල ජරාවල්ද කියලා සුප්පිරි ඒවා තියෙනවා කට්ටේම දීවෙන කිතුල් කෑල්ලක් තියෙනවා ගෙදර පොඩි කෑල්ලක් අම්ම
0: හරි ඔකේ
1: යාලුවෙක්ගේ ගාව තිබිලේ භාගයක් දුන්නා අර කෙහෙල් කොල කෑල්ල ගොතන.
0: හා ඔය ආස දහකුරු මට හම්බ වෙනවා මම ඔයාට ගෙනත් දෙන්න.
1: මොකද මේ අනුකම්පාව.
0: නේ සහකම්පාව.
1: සහකම්පාව. හිත වැඩට එනවද?
0: ඒ කලින් මං කිව්. අනේ.
1: හා.
0: අන්න සහකම්පාව නේද?
1: මෙලෝ කිතුල්ලක් මෙහෙම ඇදලා බලා.
0: අනේ. දැලාව
1: යනවා දෙල්ල කොටහළු වෙලා හරි
0: හරි ඔකේ
1: අන්න ගියා අන්න හරි ගියා නියමයි නේ
0: අපේ පොඩ මේ මයික් එක මේසෙට එහෙම මිනිස්සුන්ට කියන්න බෑ නැත්තම් බලනවනේ මොකක්ද කියන්නේ
1: පිටක මං එනවා
0: සවුන්ඩ් එනවා
1: එනවා පේනවා මැනිකා යනවා පේනවා මේක සවුන්ඩ් තමයි අපි ගණන් ගන්නෑ ගණන් ගන්න
0: රයිට්
1: ඉතින් රෝසා කහට වලට විනාඩි දෙකක් ඕනේ පදම ගන්න පදමට වෙලාව දෙන්න මේගොල්ලෝ කියනවා මුදු කිතුල් ලකුරු කෑල්ලක් එක්ක මෙහෙම එහෙම හදලා විනාඩි දෙකක් තේකොළ තැම්බෙන්න අරලා පෙරලා තේක ගැහවනවා.
0: ඕ
1: ආය පිට යන්නේ නැහැ කියලා මේ කියන්නේ.
0: ආයි ති රෝසා කහටම
1: තමයි.
0: දැන් ඔයා කිව්වනේ වැලියෝ රෝසුවක්. ඒක අමාරු නම් ස්මාර්ට් වොච් එකක් දුන්නා නම් නේද? විනාඩි දෙක කවුන්ට් කරගන්න.
1: ස්මාර්ට් වොච් එකක්. ස්මාර්ට් වොච් එක.
0: ඕ නෑ මං කියන්නේ.
1: ඒ මිනිස්සු තේකොළ නතර කරලා ස්මාර්ට් වොච් එක තේකොළ දෙන්නේ. තේකොළ එක ස්මාර්ට් වොච් දෙන්නේ නැහැ. මේක නිකන් ටයර් එක කාර් දෙනවා වගේ ටොක් එක මෙයා දෙන්න. ටයර් එකක් ගත්තාම කාර් එකක් දෙනවා. අනේ මේ මිස් බෝට්ටුව හිස්සෙන මේ ඔළුව හිස්සලා තියෙන්නේ. බෝට්ටුව. මේ මිස් ඔයත් එක මේක කරන්න බෑ. ආ LLC ෆයිනන්ස් කියන වචනයක් කියන්නේ.
0: හරි.
1: අපි දැන් පහුගිය දවස් ටිකේම කතා කරා. මේක කියන්න මොනේ විශේෂයෙන්ම රට යන ආසාවක් තියෙනවනේ ඕක ඔළුවට ගහපුවම වෙන දෙයක් සිහි නෑ. රට යන සීන් එක ඒ කියන්නේ මමත් ඒක කල්පනා කරන්නේ මට එහෙම ඉක්කින දෙනේ හම්බුණා. කතා කරන්නේම රට යන සීන් එක ගන්න රට යන රට යන
0: වෙන දෙයක් එන්නේ නැහැ වෙන දෙයක් කරන්න හිතෙන්නේ
1: නැහැ රට යනම ඊගෙන සමහර අය ඉන්නවා ඕ ලෙවල් කරන කාලේ ඉඳලම රට යන සීන් එකේමයි ඉන්නේ
0: හරි
1: එම ගොඩක් තැන්වලම තියෙන ප්‍රශ්නේ තමයි රට යන්න සල්ලි එපෑ මූලික වියදමක් ඕනනේ කරගන්න දේවල් ටිකක් තියෙනවා
0: යස්
1: ටිකට් එකේ ඉඳලම වීසාකට සල්ලි ගන්නවනේ ටිකට් එක වීසා එක සමහර කොල්ලොන් පාස්පෝර්ට් උත් නැහැ ඒවටත් ඉතින් අර දවසින් හදන්න ගියාම ඒවටත් ගතම නවා. දැන් පාස්පෝට් වලේ වෙලාවට තුලාවට යනවා ඇති නේද?
0: දැන් ෂේප් නේ. ඒක එච්චර නටන්න දෙයක්
1: නෑ. නටන්න දෙයක් නෑ නේද? අනේ ලොකු දෙයක්. මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න විසඳලා දෙන්න. නේද? මේ මිනිස්සුන්ට මේ රටේ දැම වෙන පැත්තකට.
0: හරි.
1: ඕන දෙය පැත්තට යන්න. ඒක කියලා කියලා යන්නද?
0: පොඩි කියලාම නේද?
1: ඔව්. ඉතින් අපි මේ අපි මොන රජයෙන් වුණත් බලාපොරොත්තු වෙන්නේ කාලා ඇඳලා ඉන්න එක හරිද?
0: කම්
1: කාලා ඇඳලා ඉන්න තමයි ඕනේ. නැත්තම් මොකටද පත් කරගන්න කියන්නේ?
0: මේකනේ නේ.
1: රජයපත් කරා මේ දුක් විඳින මේ දනගාගෙන බඩගාගෙන ජීවත් වෙන්නේ නෙමෙයිනේ. ලොකු දේවල් இல்லන්නේ. ඉඳලා හිටලා චීස් පොත්තක් කන්න පුළුවන් වෙන්න
0: ඕනේ.
1: චොකලට් බෑයක් කෑවේ හැකි වෙන්න ඕනේ.
0: සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ.
1: සවුන්ඩ් පීස් එකක් මොන හරි ගන්න පුළුවන් වෙන්න
0: ඕනේ. ෆිල්ම් එකක් බලන්න පුළුවන් වෙන්න ඕනේ.
1: ගෝල් ෆේස් එකට ගිහලා පුළුම් පුළුම් වගේ එකක් කන්න පුළුවන් වෙන්න ඕනේ. ළමයින්ට ගන්න දෙකක් ගන්න තුනක් ගන්න කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ටික දෙන්න. ඒ ටික දෙන්න. ඒ ටික නොදී කොහේ සල්ලි තිබුණත් වැඩක් නැහැ ලොක්කා. ඒක ගන්න ඇඟට. ආයේ නොහෙල්ලුම්
0: කොල්මැල්ලුම්.
1: හරි. දැන් යන රට යන සීන්.
0: හරි.
1: මේ රට යන සීන් එක සල්ලි ඕනනේ. ඔය කොච්චර වුණත් ළඟම ඉන්න කා තමයි ඉස්සෙල්ලාම සල්ලි නැහැ කියලා කියන්නේ. රට ගිහිල්ලා හරියයි කියලා හිතෙනවා.
0: ආ
1: ආ. දකුණු කොරියාවට යනවා කිව්වා කොල්ලා. ඉදා ඉඳලා මූණ බලන්නේ. ආ? මගෙත් මේ අතේ සල්ලි නෑ බං අපි අතෙත් කියලා ඉන්නේ. සල්ලි නෑ කියලා ඔබ රට යන්න නැතුව ඉන්නේ නෑ කියලා විතරක් මතක තියාගන්න LOLC finance එක තියෙන තාක්කල්.
0: හා right. නියමයි.
1: අර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ approval එකත් එක්ක නේ ලියුමක් තියෙනවා.
0: හා
1: හා. ඒකත් එක්ක ඔබේ රට යන appointment එක තියෙනවා. ඒක තිබුණා නම් ඇති. ගෙවල් දොරවල් ඉඩම් කඩම් ඔප්පු තිරප්පු උගසට තියලා නෙමෙයි මේක කරන්නේ. ඔබ කෙරේ තියෙන විශ්වාසය උඩ පදනම් වෙලා.
0: හරි.
1: LOLC finance එක යන්න ළඟම තියෙනකට යන්න. රට යන්න කොල්ලට කෙල්ලට උදව් කරනවා. ඒ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. පොඩ්ඩක්වත් ඒකන දෙපාරක්වත් හිතන්න දෙයක් නෑ මේකේ. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව දෙනවා මේ ලබා දෙන ණයට රක්ෂණ ආවරණයක්. මොකක් කරේ ලෝකේ මොනවා වෙනවද කියලා අපි දන්නේ නැද්ද? අපි හිතුවද මේ මෙච්චර මේ ඔලූස්සගෙන ආපු ඩුබායි, කටා, කුවේට්, ඔමාන්
0: ඒ රටවල් වලට මෙහෙම
1: මොන රස්සාවල් කරන්න මිනිස්සු ගියාද? කොහම මොනවාද කියන්නේ? ඔයා කියන්නේ ගිහිල්ලා ඉඳලා ඉඳ ආපු මිනිස්සු විතරක් නෙමෙයි යනකොටම යුද්ධ පටන් ගත්ත වෙලාවේ ඒ වෙලාවෙම ගිය මිනිස්සු අනාතයි. ඒ මිනිස්සුන්ට එන්න වෙනවා. ඒ රටේ මිනිස්සු බහුතරයක් එළියට යනවා. මේක තමයි මිඩ්ල් ඊස්ට් වල ඇත්ත තත්ත්වේ. කවුරුත් වැඩි කියන්න කැමති නැති.
0: Yes.
1: පුදුම විදියට මේ රස්සාව ලහිමි වේගන යන මට්ටමකට මේක ඇවිල්ලා තියෙනවා. හිතන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ බය වෙන්නත් එපා. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව දෙන ණය රක්ෂණ ආවරණය දෙනවා. හදිසියම නාර වෙලා ගෙවා ගන්න බැරුණොත් සාධාරණ හේතු මත.
0: ආ ඔකේ.
1: පොල්ල තියලානේ මේවා කරන්නේ මේ. සාධාරණ හේතු මත. අවම දින ගානකින් ණය මුදල හම්බ වෙනවා. රටේ යන්න හැමති appointment එක cancel වෙනකම්ම ගිහලා හම්බ වෙන එකක් නෙමෙයි මේ.
0: හරි.
1: අඩුම දවස් ගානකේ.

0: දාරියෙක් ගෙදරට මේනවා මේ වැඩේ කරලා දෙන්න. සම්පූර්ණ ක්‍රියාවලට උපදිෂ්ටික දෙනවා, සේවාව දෙනවා,
1: හරි,
0: වාරික වශයෙන් ඔන්ලයින් ගෙවන ඒවත් හදලා දෙනවා. එහි ඉඳලා හිමීට සල්ලි ටික දාලා වැදගත් මහත්මෙක් නෝන කෙනෙක් වගේ ඒ වැඩේට ප්‍රතිඋප උපකාරය දක්වන්න ඕන. LOLC ෆයිනෑන්ස් රිදෙනම තැන්වල සහනය දෙන්න එන මිනිස්සු තමයි. හරිද?
1: නියමයි නියමයි.
0: හොඳයිනේ.
1: හොඳයි. 7:51

0: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
3: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන.
2: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: මේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIB in the City University, the place to be.
9: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB minus stable outlook.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක
12: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
13: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා
1: විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ප්‍රයිම් ගෲප් එකේ කඩුවෙල ප්‍රොජෙක්ට් එක ගැන අදත් අපි කතා කරනවා. වැඩි විස්තර දැන ගැනීම සඳහා රැඳී සිටින්න සියත සමගින්. ඊට පස්සේ හජ් 15 පැකේජ් එක, එකනම් මාර පැකේජ් එකක්, මාසිකට රුපියල් 1199යි ඔබට වියදම් වෙන්නේ ඩේටා පාවිච්චිය සඳහා, රයිට්? ඊළඟට බජාජ් ත්‍රිවිල් එකේ අලුත්ම වර්ෂන් එක මාකට් එකට ඇවිල්ලා තියෙනවා. අලුත්ම ත්‍රිවිල් එක 236cc, හොඳ එන්ජින් කැපැසිටි එකක්

0: තින මාර ලස්සනම ලස්සන භාණ්ඩයක් හරිද? ඉතින් බලන්න යන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ඒගොල්ලන්ගේ තියෙන ෂෝරූම්ස් වලට ගිහලා බලන්න බැලුවම ගන්න හිතෙනවා. පළවෙනි ස්ටෙප් එක බලන එක, ඊළඟ එක ඔබට කියන්න ඕනේ, ඒක ඔබ කරනවා රයිට්. එතකම බජාජ් ප්ලැටිනා ඒගොල්ලගේ බයික් එක ගැනත් කතා කරන්න ඕනේ. මේක සුපිරි බයික් එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේකේ හොඳට තෙල් කරනවා. එක ලීටරයකින් කිලෝමීටර 107කටත් වඩා දුවන්න පුළුවන් සුපිරි බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. හැඩකාර වැඩකාරය. ඊට පස්සේ අද උදේම අපි රෝසා කහට ගැන කතා කළා. ඉක්මනට රෝසා කහ ටිකක් හදලා ගේන්න කියලා කාටවත් කියන්න බෑ. හරිද? ඒකට චූටි වෙලාවක් යනවා. මොකද විනාඩි දෙකක් තැම්බෙන්න තියන්න ඕනි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ LOLC ෆයිනෑන්ස් ගැන අපි මතක් කරා. රට යන හීනයක් තියෙනවා නම් ඒක සැබෑ කරගන්න. සල්ලි නම් මෙච්චර කාලයකට ප්‍රශ්නේ වුණේ, ඒකට උත්තරේ දෙන්න LOLC ෆයිනෑන්ස් ලෑස්තිලා ඉන්නවා. තව ගොඩාක් ඔබේ මූල්‍ය අවශ්‍යතා තියෙනවානේ, බිස්නස් එකක් කරනකොට, ගෙයක් දොරක් හදනකොට, වාහනයක් ගන්නකොට. අපිට ඉතින් ඇත්තටම තියෙන ලොකුම ප්‍රශ්නේ සල්ලිනේ. ඒ සල්ලි ප්‍රශ්නේදී අපිට උත්තරේ දෙන්න LOLC ෆයිනෑන්ස් ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒක ලොකු හිතට සහනයක්. ඒ නිසා කෙලින්ම යන්න LOLC ෆයිනෑන්ස් වෙත. තව මොනවාද අපි කතා කරන්න ඕනේ? බිග් රේසර්ස් වලින්, බිග් ලයිටර්ස් වලින් කොහොමද කෙලින්ම තියෙන තෑගි මොනවාද? මොබයිල් ෆෝන් එකක් තියෙනවා, බයික් එකක් තියෙනවා, ඒවා ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා අපි අදත් කතා කරනවා. ඉතින් පොඩි දෙයයි කරන්න ඕනේ, ලේසි වැඩක් තියෙන්නේ. ඒ වැඩේ මොකක්ද කියලා කියන්නම්. බිග් රේසර්ස් සහ බිග් ලයිටර්ස් පාවිච්චි කළා ඕගලන්ට ලොකු තෑගි දිනන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. colorup.lk.com සයිට් එකට ගියොත් colorup strip ceiling ගැන ඔබට මාර විදියට හොඳ විස්තරයක් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒක බලලා ඔබට පුළුවන් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකකට ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් ගන්න. ඉස්සෙල්ලා බලන්න ඒක කොහොමද මැච් වෙනවා, අපි ආසයි ලී පෙනුම තියෙනවද, දැන් ඔය කොස් කිව්වම කොස් වගේමද, ඒ වෛරම තියෙනවද, ඒ ඔක්කොම බලන්න පුළුවන්. සහ අනිත් එක, හරි ලස්සන ක්වලිටි ප්‍රොඩක්ට් එකක් කලරප් ඉදිරිපත් කරන්නේ. සහයක ප්‍රයෝජන ගොඩක් තියෙනවා. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, කාලයක් පවතිනවා. ඉතින් ඒ දේවල් ගැන හිතලා, අනාගතය ගැන හිතලා හොඳම තීරණය ගන්න කලරප්. ඉතින් ඒ වගේම තමයි ගෙදර ටයිල් කරනවා නම් යන්න ඕනේ ලංකා ටයිල්ස් වෙත. ගෙදර ඔය ඇලුමිනියම් වැඩක් වක් හරි කරන්න තියෙනවා නම් ඒකට යන්න ඕනේ ඇලුමෙක්ස් එකට, රයිට්? ක්වලිටි ප්‍රොඩක්ට්ස් තියෙන තැන් තමයි අපි ඒ මතක් කරේ. ඊළඟට කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ්ස් වලට අර ලොකු තෑගි හම්බෙන වැඩේ තියෙනවා නේද? ඒක කාලය දීර්ඝ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ලොකු කාලයකට ආයේ ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා ඉස්සරහට ඒක අරගෙන යන්න ඕනි කියලා. ඉතින් ඔබට වාසි ගොඩක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. තෑගි මාර ගොඩක් තියෙනවා, 1000ක් තෝරනවා. ඉතින් ඒ නිසා ඒක ජයග්‍රහකෙක් වෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මාසෙකට ඩෙබිට් කාඩ් එක පාවිච්චි කළා රුපියල් 20000ක වියදම් විතරයි ඔබ කරන්න ඕනි. කාගීල්ස් ෆුඩ් සිටි වල තියෙන මෙගා ඩීල්ස් ගැන අදත් අපි කතා කරමු. ඊළඟට වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන මතක් කරන්න ඕනි. වෝඩ් ප්ලේස් එකේ තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට ගිහිලා චුට්ටක් නිදාගෙන පොඩ්ඩක් ඒ සැප ටික පොඩ්ඩක් විඳින්න, හරිද? අනිත් එක තමයි ඒගොල්ලන්ට ඕනි මෙට්‍රස් එකක් විකුණන සීන් එක නෙමෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පළවෙනිම චේතනාව ඒගොල්ලෝ හරි කන්සර්න් ඔබේ නිින්ද ගැන. ඒගොල්ලෝ ඒ ගැන හොයනවා. ඉතින් ඒ නිින්ද යන්නේ නැති කට්ටියට නිින්ද නොයන්න හේතු හොයලා ඒකට ගැළපෙන මෙට්‍රස් එක ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා වැලන්ටිනෝ ඉටලි, රයිට්? තව මොනවාද අපි සිංග එකේ ෆ්‍රිජ් ගැන කතා කරනවා. ඒගොල්ලන්ගේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේට් එක 150ක් විදුලිය ඉතිරි කරලා දෙන්න පුළුවන්. බර්ග කිං අනිත් පැත්තෙන් අපිට කියනවා බර්ග කිං එකේ බර්ගර්ස් දෙකක් ගන්නකොට, ඒගොල්ලන්ගේ ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් ගන්නකොට ඔබ ගෙවන්න ඕනේ රුපියල් 1450යි. එහෙම නේද? 1450යි. යා! හරිද? කෝල් කරන්න 011-2-123-123 කියන නම්බරයකට දැම්මනම් පොඩක් වෙලා වැඩිනේ. දැන් 8යිනේ. බර්ගර් කිං එක විවෘත කරාට පස්සේ කෝල් එකක් දෙන්න. ඔනර් ෆෝන්ස් ගැනත් මතක් කරන්න ඕනි. ඊට පස්සේ තව මොනවාද අපිට කියන්න බැරි වුණේ? NLB ලොතරැයි ගැන කතා කරන්න ඕනි. කොකෝ ෆ්‍රයි හොඳම පොල් තෙල් එක හොයනවා නම් ඔන්න මාකට් එකේ තියෙනවා කොකෝ ෆ්‍රයි. ඒ ගැනත් අපි විස්තර කියන්න. හරි, දැන් අපිට පුළුවන් නිදහසේ පත්‍රේ බලන්න. වෙලාව උදේ 8යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7-388-388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
4: Good morning Ascharya. අද තාම බ්‍රහස්පතින්ද නේද?
0: අද බ්‍රහස්පතින්ද?
4: අද බ්‍රහස්පතින්ද?

පත්‍රවල විස්තර ටික අරගෙන ආවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අදත් අපිත් එක්ක ඉන්නවා. අපි කතා කරන්නේ බයික් X55 ගැන. බයික් X55 කියලා කියන්නේ මේ දවස්වල වාර්ණ්‍ය පාර්ට් බැස්සොත් දකින්න තියෙන වාහනයක්, වාහන 1500ක් විතර දැනටමත් පාරේ එහාට මෙහාට යන, කියන්නේ එච්චර පිරිසක් දැනටමත් විශ්වාස කරලා තියෙන, එච්චර පිරිසක් ආඩම්බරෙන් පැදගෙන යන වාහනයක්. දිවයින පුරා අලවියෙන් පසු සේවා ජාලයක් සහිතයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එකේ. හින්දා ඔගොල්ලන්ට කිසිම බයක් සැකක් නැතුව මේ වාහනයට අත තියන්න පුළුවන්. පුහුණු කාර්මික ශිල්පීන් සියලු පහසුකම් සපිරි සේවාස්ථාන සහ ජෙනුයින් අමතර කොටස් දිවයින පුරාම ලබා ගන්න පුළුවන් නිසා බයික් X55 ඔබට හරි පහසුවක්. සතියේ දවස් 7ම ටෙස්ට් ඩ්‍රයිව් සඳහා වෙලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. කෝල් එකක් දෙන්න 01147 700 78. ඉරිදා දවසක වුණත් ඔයාට පහසු වෙලාවක ගිහිල්ලා වාහනේ අතපත ගාලා පැදලා බලන්න පුළුවන්කම තියෙනවා. CDB Gold Loan අපි එක්කදත් ඉන්නවා. රත්තරන් අයද නිස්තරම්ම තැන. දැන් අඩුම පොලියකට වැඩිම අත්තිකාරමක් දෙනවාට අමතරව විශේෂ දිනුම් මැදීමකින් ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් ලබා දෙන්නත් CDB සූදානම්. වැඩි විස්තර දැනගන්න පුළුවන් ළඟම තියෙන CDB ශාඛාවකට ගොඩ වුණොත්. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 01 117 388 388. අපි පත්‍ර ටික ගමු අතට. දිනමින පත්‍රේ මං ඉස්සෙල්ලම ගන්නෙ සලේගේ මුරපද CID දෙන්න. පරීක්ෂණ වලින් ශානි ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරයි උසාවියෙන් නියෝගයක්. ඉතින් මත සලේ උපවාසය අත්හිටුවයි කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. වෛද්‍ය පරීක්ෂණ හමුවේ උපවාස නාටකය අවසන් කියලා ජනබල සාමූහිකය කියපු බවත් දිනමින වාර්තා කරලා තියෙනවා. අපි බලමු ඇතුල් පිටුවට ගිහිල්ලා. පාස්කුවිරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය කරමින් ආරම්භ කර තිබූ උපවාසය අත්හිටුවා තිබෙනවා. ඒ බව ඔහුගේ නීතිඥවරයා විසින් මාධ්‍යයට තහවුරු කළා කියලා තමයි කියන්නේ. ඉතින් ශානිව පරීක්ෂණවලින් ඉවත් කරන්න සලේව රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්න, PTA හවුසි කරන්න වගේ ඉල්ලීම් ටිකක් තිබුණා මේ උපවාසයට ඉදිරිපත් කරලා. ඉතින් PTA තාම හවුසි කරලත් නැහැ. ශානි CID ප්‍රධානයා හැටියට වැඩ කරනවා, ඒක මුකුත් වැඩසක් කරලත් නැහැ. කොබරි උපවාසය අවසර ඇති කියලා හිතෙන්න ඇති නේද? ඔය මද කියලා හිතලා මං හිතන්නේ වැඩේ ඉවර කරලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ හමුවේ උපවාස නාටකය අවසන්. ජනබල සාමූහිකය එහෙම කියනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදර්ශන කන්නංගර මහතා මෙහෙම කිව්වා කියලා තියෙනවා. අද දවල් වරුවේ හිටපු බුද්ධිආංශ ප්‍රධානී සුරේෂ් සලේ තමන් කරගෙන ගිය උපවාසය අත්හැරලා දැම්මා. සලේලාව අතරංගුවට ගන්නවට විරුද්ධව උදේ ගම්මන් පිළයි විමල් වීරවංශයි ඇතුළු කල්ලිය මූලික වෙලා කොටුව ස්ටේෂන් එකේ ඉස්සරහ උපවාසයක් කළා. හැබැයි ඉතාම කෙටි වේලාවකින් ඒ උපවාසය අත්හැරලා හැමෝටම දුවන්න සිද්ධ වුණා. සුරේෂ් සලේ ජූනි 6 වෙනිදා උපවාසයකට බැස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තමන්ව අතරංගුවට අරන් රදහිංසා කරනවා කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ව අයින් කරලා තමන්ව රිමාන්ඩ් එකට දාන්න කියලාත් ඉල්ලුවා. හැබැයි ආණ්ඩුවවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්වත් මේ උපවාසය 7-5කටවත් මායිම් කළේ නැහැ. අන්න ඒ නිසා මේ මහා අපරාධයේ පිටුපසින් ඉන්න මහා මොළකරුවෙක් විදියට චෝදනා ලබල ඉන්න සුරේෂ් සලේට තේරුණා තමන් ගහපු ගේම හරියන්නේ නැහැ කියලා. ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඔහුව පරීක්ෂා කරද්දී පසුගිය සති කිහිපය පුරාම ඔහු කරපු උපවාසය බොරුවක් කියලා අමු අමුවේම ඔප්පු වුණා කියලා ජනබලය සාමූහිකය ප්‍රකාශ කරනවා. ඒ අතරේ මේ මාසයෙන් පසු හදිසි නීතිය යළි දීර්ඝ කරන්නේ නැහැ කියලා ඇමති නලින්ද ජයතිස්ස කිව්ව බව දිනමින වාර්තා කරලා තියෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි මේ බව කියලා තියෙන්නේ. දිට්වා සුලිකුණාටුව ආපු වෙලාවේදී හදිසි නීතිය පැනව්වා. ඒ සුලිකුණාටුව ආපු වෙලාවේ ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවේදී මතුවූ

0: කරුණක් අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තියෙන බව තමයි කියන්නේ. හදිසි නීතිය වැරදි ලෙස ආණ්ඩුව විසින් යොදාගනී කියා ඇතමුන් බිය පළ කළා. මේ හදිසි නීතිය යොදාගන්නේ සුලි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කරන්න කියා අපි සඳහන් කළා. ඒ අනුව කිසිවකුට හෝ අගතියක් වෙන්නේ නැහැ කිව්වා. අපි එලෙසින්ම කටයුතු කර තිබෙනවා. මෙතනින් එහාට හදිසි නීතිය දීර්ඝ කිරීමේ අදහසක් රජයට නැහැ. ඒ කියන්නේ ඊළඟ මාසෙ ඉඳන් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ කියලා තමයි කැබිනට් ප්‍රකාශකවරයා කියලා තියෙන්නේ. දිවයින පත්‍රයට අපි යමු. ලබන 6 වෙනිදා සිට බස් ගාස්තුව 12%කින් නැගී අවම ගාස්තුව රුපියල් 34යි. කිලෝමීටර් 100ට වැඩි සාමාන්‍ය ගාස්තු රුපියල් 20%කින් හා සුඛෝපභෝගී 15%කින් නැගී. මෙම මාස 6 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 12%කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා කියලා දිවයින විතර නෙමෙයි මේ අනිකුත් හැම පුවත්පතකම මේ ප්‍රවෘත්තියත් වාර්තා කරලා තිබුණා. දිවයින පත්තරෙන් මං ශ්‍රී සමයන් කාටුන් එක අරගන්න කැමතියි. හොඳ අරක් හොයාගන්න ආණ්ඩුව ඇප් එකක් හඳුන්වලා දෙනවලු. මේ ප්‍රවෘත්ති අපි දැක්කා ඊයේ පුවත්පත්වල පළ වෙලා තියෙනවා. අරක්කුවල ප්‍රමිතිය සහතික කරගන්න පුළුවන් විදිහ, ප්‍රමිතිය තහවුරු කරගන්න පුළුවන් විදිහ ඇප් එකක් හඳුන්වලා දෙනවා කියලා. ඉතින් ඒ ගැනයි මේ කාටුන් එක. හොඳ අරක් හොයාගන්න ආණ්ඩුව ඇප් එකක් හඳුන්වලා දෙනවලු. කිව්වම අනිත් ආදයක් එනවා. මුලින්ම එන්නේ මූදේ මාළු ඉන්න තැන පෙන්වන ඇප් එකද නැත්නම් අරක්කු ඇප් එකද දන්නේ නැහැ නේද කියලා. ඉතින් ඒක ෂොක් නේද කියන්නේ. හරි විනෝදයි ඒක. එහෙම ඇප් එහෙම එකක් ගැනත් කියවුණා නේද? ඒ කියන්නේ මූදේ මාළු ඉන්න තැන හොයාගන්න ඇප් එකක් එනවා කියලත් කියවුණා. ඉතින් බලමු ඉතින් එයි එයි එයි ඔය කිව්වට ඉතින් නේද කවදා හරි මොකද්ද හදිස්සිය. ඉතින් ඈ තව අවුරුදු 80ක් විතර තියෙනවනේ මේ අන්න.
1: හරි
0: නේද හදිස්සිය වෙන්නපා. අරුණ පත්‍රයට මං එනවා. ලීසින් ක්‍රමයට හාල් දෙනවා කියා මම කිව්වේ නැහැ කියලා වෙළඳ ඇමති වරයා කියනවා. අපිට තියෙන්නේ හාල් ප්‍රශ්නයක් නොවේ කියලා රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව කියනවා. රාජ්‍ය සේවකයාට ඇත්තේ සහල් කිලෝග්‍රෑම් 20ක් ගැනීමේ ප්‍රශ්නයක් නොවන බැවින් මීට වඩා පරිණත ලෙස රාජ්‍ය සේවයේ ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳීමට කටයුතු කරන ලෙස රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව රජයෙන් ඉල්ලා සිටී කියලා තියෙනවා. අද වෙනුවට මේ රටේ දරිද්‍රතා රේඛාවේ අගය මාසයකට රුපියල් 68,000ක් වන නමුත් කනිෂ්ඨ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 38,000ක් බවත් රුපියල් 30,000ක වෙනසක් එතනම පවතින බවත් එහි සභාපති HAL උදයසිරි පැවසුවා කියලා තියෙනවා. ඉතින් එයා කියන්නේ මේ හාල් කිලෝ 20කින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි රජයේ සේවකයාට තියෙන්නේ. රජයේ සේවකයාට වැටුප් පිළිබඳව, වැටුප් වැඩිවීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. සහල් අවශ්‍ය කෙනෙක් ඒ දෙන විදියට ගත්තට කමක් නැහැ. නමුත් අපි කියන්නේ රාජ්‍ය සේවකයාට තියෙන ප්‍රශ්න මේ ආකාරයට ලඝු කර හිතන්න එපා. මේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයා මේ ආකාරයේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකම අනිත් ආටිකල් එකේ ළඟම තියෙනවා. ලීසින් ක්‍රමයට හාල් දෙනවා කියා මම කිව්වේ නැහැ. ගෙවීමේ ක්‍රමයට සහල් ලබා දෙන බවක් තමා කිව්වේ නැතයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා කියලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට ලීසින් ක්‍රමයට සහල් ලබා දෙන බවට ඇතැම් මාධ්‍ය සහ විපක්ෂයේ පතුරවන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව ඊයේ පළවෙනිදා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කිව්වයි කියලා කියනවා. රජයේ සැබෑ අරමුණ වී ඇත්තේ ගබඩාවල පවතින වීතොග නිකුත් කර ඉදිරි යලකන්නේ අස්වැන්න මිලදී ගැනීම සඳහා ගබඩා පහසුකම් සලසා ගැනීමයි. ඒ තුළින් ගොවියාට සාධාරණ මිලක් තහවුරු කිරීමයි අපේ අපේක්ෂාව කියලා. ඉතින් අතර මේ කියන්නේ රජයේ සේවකයාට හාල් දෙන්න උමනාට නෙවෙයි මේක කරන්නේ. යලකන්නේ වීටික ගන්න ගබඩාවල ඉඩ නැහැ. ඉතින් ගබඩා පහසුකම් සලසා ගැනීම පිණිස මේ තියෙන වීටික අයින් කිරීමේ උමනාවයි මෙතන මූලික වෙලා තියෙන්නේ කියලා තමයි මම දන්නේ. ඇමතුමා කියන විදිහට එහෙමයි මේකේ කියවෙන්නේ. ඉතින් ඇමතුමා කියනවා ගෙවන්න හාල් දෙනවා කියලා එතුමා කිව්වේ නැහැ කියලා.
1: හරි.
0: එතකොට කවුරු හරි අර වීඩියෝ එකක් කවුරු හරි දැකලා තියෙනවා නම් අපි මෙහෙම ගබඩා වලින් හාල් ලයික් කරලා හාල් රජයේ සේවකයන්ට දෙනවා ගෙවන්න කියලා මේ ඇමතිතුමා කියන ඒ වීඩියෝ එක ඔයා දැක්කේ නැහැ කියලා හිතාගන්න.
1: හරි.
0: හරි. ඒ වීඩියෝ එක බැරි වෙලා හරි දැකපු කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හිතන්න

0: ඒ වීඩියෝ එක බොරුවක්. ඒ වීඩියෝ එකක් ඔයා ගැස් දෙකට වැටුනේ නෑ. ඔයා ගැස් දෙක ඔයාව රවට්ටලා මොකද ඇමතිතුමා කියනවා ඇමතිතුමා එහෙම එකක් කිව්වේ නෑ කියලා. මම හිතන්නේ මගේ ඇස් දෙකත් මාව රවට්ටුවා. මං ඒ වගේ එකක් දැක්කානේ මට සමා වෙන්න. මං බොරුවක් දැකලා තියෙන්නේ. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එනවා. ඩෙංගු නිසා සෞන්දර්ය සරසවිය වසයි. රෝගී සිසුහු 36ක් තව පිරිසකට උන. ඩෙංගු පැතිරීම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඊයේ සිට වසා දමා ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා පැවසුවා කියලා තිරෝ. ඒ නැවත විවෘත කරන්නේ ලබන 13 වෙනිදා කියලා ලංකාදීපේ වාර්තා කරලා තිනවා. ඉතින් මේ ඩෙංගු අසංගතය ගැන හැමදාම පුවත්පත්වල ප්‍රවෘත්ති පළ වෙනවා. අපි හැමදාම ඒ ප්‍රවෘත්ති ගැන කතා කරනවා. අපි හැමදාම මතක් කරනවා තමන්ගේ පරිසරය, තමන් වැඩ කරන ස්ථානයේ පරිසරය, තමන්ගේ ආසන්න ප්‍රදේශවල පොදු ස්ථාන පිරිසිදු කර ගැනීම සම්බන්ධයෙන්. තමන්ගේ තැන තමන් තනියෙන් කරගන්න සම්මදාන දාලා කරන්න බෑනේ. හැබැයි තමන් ඉන්න ප්‍රදේශයට ආසන්න ස්ථානවල තියෙන පොදු ස්ථාන, උදාහරණයකට ප්‍රජාශාලාව වෙන්න පුළුවන්, ගමේ පුස්තකාලය වෙන්න පුළුවන්, පන්සල වෙන්න පුළුවන්, පාසල වෙන්න පුළුවන්, පොළ වෙන්න පුළුවන්, ඒ වගේ තැන්වල පිරිසිදුකම පිළිබඳව මිනිස්සු හැටියට එකතු වෙලා කරන්න පුළුවන් මොනවහරි දෙයක් තියෙනවා නම් ඒ ගැනත් අවධානය යොමු කරන්න, එහෙම අවධානය යොමු කළ යුතු කාලයක් මේක.
1: අනිවාර්යෙන්
0: යන්න කලින් ස්විස්ටෙක් ඇලුමිනියම් මතක් කරන්නම්. ඔබ මොනවහරි ඉදිකිරීමක මේ දවස්වල නිරත වෙලා ඉන්නවා නම් ඒ ඉදිකිරීමට අදාළව ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔබේ ෆැබ්‍රිකේටර්ගෙන් කොටේෂන් එකක් ඉල්ල ගන්න. ස්විස්ටෙක් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවාද කියලා ඒ කොටේෂන් එක ඊට පස්සේ 0.75 780,000 කියන දුරකථන අංකයට වට්සැප් කරන්න. ඊට පස්සේ ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ පරීක්ෂා කරලා බලලා ඔයා වැඩේ ඉවර කළාට පස්සේ රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න ස්විස්ටෙක් ඇලුමිනියම් සූදානම්. එහෙනම්
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: උදේ 8:13

0: क्या था टॉप स्टोरी।
1: பயாக்கல் ரியானத்துருக்கின் தெதனுக்குமாருட பயாக்கல பிரதிஷே சிதுவு ரியானத்துருக்கின் காந்தாவக் சா தர்வைக்குமிய கொஸ்திபெனவா ஏ மாத்திம ராத்ரியதி விமானத்துர சிதுவத்தி பஸ்ரத்தியாக் சா த்ரீரோதரத்தியாக் எகினக்கு கெட்டிபென் අනතුරින් මියගොසැති ත්‍රීරෝධරථය ගමන් කළ දොළොස්සවරති පිරිමි දරුවෙකු සහ ඔහුගේ මිත්තණිය වන 62වරති කාන්තාවක්. ත්‍රීරෝධරථය ගමන් කළ තවත් කාන්තාවක් සහ රථේරිය දුරු බරපතල තුවාලට පා නාකොට රෝහලට ඇතුළත් කෙරුණා. අනතුර සම්බන්ධයෙන් බස් රථේරිය දුරු අත්අඩංගුවටගත් බවයි පයාකළ පොලිසිය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. මට්ටක්කුලේ ප්‍රදේශයේදී සිදු කළ බැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. පොලිසිය පවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය අලෙවින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 50,000ක මුදලක්ද බහරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයන්

था टॉप स्टोरी අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ආන්නකෝ.
1: හා.
0: අපි දෙන්නට දැන් රඟ දක්වන්න තියෙනවා චරිත දෙකක්.
1: ඔකේ ෂුවර්.
0: මේක ඉන්නවා එක චරිතයක්.
1: හරි.
0: මේ ප්‍රධාන චරිත නෙමෙයි. ඒක එක චරිතයක් රජ කෙනෙක්.
1: හරි.
0: එයාට එයා සිසු චරිතයක්. එයාට සියලුම රන් රිදී මුතු මැණික් පට පිළි
1: හරි
0: ඒ මාලිගාවේ කාමර කාමර ගානේ පුරවලා තියෙනවා.
1: හරි. ඕකේ.
0: හරිම ප්‍රසිද්ධ දානපතියෙක්. මං හිතන්නේ මේ චරිතය වඩාත්ම ගැලපෙන්නේ මට.
1: මට මොකක්ද එතකොට
0: ප්‍රධාන චරිතේ?
1: මට ප්‍රධාන චරිතේ. එහෙනම්
0: ඔයා හිතනවාද නංගි මම වට අඩුවක් පාඩුවක් කරනවා කියලා?
1: මම කවුද නේ රජ්ජුරු? ඔයා නම් ප්‍රධාන චරිතේ.
0: ප්‍රධාන චරිතේ
1: ශක්තිති රජ්ජුරු වෙන්නේ නැති.
0: පොඩයින මේක මගේ මේ කතාව.
1: හරි හරි ඕකේ.
0: ඔයාට තියෙන්නේ මෙම චූටි භාජනයක් අතේ අරගෙන මාව මුණ ගැහෙන්නේ හිඟන්නේගේ චරිතය.
1: ඒක හැබැයි ප්‍රධාන චරිතේ.
0: ප්‍රධාන චරිත. හිඟන්නේ වුණා. ප්‍රධාන චරිතේ.
1: කරන මේකනි හම් වෙලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතේ.
0: ඒකනේ කෙල්ල කියන්නේ.
1: පුදු වෙනද කරත හැකි.
0: දැන් අපි කතාවට යමු.
1: ඔකේ රයිට්. මම ලෑස්ති.
0: මේ දනට පිනට තියෙන දේවල් ඕන දෙයක් අත දිග ඇරලා දෙන්න. අත කොට නැති අරවින්ද රජතුමා.
1: හා.
0: මහේශාක්‍ය ලීලාවෙන් සිංහාසනාරූඪව ඉන්න අවස්ථාවක්. දෙපසින් සිටින දිව්‍යාංගනා වගේ කාන්තාවන් සෙමර සලමින් ඉන්න.
1: සෙම?
0: ඒවට සෙමහල නැ වෙනව ඇති. සෙමර.
1: සෙමර පවන් සලමින් සිටිනවා. හා ඕකේ.
0: රයිතුමනි, හීතල වැඩිද කීකිය අහන්න මියක්.
1: AC එක අඩු කරන්නද?
0: රයිතුමනි, AC එක චුට්ටක් අඩු කරන්න නැත්නම් ෆෑන් එක හිමින් වනන්නේ. ඈ?
1: රයිට් ඕකේ. කොහෙන්ද ගන්න කොයි වෙලාවේද? සම්ප්‍රාප්තිය.
0: චූටි භාජනය කරගත්ත සිංගන්නිය.
1: හහ්
0: ඉදිරියට එනවා.
1: පස්වහන් දහසකට බුදුන් රජතුමනි.
0: හ්ම්. ඒ පස්වහන් දහසේ ඉන්නේ 2534 වැඩන්නේ. පස්වහන් දහර 1000 2000ට. ඈ පස්වහන් දහසකට බුදුන් 1000ට 2000ට බුදු වෙන්න නෑ.
1: හරි.
0: ඒක කතා කරන්න එපා. එනම් ඒව නිකන් බොරු මාර්සි කතා ඕවා.
1: හරි.
0: යමක් අරගෙන යන්නනේ ආවේ.
1: ඔව්.
0: ඉතින් මොකද මේ රජතුමා කරන්නේ?
1: හරි.
0: කියව.
1: මොකද්ද?
0: පවසව. නොමට මාගෙන් කුමක් උමනාද කියලා මං අහනවා.
1: හරි. එතකොට
0: එහෙම යටහත් පහත්ද?
1: හරි.
0: පොඩ යටහත් පහත්ද?
1: හරි හරි. මට වාක්‍ය කියන්න.
0: ඉස්සර යටහත් පහත්වල ඉන්නේ වාක්‍ය කියන නත්තර බුදිය ගන්න අපා මේ දිනවල.
1: හරි හරි.
0: නෝමල් ලයින් එකේ.
1: හරි යටහත් පහත්.
0: ගන්නෙක් නෙමෙයි නිකන් හොරෙක් වගේ පේනවා නේද?
1: හොර තඩියෙක් වගේ.
0: ඕ. ගන්නේ නේ මම මංකොල්ලකාරයෙක් වගේ පේනවා තියෙන.
1: වාක්‍ය කියනවාද කියන්න තියෙන මගේ දෙපස.
0: වාට තියෙන මෙච්චරයි.
1: හරි.
0: පින්වත් රජතුමනි, මගේ මේ චූටි කෝප්පය ඔබ වහන්සේ කැමති දෙයකින් පුරවන්න. ඒ චූටි.
1: හරි ඕකේ.
0: සාමාන්‍ය ගුරුලුවෙත්තුකින් වතුර බොන පොඩි මැටි කෝප්පයක් වගේ.
1: ඕකේ. ඒ
0: වගේ පොඩි එකක්. කියන්න ටකල් කියන්න.
1: දිව නැමෙන්නෙත් නෑ. මොකද්ද
0: පින්වත් රජතුමනි. සීන් එකේ ඉන්නේ මයික් වන්නේ ගන්න සෙමර සලාගෙන.
1: පින්වත් රජතුමනි, මාගේ මේ පුංචි භාජනය ඔබ කැමති දෙයකින් පුරවන්න.
0: මට හිනත් යනවා දැන්. හරි පොඩි භාජනයක්
1: නේ. ඔව් ඕකේ.
0: මම කියනවා භාණ්ඩාගාරක පාලකයාට. නිලමේ පුරවන්. රත්තරම් පුරවන්. රනින් පුරවන්.
1: හරි.
0: මේ සිංගන්නියගේ ඉල්ලීම ඉෂ්ට කරන්න රනින් පුරවන්න මේ භාජනය.
1: නේ පිං හා හා.
0: මොනවා හරි දෙනවා නම් ඕන මිනිහෙකුට ඇම්බරිලා ධන ගාන් යන්නේ නේද? ඕක තමයි තත්ත්වය.
1: ඒක උඩ ගානක් තියෙනවා.
0: දැන් රත්තරන් දාන්න යන්නේ.
1: හරි.
0: භාණ්ඩාගාරේ බාර නිලමේ ඇවිල්ලා.
1: ඕකේ.
0: ඒක නමක් තියනවා නේද? මම දැන් මතක නෑ අනේ. ඒ රත්තරන් නමක් තියනවා. ඒක ඒ කියන්නේ අරක් කැමියාගේ ඉඳලම
1: ඒවයි
0: බාහිර නිලමෙලා ඉන්නෝ.
1: ෂිහාන්ද කවුද? මොකද්ද නමක් තියනවා?
0: ෂිහාන්. නිලමේ ෂිහාන්. ෂිහාන් නිලමේ.
1: රජුරෝ අරවින්ද.
0: සින්දුවක් කියන්න. මේ ඇස් දිහා බලන්.
1: ගන්න නතරව.
0: දැන්වත් කියන්න මගේ රත්තරන්. ඔබ මගේද මා ඔබේද අපි අපේද
1: හරි
0: ඒවල ඇත්තේ පානිලමේ
1: ඕකේ
0: රනින් පුරවන්න රත්තරන් දානවා මෙයා රත්තරන් දානවා දානකොටම
1: හරි
0: රත්තරන් ටික අතුරු දාන්න වෙනවා රයිතුමනි මේ අතුරු දාන්න පුරවන්ට පුරවන්ට තව ටිකක් දැම්ම අතුරු දාන්න ඕන තව ටිකක් දැම්ම අතුරු දාන්න ඕන අතුරු දාන්න ඕන
1: තව ටිකක් දාන්න
0: කීප් ගෝයින් අතුරු දාන්න අතුරු දාන්න කීප් අතුරු දාන්න අතුරු දාන්න දිකටම යනවා ගෝයින් ඕන්
1: සුදු වෑන් ගෝ අතුරු දාන්න
0: මොකද උඹත් දන්නේ
1: අතුරු දාන්න කී
0: වා ඉතින් මේ පරණ හමස් පෙට්ටිය උස්සලානේ මට ඕකනේ බැරි වත් එක කරන්
1: හරි අතුරු දාන්න වෙනවා අරකට දාන ඔක්කොම වාජනෙට දාන්න
0: අර චූටිම චූටි වාජනේ දාන දාන රත්තරන් රයිතුමා මුලින් හිතුවා මේ මැජික් එකක් වෙන්න ඇති කියලා. පස්සේ රයිතුමා කරා මොකද්ද මේ වෙන්නේ කියලා. රයිතුමා සිංහාසනය මෙහෙම ඉස්සරහට මෙහෙම නෙළමේ. තව දාන්න බලන්න.
1: තව දාන්න තව දාන්න.
0: දාන කාමරේම තියෙන රත්තරන් දාන්න. කාමරේම තියෙන රත්තරන් දැම්මා. දාන දාන සැරේ රත්තරන් අතුරු දාන්න උනා. මුතු දාන්න මුතු මුතු දාලා
1: බලන්න. දාන්න
0: මුතු දාලා මුතු වැඩ කරනවා බලන්න. මුතු දානවා දාන දාන මුතු නැති වෙනවා අතුරු දන් වෙනවා ඩයමන්ඩ්ස් දාන් මේ මිසාසයි ඩයමන්ඩ් රෝස් ඩයමන්ඩ්ස් යෙලෝ ඩයමන්ඩ්ස්
1: දාන්
0: සෝනෝ බොයිස් සර්ෆස් රේඩාස් දාන් ඒවත් දාන
1: දාන දාන
0: ඔහයෝ ක්ලාස් සබ්මරීනියක් දාන්
1: සබ්මරීනියක් දාන් ඒකත් අතුරු දාන
0: අතුරු දාන් වෙනවා පටපිලි දාන් මැනික් දාන් රූබීස් දාන්
1: හරි
0: බ්ලූ බ්ලූ සෆයි දාන්
1: බ්ලූබෙරි
0: අතුරු දාන් බ්ලූබෙරි දාන් නැන්නේ රජතුම එක්ක මෙතන ඉන්නවා
1: දාන් අතුරු දාන්න
0: සියලු දේ අතුරු දාන්න වෙනවා රයිතුමා සිංහාසනයෙන් බැහැලා ආවා
1: හරි
0: හිඟන්න ගාවට ඇවිල්ලා ඇහුවා සියලු දේ දානවා දානවා ඉවරයක් නැහැ මොනවෙන්ද මේ වාදනේ හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආසාවෙන් රයිතුමනි මේ වාදනේ හදලා තියෙන්නේ
1: මිනිස්සුන්ගේ ආසාවෙන් රජතුමනි මේ වාදනේ හදලා තියෙන්නේ
0: මිනිස්සුන්ගේ ආසාවෙන් මගේ කතාව ඉවරයි ඉවරයක් නෑ නේද? කොත්තර දැම්මා.
1: අතුරු දාන්න.
0: සියල්ල අතුරු දාන්න වෙනවා. රත්තරන් හම්බ කරලා ඉවරනකොට රිදී වලට ආස වෙනවා.
1: හරි.
0: රිදී ඉවර වෙනවා. රෙදි ඉවර වෙනවා. මැණික් ඉවර වෙනවා. මේ ආසාවෙන් හදපු වාදිනේට මොනව දැම්මත් ටික දවසකින් අතුරු දාන්න වෙනවා. මාරයිනේ. මේ ආසාව කියන වාදනේ?
1: ඔව් ඒක නෑනේ.
0: සක්විති රජ කෙනෙකුටවත් පුරවන්න බැරි වාදනයක් ඔය ආසාව කියලා කියන්නේ. පුදුම ආසාවන්නේ තියෙන්නේ.
1: අරකට ආසයි මේකට ආසයි. ඉවරයක් නැහැ.
0: ඉවරද ආසාවල්?
1: ඒකනේ.
0: ඉවරද? මට ඉතින් පෙන්වන්න බලන්න ඔබගේ ආසාව කියන වාදනය. දැනුත් හිස් නේද? මොකක් හරි අඩුවක් තියනවා නේද? තව මොන හරි දාන්න වෙලා නේද? ඕකට මේ යෝධිය දැම්මත් ඕකේ අතුරු දාන්න. වෙලා තියෙන්නේ කව්වත් මේ යෝධිට ආස නැහැ.
1: හරි ලස්සනයි.
0: සෙල්ෆි ගහන්න ආස වුණාට gedara geniyana නේද?
1: ඊටපස්සේ හිඟන්නට මොකක්ද උනේ?
0: හිඟන්නට මොකද උනේ කියලා ඊළඟ එපිසෝඩ් එකේ කියන්න. මේක කොටස් වශයෙන් පළවෙනි නව කතාවන්නේ.
1: ඊතර දිගටම හිඟන්න වගේ ඉන්න ඕනේ.
0: නැතු ඔය තත්ත්වෙන් අපි ගොඩ එන්නෙත් නැහැ. ඔයා ගොඩ යන්නෙත් නැහැ.
1: ඇත්තට ආසාව කියන එක නම් මාරයි.
0: රජතුමනි මේ වාදනේ හදලා තියෙන්නේ. මිනිසුන්ගේ ආසාව කියන එක. හා. I love the story.
1: දැන් මට ආසාවක් ආවා. බර්ගර්ස් දෙකක් කන්න.
0: දෙකක් කහලා බලන්න. තව දෙකක් කන්න හිතෙනවා.
1: ඒක ඇත්ත.
0: ආසයි.
1: ආසයි. අද කන්න බලන්න. එකක් කන්න හිතෙනවා.
0: බර්ගර් කින් එකේ බිස්නස් එක හොඳයි නේද?
1: අනිත් එක අපේ පර්ස් එකටත් හොඳයි නේද? Google 1450යි නේ බර්ගර්ස් දෙකම. crispy chicken burgers අනිත් එක හොඳ chicken ලොකු thigh එකක්. ඒක හරි juicy chicken thigh එකක් තමයි දාන්නේ. කටුනේ. ඒකත් කියන්නේ කටුනේ.
0: කටුනේ කටුනේ
1: කටුනේ.
0: කටුනේ බර්ගර්ස් වල කටු දාලා දෙන්නේ කොහොමද? ඔව්
1: ඒකනේ.
0: අනිත් එක මේක මේ ෆ්ලේම් grill එක නේද?
1: yes
0: ෆ්ලේම් grill එක. එම නැත්තම් ගින්දරෙන් grill කරන burgers ලංකාවේ තියෙන එකම තැන. එකම තැන.
1: burger king.
0: burger king. burger king. ගින්දරෙන් burgers හදන්න. ගින්දරෙන් හදන්න.
1: හරි okay.
0: ගින්දර වාගේ. රස්නෙන් එන්නේ.
1: හරි.
0: රස්නෙන් service එක දෙන්න. ගිහිල්ලා කන එක තමයි ලෙසටම හරියන්නේ මට නම්. ගින්නගෙන කන එකත් ඕකේ. රස්නේම සර්විස් එක එන නිසා. එබ්බෙල්ලෙන්ම ගිහිල්ලා එතනම නමලා දෙන්න පුළුවන් නම්. අන්න ඒක තමයි වැඩේ. 1450යි බර්ගර්ස් දැන් කලින් මතකද? කලින් එකට

0: එකයි තුනයි එකයි දෙකයි තුන කතා කරල ගෙනගන්න. නැත්තං ගිහිල්ල කාන්න. ගිහිල්ල කෑවම තමයි අර බල බල අරවාදාන්න මේවදාන්න හිත හිතා දාන්න පුළුවන්. සමහර අය අර තික්කට් ෆ්‍රයිස් එක්කුත් සයිඩ් එකට ගන්නවා. සයිඩ් එකේ සයිඩ් එකේ තියෙනවා රසම රස ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. හොඳ බේවරේජ් එකක් මොනවා ට්‍රයි අවුට් කරන්න.
1: හොට් හරි මොකක් හරි කූල් හරි මොකක් හරි
0: මට හරියන්නේ නම් පොඩ්ඩක් හොට් කෝෆි එකක්.
1: ඕකේ.
0: ඇමරිකානෝ. ඇමරිකානෝ.
1: ඇමරිකානෝ.
0: රයිට්.
1: හරි. ඊළඟට අපේ තාත්ති පොඩි කාලේ නම් එයා රවුල කපන දිහා මම බලාගෙන හිටියා. හරි මාසයි මට එයාගේ බිග් රේස් එක ගන්න.
0: තුම් පාරක් කැපිලා තියෙනවා මගේ මූණ පොඩි කාලේ රවුල කපන්න කියලා.
1: ඔයා ඉගෙන ගත්ත තාත්ති කියලා දුන්නද නැතෝ බලාගෙන
0: ඉන්නේ. කිසිම තාත්ත කෙනෙක් ළමයට රවුල කපන්න කියලා දෙන්නේ නැහැ.
1: ඒක බලාගෙනම ඉගෙන ගන්න එකක් නේ.
0: ඒකම කපාගෙන කොටාගෙන ඉගෙන ගන්න එක තමයි සාමාන්‍යයෙන් ක්‍රමය.
1: රයිට් ඕකේ.
0: ඒකෙන් තමයි ඉගෙන ගන්නේ මේ රේසර් එක කොච්චර ඇන්ගල් කරන්න ඕනද කොච්චර ප්‍රෙෂර් දාන්න ඕනද. අපි ඒ කතා කරා අ ගැන කතා කරා උ ගැන කතා කරා නැ ගැන කතා කරා බැක් ගැන කතා කරා. අපි හිටපු නියඬතාල මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා පැවතෙන නඩුවක් තමයි මේ රේසර් එක කියන එක.
1: හරි.
0: ඒ කාලේ රේසර් නෙමේ ගල් පතුර ගත්තා. ගල් පතුර අරගෙන ගලේ උරච්චි කරලා උරච්චි කරලා උරච්චි කරලා අපේ ගෙදර තියෙනවා එකක්.
1: මොකද්ද?
0: ඒ
1: ගල් පතුර?
0: උ කියන අපේ මේ මේ මේ මෙයාගේ මුතුන් මිත්තා නියඬතාල.
1: පුදුමයි මුතුන් මිත්තා නැති එක.
0: ඔයා කියන්නේ ඕගොල්ලන්ගේ තාත්තව දකින දකින සැරේට මට නියඬතාල් මුතුන් මිත්තා මතක් වෙනවා. එත නිවාඩු වෙන්නේ මෙහෙම කැප කිරීම කරන මිනිස්සු මම දැකලා තියෙන අඩුවෙන්.
1: දෙමව්පියන් බැදු මවට
0: තියා. ඔව් මහ පොළවට මොනවා කිව්වත් අද නංගිට හිට වදින්නේ නැහැ. මොකද නංගි හෙට නිවාඩු.
1: හෙට වගේ බර්ත්ඩේ.
0: ෂෝ ගන්නෑ.
1: හෙට වගේ බර්ත්ඩේ.
0: කොහොම එක දවසේ ගන්නෑ?
1: හෙට වගේ බර්ත්ඩේ ගත එක.
0: ඉතින් වාට මොනවද ඕන කියලා කියන්න.
1: ඩෙෆිනිට්ලි.
0: කියන්න ඕම කියන්න ඕම කියන්න.
1: මම මගේ තෑගි ටිකක් බරයි ලොකුයි.
0: මොනාද ගඩොල් සිමින්ති ගන්න?
1: හැබැයි වාට කවදාවත් දෙන්න බෑ. මේ බික් එකෙන් දෙන තෑගි සෙට් එක තියනවා නේද? ඒගොල්ලන්ගේ රේසර්ස්
0: ඒවා දෙන්න බෑ. මොන කාට මොන පුතේටද පුළුවන් දවස ගානේ මේ මේ ස්මාර්ට්ෆෝන් දෙන්නේ මේ දෙන්නේ.
1: ඒකනේ මාර තෑගි ටික.
0: විශ්වාස කරන්න බික් එකෙන් දෙනවා දවස ගානේ. දවස ගානේ ස්මාර්ට්ෆෝන්ස්.
1: ඕ මයි ගොඩ්.
0: ඒකනේ මේක බැරුණොත් අද බැරුණොත් හෙට බැරුණොත් අනිද්දා බැරුණොත් තින් අනිද්දා බැරුණොත් එහෙම එහෙම එහෙම එහෙම එහෙම එහෙම ඕම යනවා දවස් 100ක් යනවා. දවස් 100කින් ජයග්‍රහයක් වෙන්න බැරි නේ. අපි ඇතේ වැඩක් තියනවාද කියන්නේ. ඒ එකක්. අනිතික සතිපතා දෙනවා. සතිපතා දෙනවා ස්කූටර්. ස්කූටර් දෙනවා සතිපතා.
1: යස්.
0: හිතන්නකෝ සති ගාණක් දෙනවා.
1: ඕකේ.
0: ලොකු වැඩක් කරන්න ඇති නේද? ලොකු වැඩක් කරන්න ඇති. එහෙමද ඔබ හිතන්නේ? නෑ. බිග් රේසරයක් කියන එක නිකන් හෙන ජෙනරික් නමක් නේ. අපි ඕන රේසරයකට බිග් රේසරයක් කියලා කියනවා.
1: ඔව් ඒක හරි.
0: ඉතින් දැන් සමාජයේ ඉස්සරහ රැවුල කපන අයම තමයි හිටියේ. විශේෂයෙන්ම දැන් ඔය හමුදාවට එහෙම යනකොට ඔය දැන් නාවික හමුදාවනේ රැවුල වවන්න දෙන්න පුළුවන්.
1: ආ බෑ අනිතේවල බෑ නේද?
0: දෙන්නේ නැහැ නේද?
1: ඔව් යාෆුස්. නාවික හමුදාව
0: නේද ලස්සන රැවුල. ඔව් ඔව් ඔව් ඔව්. මොකද මේ අවසර ගැනීමක් මොනාරි එහෙම තියෙන පොඩි ප්‍රොටෝකෝල් එකක්.
1: ඒ පොලිසිය දෙනවා අපේ තාත්තා මෙහෙම ඉස්සර උඩු රවුලක් වවලා හිටියා. සරපෙන්.
0: ආ කිසිම සරන්නේ නැහැ.
1: නැත්තනි අහා පැටිය වගේනේ. කවුරුත් බය වෙන්නේ
0: නැහැ. අම්මෝ හෙන සරයි කොච්චි වගේ ඇති කියලා බලනකොට බෙල් පෙපා වගේ. රතර පතරන්. තාත්තා බෙල් පෙපා.
1: හොරා කුටි දෙන්නේ.
0: ඔයා හොරෙක් නේද මේ මොකද තාත්තා හොබල. ඔයා හොරෙක් නේද? කොහේ බලන්නු කිතින් මේ දෙමාපිය මේ හොරෙක් වුණා කියලා ඔයා මල්ලි ඔහොම කරන්නේ ඇයි මල්ලි?
1: ඒකනේ.
0: බලන්න මොනවද දැන් ගත්තේ රත්තරන් මොකද ඔය මොකක් මංකොල්ල කාලා එන ගමන්ද වල්ලි? ජුවලරි ෂොප් එක. මොනවද දැන් ගත්තේ?
1: පංචායුදයක් තියනද?
0: පංචායුදයක් තියන අපේ පුතාට දා.
1: අන්න තියන හිරකුඩු යන් ගිහිලා හිරකුඩු අතුරට යන්.
0: ඔව්. ගිහිලා මෙන්න අතුර.
1: අහිංසකයි යන්නේ.
0: ඇතුළටලා ඉන්න. හෙට උදේ මම මේ වයිෆ් ටිකල බත් එකක්
1: වෙන
0: පැත්තකට ගියානේ කතාව ඇදලා. අපේ කතාව ඒක නෙමෙයි. රැවුල කපන්න බිග් රේසරයක් තමයි. ප්‍රංශෙන් එන්නේ ප්‍රංශෙන්. ෆ්‍රාන්සුවා මිත්‍රෝන් පවා රැවුල කපුවේ බිග් රේසරකින් වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන් ඩෙෆිනිට්ලි.
0: නැපෝලියන් බොනපාර්ට් රැවුල කපුවේ බිග් රේසරකින් වෙන්න පුළුවන්ද බැරිද කියලා

0: හොයල බල්ල කියන්න දැම කියන්න
1: වෙන්න පුළුවන්.
0: සුපිරියක්නේ. ඔබ දැනගටන ඇද බික්්‍රේසර එන්න ප්‍රන්සින් කෙල්
1: ඒ තමයි දැනගත මම
0: එක දැනගන්න ඕන. ඉති බික්්‍රේසස් කියත්තෙනවා ඇතනම මේ ලෝකෙන් හුඟක් පිනිසුන්ට රැවල කපාගන්න පුළුවන්ගනේ බික්්‍රේසස් නිසා තමයි. එමනතු ඉස්සරතිිච රේසරහකට එක්ස් තිබුණන තෑ මිනිස්සුන් විවිධ නංගලින් රේසස් තිබුණා. මේ ඩිස්පෝසවල් කියන කන්සෙප්ටික ගැහැල්ල මිනිහකුට දරන්න පුළුවන් වියදමකින්
1: හරි ෝකයි
0: රේසරක කරම් පාවිච්චි කරන පුළුවන් තත්තර ගෙනාව බික්. ගත්ත නොගත්තර කමන්න ඒක දැනගෙනින්ද අපේ තාත් රැවල කපන්න ඇති බික්්‍රේසරකින් තමයි
1: අනිවාර
0: රැවල මුණ දෙකම කපාගත් කියන්න ඔන්න මගේ වැඩේ තිම දක්ස මිය
1: ප්‍රක්ටිස් කරන කාල
0: ඉතිං රේසස් ජාති කීපයක් තියෙනවානේ බික්්‍රී බික් ඊසිට තල දෙක අර තල තුන කලින් බික්ටවින් ලේඩි ඔව ඒ ඒ කාණ්ඩ නං ඉතින් බික්ටවින් ලේඩි ඒ කාණ්ඩ ඉතින් කොහොමත් රේස කැටගරය එක නම්බවන් බික්
1: හරි
0: මොකදෆෝඩබිලිටිය එක අපට මිලදී ගැනීමේ හැකියාව එක කාටත්දී ගන්න බෑ අනතික ප්‍රසිෂන් නිවරද්‍යතාව ඔබට තියෙන රේස බ්ලේඩ් දෙකක් එක තැන රේස බ්ලේඩ් තුනක් තියෙන තැනක නිව රද්‍යතාවේ කියනක වැදගත්කම ඔබට තේරවාද කියලා මේකින් කෑල්ලක් කැපිල එළඟ දෙවෙනික් කැමල තුන් ලෝස්ම ශේව යනවා හිතන්නක කොහොමද කියලා තුම් පාරක් අදින්ට ඕන්නේ ඉති බික්ක කර ශේවින් ෆෝම් මනම් මනන් ඔක්කොම ඔබට ලස්සන කිට්ටක් හදාගන්න පුළුවන්ක ට්‍රවල් කිට්ටක්කගේ
1: ලස්සනයි
0: ලස්සනයි ඉති ඔබ කරන්න ඕන මෙහෙමයි අපි දැකිවන දවසකාන මොබයිල් ෆෝන් දෙනවා සීයක් තෝරන ස්කූට ජයග්‍රාකයෝ දහයක් තෝරන හැම සතියම් මේයක
1: හරි
0: ඔබ කරන්න රේසරකර ඔලුව කෑල මේ කල තියන පොඩි කාඩ් බෝඩ් ගත්න බලන්න එක පිටිපස තියෙනවා
1: හරි
0: එස් නම්බර එක එස්කෝඩ් කියලකයන් එස්සකුරගෙන් පටන්ගන්න කෝඩ් එතකොට
1: ඒක ඕගොල
0: ඉට පස්සේ ලයිටර්ස් ගැන අපි කතා කරන්න ලයිටරක් පත්තු කරන එක මාරලා බයි හොඳේ මාරලා අපි හිතන්නවත් නෑනේද ලයිටරේකින් ඉටි පන්දමක් අහරමේ පත්තු කරගන්න එක පහනක් ගඳුම් කූරක් පත්තු කරගන්න එක ඒක හරිම ලාබයි හරිම ඉකනොමි කල්ලෙක් අපට ඉතැටවත් නෑ අපිට ගොනොන්දන්න ගණන්නේ සන්දම විකල්පයක් තමයි ඒක පත්තු කරන වැඩවලට ලයිට රත්්‍යයාගන්න එක රයි ලයිටර ස්ටිකර එකක් ගහල එකෙත් තියෙන ස්කෝඩ් එකක් ඔන්න දැ එකේ මස්කෝඩ් තියෙනවා ඇති ඔබ කරන්න ඕනේ ඕකක් මිලදීගෙන බික් හිස්තැනක් ස්කෝඩ් එක දැම්ම හිස්තනක් ඔබේ ජාතික හැඳනුම් පත් අංකේ ඕනේ
1: හරි
0: ඒ කරලා විසිතුනයි හතලිස්තුනට එස්සම්මස් කරන්න මන්දන ඔබේ ඔලුව වැඩ කරන්න කොහොමද කියලා ඔබට හිතෙනවා කඩේ එල්ලලා තියෙන රේස කාටන් එක පොටෝටික ගහගෙනවෙල යවන්නන්
1: තෑක්ක
0: දෙන වෙලාවේ ඔබෙන් ඉල්ලනවා ඒ පැකේජ් එක ඔරිජිනල් එක ඒ වගෙන තෙකොල හිතුව බොරු කියන්න ඔන්න හැන
1: ඔද මම්මගේ කට ඉන්නවාන
0: ඉතින් හිතන් කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම් කියලා දැනගෙන ඉන්නවා
1: හරි.

0: ජීවිපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited.
2: Fry RBD Poltel Hata Vasarakata Vedi Vishwasen
3: Mulu Paula Tama Mage Gana Tama
2: Coco Fry Saputu Rase Genina
4: Kuna Arigye Harima Tanata Gihinda LOLC Eken Loan Ek Gatte
5: Maath Hariyanna Kiyala Hari Tanata Me Yannone
6: LOLC Finance Hariyanna Harima Tana Vedi Vistara Sadaha 011-515-555 අමතන්න.
7: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්විස් 3 මෙගාවට්ටම්. මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල්තෙල් ඉතිරි රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේස ඇතික රිපිට ඉතිරි රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි. කාගිල්ස් ෆුඩ් සර්විස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පත් වලට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM ද City University, the place to be.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
9: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: ඉහතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: Finishing wahala kles color up flow wajabena
6: sip bedagani
5: kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahala knam color up thamai
7: cdp stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388388 amatanna nay shreni gata kirima bbb lk outlook stable fitch ratings lanka limited sri lanka maha bankwe avasaralath balapatra labi mudal samagamaki
8: ayya mata apple malak denna
9: onna api denawa me nankita apple malak a tava sudu aralia malakui daffodil malakui sapattu malakui sepalika malakui camellia malakui tava madu malakui dehi malakui
8: ayya mata mal godak deela
9: owa monawada nangi ara hash 15 ekin punch rupiyal 1199 ekata apps 15kma unlimited denne ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
8: හච් 15 පිස්සුවක්ම තමයි
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: සෙමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා
13: 98.2 98.4

0: ගොඩක්යන මගේ වොයිසන ඒ අයිද කියලා නෑ නෑ මේ මගේ වොයිස් එක
1: මට එහෙම අහන්න දෙන්නේ තුන් දෙනෙක් අඳුරලා දෙන්න ඕන
0: මගේ ඔය ගොඩක් කියලාට අහන මගේ ෆොටෝස්
1: දෙන්න මෝඩයට අඳගත්තා උඩට දත ගැලෙවෙ එකෙන් දෙන්නේ තුන් දෙනෙක් හම්බ කරා
0: මේ නැචරල් වොයිස් ඒ අය
1: හැබැයි මේ කලින් අපි දැන් ප්‍රචාරය කරපු සින්දුව එක AI generated සින්දුවක්
0: yes
1: වා කියන්නේ මගේ දුව මගෙන් අහනවා
0: හරි
1: හරිම ලස්සනයි මේ සින්දුවේ ඔරිජිනල් එක කිව්වේ කවුද කියලා පළවෙනි වතාවට හැබැයි
0: ආ ඕකේ
1: මේ මහා සයුරේ කියන මේ සින්දුව මල්කාන්තයක් වගේ සින්දුවක් ගොඩක් අයට අමතක වෙලා තිබිච්ච මටත් හදිස්සියේ ස්ක්‍රෝල් කරගෙන යනකොට හම්බෙච්ච
0: හරි
1: කිසිසේත්ම මේ රේඩියෝ එකක ටීවී එකක දාලා විඳ ගන්න බැරි වර්ෂන් ඇරුණම අහලා විඳ ගන්න පුළුවන් වර්ෂන් එකක් තිබුණේ නැහැ මොකද හැම සින්දුවක්ම මට හම්බුනේ මල්කාන්තයන්ක මම සමා වෙන්න මල්කාන්තයන්ක මට හම්බුනේම බීට් බෑන්ස් වලට මේ සින්දුව කියපු
0: තැන. කියපු තැන. ඕ අතත.
1: මේක ඔරිජිනල් එකක් හොයාගන්න නැහැ. මොන තරම් ලස්සන සින්දුවද.
0: ඕ නේ වචන ටික හැමදේම කොච්චර ලස්සනද.
1: මේ අලුත් ජෙන් එක මේ මම දන්නවා AI සම්බන්ධව ඔබට විවිධ ඔපිනියන්
0: තියෙනවා.
1: මම මගේ ඔපිනියන් එක කියන්නම්. මට AI කියන්නේ ඔපචුනිටි එකක් කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම මේ වගේ වැඩවලදී පුදුම ප්‍රයෝජනවත්. අපි අහලා තියෙන සමහර වෙලාවට ඔබට මතකවත් නැති සින්දු තව ගොඩාක් තියෙනවා. ඒවා කරලියට එන්නේ නැහැ. අලුත් ජෙනරේෂන් එක එකපාරටම මේ සිංහල සින්දු අහන එකෙන් අයින් වෙලා ඉංග්‍රීසි සින්දු විතරක් අහන මට්ටමට ගිහිල්ලා. Spotify වගේ දේවල් නිසා හුඟක් වෙලාවට ඉංග්‍රීසි පැත්තට ගිහිලා තියෙනවා. අපේවත් අහන්න පුළුවන්. නමුත් වැඩිපුරම ඇහන්නේ ඉංග්‍රීසි සින්දු තමයි අහන්නේ.
0: ඔව් අතත්.
1: එතකොට YouTube Music channels වලට ගිහිල්ලා අහන්නේ ඉංග්‍රීසි සින්දු. ඒගොල්ලෝ කරෝක කියන්නේ ඉංග්‍රීසි සින්දු විතරයි. මට බයක් තියෙනවා දවසක වික්ටර් රත්නායක කිව්වහම කවුද කියලා හයිද කියලා අපේ ළමයි. මට බයක් තියෙනවා නිරෝෂා විරාජිනී කිව්වහම ඊළඟ ජෙනරේෂන් එකේ කවුද කියලා හයි කියලා. ඒගොල්ලෝ හිතන පතන විදිය වෙනස්.
0: හරි.
1: ඒගොල්ලෝ බලන ඩ්‍රාමා වෙනස්. ඒගොල්ලෝ විශ්වාස කරන මූණු වෙනස්. අපිට සිද්ධ වෙලා තියෙනවා හරි දේ දෙන්න බෙහෙත් පෙත්තර සීනි දවටන්. ඒක AI වලින් කරන්න පුළුවන් කියලා මම බරපතල විදියට විශ්වාස කරනවා. මම දැක්ක ඊයේ පෙරේදා රොක්සාමි කන්සර්ට් එකක් තිබුණා කැනඩාවල. ඒකට හොඳ වගේම නරක කියලා තිබුණා. ඒ දෙකම තියෙන්න ඕනේ. හැබැයි නරක කියලා තියෙන සමහර අයට ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් කියපුවාම මට තේරෙනවා.
0: හහ්.
1: AI කරේ වෛර එකකින් ඉන්නවා කියලා. මම කියන්නේ ඇයි? ඇයි AI ගැන වෛරයක් තියෙන්නේ? ඒක ටූල් එකක් නේ. ඒක පාවිච්චි කරලා මාර දේවල් කරන්න පුළුවන්. මට නිතර හිතන දෙයක් තමයි සමහර වෙලාවට අපිට ඇහෙන්නෙම නැතුව අමතකම වෙලා වැළලිලා යන්න තියෙන සින්දු ටික ආයිත් පාරක් වෙන මූඩ් එකකින් කරලියට ගෙනහැල්ලා අලුත් ජෙනරේෂන් එකේ ළමයින්ට අහන්න දීලා මොකද මේ AI ස්වරූපයෙන් එන බහුතරයක් දේවල් අලුත් ළමයි අහනවා.
0: ආ ආ.
1: ඒක අහපු ගමන් ඒ ළමයා කරන වැඩේ තමයි හුඟක් ළමයි මේක මේක ඇත්තරම කියන්නේ කවුද? මොකද ඒ ළමයින්ට මේක AI බව තේරෙනවා. ඒගොල්ලන්ට මේක ඇත්තරම කියන්නේ කවුද? ඒක තමයි ලෙසන් එක මට නම්. එතකොට මම වැදගෙන ගිහලා බලනවා මේ ඉන්නේ ඇත්තම කියන එක නා. මේ තමයි නිරෝෂා විරාජිනී. මේ තමයි සමිත අමුදුන් කොටුව. මේ තමයි අහවල. එතකොට මම දැක්ක රොක්සාමි අලුත් සින්දුත් කියනවා. ඔව්. මම දැකලා තියෙනවා අපේ රටේ ටිකක් අඩුයි ඒක. අඩුයි කියන ඇත්තම නෑ. එක එක සින්දුල එක එක විදිහේ වර්ෂන්. එක එක ආර් කවර්ස්. මේක හැම වර්ගෙම මේ වත්තේ මල් තියෙන්න ඕන කියලා මං හිතන්නේ. කැමති මල් කඩා ගන්න කැමති ඒවැය සුවඳ බලන්න. ඒක අයිතියක් තියෙනවා. කන්වර්සේෂන් එකක් බිල්ඩ් කරන එකත් මාර දෙයක්. හුඟක් අයට කේන්ති ගියාම කන්වර්සේෂන් එකක් බිල්ඩ් කරන්න බෑ. තරහා යනවා. ඒක හරුප විදිනවා. වෝල් වල වෝල් අදුව වෙනවා. ඒවා කියවන්න හිතෙන්නේ නෑ බ්‍රෝ.
0: අප
1: රයිඩියා එක ලියන්න. ඔබේ තර්කය ගොඩනගන්න. මම කියන්නේ AI හරි කියලා. හැබැයි කිසි කෙනෙකුට කියන්න බෑ AI වැරදි
0: කියලා.
1: AI එකෙන් කොපි ලියන්න හොඳ නම්, AI එකෙන් ඇඩ් හදන්න හොඳ නම්, AI එකෙන් වීඩියෝ හදන්න හොඳ නම්,
0: assignment
1: එක කරලා ඉවර කරන්න පුළුවන් නම්, AI එක පාවිච්චි කරලා රිසර්ච් කරගන්න පුළුවන් නම්, chat GPT මරලා දාන්න තත්ත්වෙට වැඩ ගන්න පුළුවන් නම්, මරාගෙන වැඩ ගන්න පුළුවන්
0: නම්,
1: ඒ ටික ඕකේ වෙන්නයි, ඒක තව කැලලක් ඕකේ නොවෙන්නයි මට නම් මට ඒක තේරුම් ගන්න පොඩ්ඩක් ඇත්තටම අමාරුයි.
0: ඔව් කෙනෙක් කැමති වෙන්න පුළුවන්. කෙනෙක් අකමැති වෙන්න පුළුවන්.
1: මට ඕන තරම් හම්බෙලා තියෙනවා AI ස්ටයිල් එක නිසා සින්දු වලට කැමති වෙච්ච සහ AI ස්ටයිල් එකට කැමති අය.
0: හ්ම් හ්ම්.
1: ඒකේ මාර මැජිකල් දේවල් කරන්න පුළුවන්. හැම දේම වගේම මේද ගෙවී යනු ඇත. මේකත් සදා තියෙන්නේ නෑ. මට සදාතිවිච ප්‍රෙන්ඩ එකක් කියන්නකු.
0: ඕනේ නේද?
1: මේකටක මැරෙන්න දෙයක් නෑ. මේකෙන් මං කියන්නේ වැඩක් ගන්න කියලා.
0: අපිට නම් රේඩියෝ වලට නම් මේක ලොකු සහනයක් ඇත්තටම කියන්න ඕනේ. සමහරක් සින්දු අපිට ප්ලේ කරන්න බෑ. සමහර
1: තියෙනවා ඒ වර්ෂන්ස් ගහන්න බෑ. එක්ක පද්ද පරණ වැඩි. චරබර සද්ද එනවා. අපිට ඕක උනා ග්‍රැමෆෝන් යුගෙන් කැසට් යුගයට ඇවිල්ලා CD වලට ඇවිල්ලා MD වලට ඇවිල්ලා අන්තිමට MP3 වලට වේව් වලට ඇවිල්ලා යන මට්ටමේදී අර තැටි වල තිබිච්ච උගක් සින්දු අදරත් මිස් වෙලා තියෙනවා. තැටි වල තියෙන උගක් සින්දු තියෙනවා අදරත් කිසිම මිනිහෙක් දන්නේ නැති.
0: දන්නේ නැති. Yes.
1: මේ අපි හිතන් හිටට අපි දන්නෙත් නැති ඒවා තියෙනවා. ඉතින් මේකෙන් එකකින් වැඩක් ගන්න පුළුවන්. අලුත් උනන්දුවක් ඇති කරන්න පුළුවන්. Ed Sheeran-ගේ සින්දු අහලා අප්පුඩි ගහන ළමයි ටික
0: ආයි ගන්න පුළුවන්.
1: අමරදේව මහත්මයාගේ සින්දුවක් ඇහුවාම මාරයි කියලා හිතන තැනට ගේන්න පුළුවන්. ඒ ගේම් එක ගැන ඔබ මොකද හිතන්නේ?
0: ඒක ඕනේ නැද්ද එහෙම වෙන්න නේද?
1: රොක්සාමි කරන වැඩේ සම්පූර්ණයෙන්ම හරිද කියලා මම දන්නේ
0: නැහැ. හරි.
1: හැබැයි මං
0: ඒක කැලක් තියෙනවා.
1: කැමති මං.
0: මාත් කැමති.
1: ඔබ අකමැති වුණාට කමක් නැහැ. ඒ ඔබේ මතය ඒක රෙස්පෙක්ටඩ්. ගහ ගන්න යන්න එපා. ඔබට පුද්ගලිකව ඩිසයිඩ් කරන්න මම AI අහන්නේ නැහැ. කතාව ඉවරයි.
0: ඕ ඒකනේ නේ.
1: හැබැයි AI ටූල් එකක් කියලා අඳුනගත්ත මිනිස්සුයෙකුට AI එකෙන් මැච් එක ගහන්න පුළුවන්. පැච් ගන්න පුළුවන්. තව පොඩි අවුලක් තියෙන එක ලියාගමු.
0: හරි.
1: මේ AI tools කියන ඒවා හරියට ඉගෙන ගන්න. ගොඩාක් AI වැඩ half baked. බාගට පුච්චපු කේක් වගේ. කන්න බෑ. කේක් වගේ පෙනුමයි. කන්න බෑ. හයියයි අමුයි.
0: හා.
1: AI subject එක හරියටම ඉගෙන ගත්ත මිනිස්සුෙකුට AI වල වැඩේ හරියටම nail කර ගන්න පුළුවන්. ඒ ගන්න ඉගෙන ගන්න. බාගට අත ගාවම ප්‍රශ්න වැඩි.
0: ඔව් ඔව්. ඒතර හරි ප්‍රොඩක්ට් එක එළියට එන්නේ නැහැ.
1: ඔබ කරනවා. මල පිපෙන්න කලින් පරවෙන්ඩයි මේ යන්නේ.
0: Yes.
1: මේක ටූල් එකක් විදියට දැකලා මේකෙන් වැඩක් ගන්න. ඔබ කොහොම ඔහොම නෙමෙයි කොහොම ඇදගෙන ගියත් මේක පීක් එකට ඇවිල්ලා
0: හරි.
1: එයද දවසක ගෙවි යනු ඇත. අපි එක පාවිච්චි කරමු එතක. ඕකත් එක මොකද්ද ඔහෙට හටන?
0: ඒකනේ ලේරත් කරගන්න එපා. මේක ටූල් එක.
1: අඩු ඇදගෙන පල්ලි අරගෙන හිටින් කොටන්න කියලා. කමෙන්ට් එක ලියන්න. අපේ හේට් ස්පීචස් වැඩි. හරි වෛරයක්. ටෙන්ෂන්ද? හරි වෛරයක් එනවා. කාගේ වරි එකක් පිට කරනවද ඔය?
0: ඔව් ඒකනේ.
1: AI උඩින් හරි කමන්නේ නැහැ කියලා. AI වලට තිත්ත කුණු හරපෙන් බැලලා
0: හරි.
1: ඒල රිසර්ච් එක කරන්නේ AI එක. අන්න එහෙම කෑලි හොඳයි. ඒක හොඳයි. කන්න ඕන නම් කබර ගියා තලකෝයා කරගෙන කනවා මට හොඳයි. අනිත් මිනිහට හොඳ නැත්නම් විදියක් නැහැ. මට රිසර්ච් කරන්න AI හොඳයි. සින්දු හොඳ නැහැ. තව කෙනෙකුට රිසර්ච් කරන්න AI වැඩක් නැහැ. සින්දු හදන්න හොඳ ඇති. සෝ එහෙමයි මං ඒක ගැන හිතන්නේ. ඉතින් අපිට කියන්නකෝ ඔබ කොහොමද හිතන්නේ කියලා.
0: ඔව්නේ.
1: අපි මෙහෙම කතා කරමු. ලස්සනයි. ඒක රෝසා කාට එකක් බීලා.
0: හරි.
1: අපි කතා කරමු.
0: අපි AI පටන් ගමුකෝ. අපිට හච් එකේ දීලා තියෙන හොඳ ප්ලෑන් එකක් පැකේජ් එකක් නේද? අපිට එදෙන chat GPT තියෙනවා, Gemini තියෙනවා. අපි ස්ටාර්ට් එකක් ගමු AI සම්බන්ධයෙන්. data ගැන
1: මොන තරම් පාවිච්චි කරන්න පුළුවන් data ගැන වද වෙන්න එපා. data ගැන වද නොවෙන්නම තමයි hatch 15 පැකේජ් එක ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරේ. සමහරට තාම පොඩි අර බය තියෙනවා. hatch පැකේජ් එක දැන් දාගත්තොත් මගේ නම්බර් එකට මුකුත් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ.
0: මේක data පැකේජ් එකක්.
1: data දා ගන්නවා hatch වලින්. අනිත් මොකක් හරි තියෙන sim එකකින් ඔබේ නම්බරෙන් ඒ ටික කරගෙන යනවා. ඔබේ ඒ නම්බර් එකට තියෙන ඔබේ WhatsApp නම්බර් එකට.
0: හරි. දැන් WhatsApp නම්බර් එකකුත් නෙමෙයි දැන් ඔබේ නම save කරගන්න plan එකේ WhatsApp එකේ. වා කරගත්තද?
1: මං කරගත්තා.
0: අනේ කරගන්න.
1: මට ඕනේ.
0: ඒතර අපිට නම්බර් එක පේන්නේ
1: නැහැ. මට ඕනේ. මට ඕනේ.
0: කවුරු හරි ඒ නම save කරලා දෙන්න. ඒ නම save කරොත් කවුරු හරි මට නම මුකුත් කියන්න
1: එපා. අපෝ මගේ නම save කරලා දෙ 17. මේ නම එන කොමන් නමක්.
0: ඔව් ඒක තමයි මම මේ ආඩු.
1: මගේ නම සමාජෙත් එන කොමන් නමක්.
0: හරි.
1: මං හිතන්න රේඩියෝ වල. රේඩියෝ වල තියෙන පොඩක් කොමන්. මට සේව් කරන්න බැ අනිවාර්යෙන් මම දන්නවා.
0: නෑ නෑ පුළුවන් මේ දැම්ම කරමු.
1: ඒ කවුරු අරගෙන it's okay. තෝ වගේ උත්තර කරදර ඉන්නේ අපි නම් මට නම් ඉතින් ඇත්තේ මේ වේදනාවක් නෑ.
0: හරි hatch 15 එක මාසිකට රුපියල් 1100.
1: මට මගේ නම සේව් කරගන්න.
0: okay ඉතින් hatch කරලා ආරංචියත් ෂෙයා කරගත්තා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මේ මං හරි ආසයි අරවින්ද දැන් ඔකේ මං පඬිත කතාවක් කියනවා කියලා. එහෙම නෙමෙයි මං ඇත්තටම ආසයි මම මොකක් හරි අමාරුවක වැටුණා කියලා හිතන්න. තව කෙනෙක් ඒ අමාරුවේ නොවැටියව බේරන්න මං හරි ආසයි. දැන් පාරක යනකොට මම වලක වැටුණොත් අරවින්ද ඔයාමගේ පිටිපස්සෙන් යනවා මම බහැල ඇවිල්ලා හරි වාට කියනවා
1: මම අප්පුඩි ගහන බහැලයි යේ වලක වැටුණා ඇක්සල් කැඩුණා
0: කියලා ඔයත් ඒ වලේ
1: නේද ඒක කරන එක ඇත්තට හොඳ මදි නේද
0: මම මේ મેસેජ් එක ඔයාලට දෙන්න ඒ වගේ තමයි දැන් වහල සිවිලිම සම්බන්ධයෙන් අපේ ගෙදර ප්‍රොබ්ලම්ස් තියෙනවා අපේ ගෙදර ප්‍රශ්න අපේ දාලා තියෙන
1: රෑට ඕගොල්ලෝ
0: ගන රණ්ඩු වෙනවා ඒ කියන්නේ වේයෝ කන සැරේට අපි රණ්ඩු වෙනවා අපේ ගෙවල් ඇතුලේ මේ මේ ටෙන්ෂන් ඇයි මොකද කවුරු රෙවලද මැසේජ්
1: මම මට ඔයගලන් ගෙදරේ රණ්ඩු මට ඇහුණා මම සමහර ඔයගොල්ලෝ රේඩියෝ එක වැඩි කරන්න එපා ඒ වෙලාවට චුට්ටක් අඩු කරලා තියාගන්න නැත්නම් අපිට සමහර වචන හොඳම හරි ඇහෙන්නේ නැතුව යන වෙලාවල් තියෙනවා
0: අපි දාලි පුන්සඳ රැටේ වෙලාවේ AI එක රොක්සාමි පුන්සඳ රැට කාලේතර අර සද්දෙත් එක්ක
1: ඒක දාලා අපි යන්න වලියක් ඒක දාගන්න
0: කිසි දෙයක් නැහැ
1: මොන තරයට දාලා අපි වලියක් යන්න උතර
0: මෙහෙමයි අපි මේ ප්‍රශ්න වලට මූණ දුන්නා අපි කැමති නෑ ඔබ මේ ප්‍රශ්න වලට මූණ දෙනවට ඒ නිසා මතක් කරනවා ලස්සනයි ලී වලින් ස්ට්‍රිප් සීලින් එකක් දැම්මම ලස්සනයි ඒක සහතික ඇත්ත
1: ඉතින් ලී පෙනුමට
0: ඕ
1: ලී වල ප්‍රශ්න නැති ස්ට්‍රිප් සීලින් එකක් දාන්න පුළුවන් කියලානේ අපි මේ කියන්නේ
0: අන්න ඒකනේ මේ කියන්නේ
1: ලී පෙනුම එහෙමමයි ලී වල වෛරං කැටයන් ඔව්
0: ඒවා
1: හැමමයි
0: ඕකේ
1: හැබැයි ලී වලට වඩා වරුත්තු දෙනවා ලී වගේ රස්නෙට ඇද ගහන්නේ ඇඹරෙන්නේ නැහැ සමහරව දන්නවද ඔය සමහර ලී જાති දින පුපුරනවා රස්නේ
0: හා
1: හා වහලෙට ළඟින්මයි තියන්නේ ස්ට්‍රිප් සිවිලිම
0: ඔව් සමාන්තරව යන්නේ
1: දුම රත්විල්ලක් රත් වෙනවා
0: හා ඕකේ
1: ඒකට වරුත්තු දෙන්න ලී වලට හරි අමාරුයි අනිත් එක මේවා තනි මුළු කොස් ගහම ඉරලා තනි ලෑල්ල ගෙනහැලා වහලට හේත්තු කරලා ගහනව නෙමෙයිනේ ලී වලින් ගැහුවත් පටිනේ ගහන්න.
0: ඔව්.
1: ඒවා එකටකට සම්බන්ධ වෙන්නේ නැවෙන් ඈත් වෙනවා.
0: හ්ම් හ්ම්. වර චුචු
1: මන්දක මේ සමහර මේ තැන් වල දෙනවා අර කොෆි ටේබල් දාලා තියෙනවා.
0: හරි.
1: ලී ඈත් වෙලා.
0: ආ
1: ආ. අර මැද ගහලා තියෙන අර ලී වලින් ගහලා තියෙන පොඩි පෙග්ස් වගේ ඒවා කනෙක් කරන් ගම් කඩාගෙන මේ කට ඇල්ලලා මෙහෙම කොෆි ටේබල් එක තියෙන මේ කොෆි ටේබල් එක ලී.
0: කෝපි කෝප්පේ බිම. අර හිලක් උඩින් තිබ්බා.
1: මේවා තිබ්බට කෝපියකට මොකදුනේ? කෝපි ගැට්ට කියලා. එහෙම වෙනවා. ඒවා වෙන්නේ නැහැ මේක ලී සබ්ස්ටිටියුට් එකක් මේක කාලයක් රිසර්ච් කරලා ගෙනාපු ප්‍රොඩක්ට් එකක් ලී පෙනුමට ලී වල තියෙන සියලුම දුර්වලකම් අයින් කළා තියෙනවා එහෙම ප්‍රොඩක්ට්ස් එනවා ඔයා කියන්නේ දැන් මිනිස්සුන් ඉන්ජිනියර් කරන්න යනවනේ අපේ තියෙන සියලු දුර්වලකම් අයින් කළා
0: පර්ෆෙක්ට් කෙනෙක් හදන්න යනවනේ නේ
1: ශක්තිය පැත්තෙන් මොලේ පැත්තෙන් ඇඟපත ලස්සන ලෙඩ දුක් අඩු කරලා ඒවා හදන්න යනවා දැන් ලී වල තියෙන ඒවා දැන් ඔය වෙනස් කළා තියෙන කවුද ලංකාවේ කරන්නේ colorup.lk.com
0: ඒ තමයි සයිට් එක.
1: ඒ තමයි සයිට් එකට ගිහින් බලන්න. ඒ අයලට කෝල් එකක් දෙන්න ඒ අයලට.
0: ඒ
1: අයලට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දෙන්න ඉතින්. කෝල් එකක් දෙන්න විදියක් නැද්ද මේ නෝමර නැද්ද?
0: කෝල් එකක් දෙන්න පුළුවන්.
1: කෝල් එකක්
0: දෙන්න පුළුවන්.
1: අද කෝල් එකක් දෙන්න බැරි වෙයි මං හිතන්නේ මේ.
0: අද මං අනිවාර්යෙන් කෝල් එකක් දෙනවා.
1: ලබන්න මාසෙතර දෙමු කෝල් එක.
0: අපි කෝල් එකක් දෙමු.
1: ආ කෝල් එකක් දෙමු.
0: 0145 748 738 කියන නම
1: එක. නරකද ඔය නම්බර ටික එක කොලේක ලියාගෙන අරන් තියාගත්තා නේ.
0: හරියට හරි අරවින්ද. හරියට හරි මම ඒක ඒ විදිහටම කරනවා. ප්‍රොමිස්.
1: නැත්තම් ගෙදර නෙමෙයි වලියන්නේ. මුන් සමරයට ඉදින් මෙහෙ බාන්න වෙනවා.
0: 9:06

0: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: කෑමක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
4: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 122 123 123.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica ලංකා tiles.
5: අර ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 115 715 555 අමතන්න.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011 732 1000. NIBM The City University, The Place to Be.
8: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක්, ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2&3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
9: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: यह था टॉप स्टोरी।
1: ජලකස්තුව ගැන මණ්ඩලයෙන් තීරණයක්. ලබන වසර වනතෙක් ජලකස්තුවල සංශෝධනයක් සිදු නොවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන පණ්ඩාර පවසනවා. පවතින තත්ත්වය සමග ජලගාස්තු අඩුවීමක් සිදු කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.
2: මේ මොහොතේ තියෙන ජලගාස්තුවම තමා කන්ටිනියුවෙන් 2026 අවුරුද්දට ජලගාස්තු අඩු වැඩිවීම සාමාන්‍ය ප්‍රමාණයේ තියෙනවා. නමුත් අපි ජලගාස්තු සංශෝධනයක් මේ අවුරුද්ද සිද්ධ කරන්නේ නැතුව ඉන්න අපේ කළමනාකරණිත්වය දැනට තීරණය කරලා තියෙනවා. අඩු කරන්න අපිට පෞගිය කාර්තුවේදී සිද්ධ වෙච්ච ඉන්ධන මිල වැඩිවීම සහ ඒ වගේම විදුලි ගාස්තු වල වැඩිවීම එක්ක ජලගාස්තුවට යම් එකතු වීමක් තමයි සිද්ධ වෙලා.
1: දැන් විදෙස් පෝතක්. ඇමරිකාවේ මූලිකත්වයෙන් බහරේනයේ පැවති කලාපීය ආරක්ෂක සාකච්ඡාව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදී විසින් විවේචනය කර තිබෙනවා. හොමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාවට සහභාගී වී තිබුණේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජය, කටාර්, ලෙබනනය සහ සිරියාව ඇතුළු රටවල් 12ක ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්. හොමු සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර වෙළඳ ගමනාකමනය නිදහසේ පවත්වාගෙන යාමට සියලු පාර්ශ්ව කැපවිය යුතු බවයි ඇමරිකාව පැවසුවේ. එහෙත් කරිබාබාදී පවසා ඇත්තේ හොමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇමරිකානු මධ්‍යම අනතන බලකාය සතුව නොව ඉරානය යටතේ පවතින බවයි. බහරේනයේ පැවැත්වූ හමුදා සාකච්ඡාවකින් පර්සියානු ගල්ෆ් කලාපයට නීතිමය පාලනයක් හෝ ආරක්ෂාවක් ස්ථාපිත කළ නොහැකි බවද ඔහු පැවසුවා. කලාපයේ සැබෑ ආරක්ෂාව ඇතිවන්නේ ඇමරිකාවේ මැදිහත්වීම් අවසන් වීමෙන්, එම කලාපෙන් ඇමරිකානු හමුදා ඉවත්වීමෙන් සහ වෙනත් රටවල ස්වෛරී භාවයට ගරු කිරීමෙන් බවද ගරිබාබාදී ප්‍රකාශ කළා.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: 98.2 98.4

0: සමහරක් සිින්දු හෙම්බිරිසාව හැදුනම කියන්න බෑ.
1: නවස
0: උනාවේ අපි අතරේ කබ ඇදිල්ලේ කියන්න බෑ හෙබිරිසාව හැදුන
1: එන කියන්න ඇතුවන්න
0: කබ
1: කියන්න එපාට මාරයාවේ
0: බයන සිින්දේ මීන් එක තනි කරම විනාසව
1: මොකද
0: මීන් එක මීනින් එක මීනින් එක සම්පූර්ණම
1: සිින්දුවේ මීන් එක
0: හැබ
1: තමයි සිංහල දන්න දෙයක් දන්න ඉංග්‍රීසියක් කතා කරන්න ඕන මිනිස්සු නොදන්න ඉංග්‍රීසිද කියලා වරිගෙනහ ගන්ට එපා එක ඉගෙන ගන්ට මඩ සෝදා ගන්ට එතකට වල අධිකපට දාල දාන
0: ශුවර්ද
1: අපි ඒගෙන වෙලා කතා
0: කරමු. හරි ඔකේ. අද වෙලා
1: වෙනවා. ඒව ගැන කතා කරන්න දැන් ඕන්තරම්. මත දැන් මේවට කම්මැලි කරා.
0: අපිට ඊට වඩා හොඳ සුබ ආරංචි තියෙන ඔබත් එක්ක ෂෙයා කරගන්නනේ. දැන් බලන්න කමර්ෂල් බැංක් එකට තිබ්බේ නැද්ද? ජූනි මාසේ 30 වෙනිදා මේක ඉවර කරන්න. ජයග්‍රාහකය තෝරලා ඉවරයි. අපි තෑගි දීලා ඉවරයි. ඩෙබිට් කාඩ්ස් වල මේ ප්‍රොමෝෂන් එක ඉවරයි. නෑ. කමර්ෂල් බැංක් එකේ තුවා මිනිස්සුන්ගේ හොඳ උනන්දුවක් තියෙනවා. අපි මේකේ කාලේ දීර්ඝ කරලා දෙන්න ඕනේ. මේකලන්ට තව පොඩ්ඩක් සපෝට් කරලා දෙන්න ඕනේ. මිනිස්සුන් සතුටින් ඉන්න එක කමර්ෂල් බැංක් එකට වැදගත්. ඒගොල්ලන්ගේ ගනුදෙනු කාර්යය සතුටින් ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් සාමාන්‍යයෙන් අපි දකිනවනේ අරවින්ද ක්‍රෙඩිට් කාඩ්ස් වලට තමයි වැඩිපුර වාසි තියෙන්නේ අපි සාමාන්‍යයෙන් දැක්කොත්. හැබැයි කමර්ෂල් බැංක් එක තමයි මේ ඩෙබිට් කාඩ්ස් වලටත් මේ වගේ වාසි දෙන්න ඕනි කියලා හිතුවේ. ඒක හරි වටිනවා. අපි හැමෝටම ඩෙබිට් කාඩ්යක් තියෙනානේ නේද? සාමාන්‍යයෙන්
1: ඉස්සර තිබුණේ දැන්නම් තියෙනවා.
0: දැන්නම් තියෙනවා. යස්.
1: ඉස්සර මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ්ස් තිබුණාට ඩෙබිට් කාඩ්ස් කියන concept එක තිබුණේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් කියන එක different ball game. මේක වෙන කතාවක්.
0: හරි, okay.
1: ඒකට වාසි ඉස්සරින්දම එක එක විදිහේ වාසි තියෙනවා. ඔබ උනන්දු කරන්න. ඒතර ඩෙබිට් කාඩ් එකේ මම දකින වාසිය තමයි මම හැම වෙලාවෙම පාවිච්චි කරන ඩෙබිට් කාඩ් එක. මොකද පේමන්ට් එක කරලා ඉවරුනාට පස්සේ මට ඒක ගැන ආපහු හිසරදයක් නැහැ.
0: යා.
1: මට ඒක ආපහු ඒක ගැන මට වද වෙන්න හිතන්න දෙයක් නැහැ. මොකද මම මේ පේමන්ට් එක කරලා තියෙන කාඩ් එකක් පාවිච්චි කරලා මගේ අතේ තියෙන සල්ලි වලින්.
0: හරි.
1: ඒ නිසා මට වෙන පේන් එකක් නැහැ ආයිත් පාරක්. මතක තබා ගැනීමේ ඌමනාවක් නැහැ.
0: ආයි ගෙවන්න ඕනේ නැහැ.
1: ඒක හරි කන්වීනියන්ට්.
0: යස්.
1: සහ සැහැල්ලුයි. මගේ තියෙන සල්ලි වලින් මේ ගිව්වේ. ඒ නිසා ඒක ඉවරයි.
0: හරි.
1: ආයි ඒකේ බැඳීම් නැහැ මට. පේමන්ට් එක ඩන්. ඉතින් ඔබට පුරුදු වුණොත් දවසක ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න කෑෂ් වෙනුවට
0: හරි
1: ඔබ ඒකටමයි යන්නේ. ඒක ඒ තරම් ලේසි. ඔබට දැන් වැඩිම මහත නැති ලස්සන පර්ස් එකක් තියාගන්න පුළුවන්. සමහර මිනිස්සු පර්ස් එකට ටිකක් ලොකු වියදමක් දරනවානේ. සල්ලි තියන අය ළඟ මම දැකලා තියෙනවා මම ලස්සන පර්ස් තියෙනවා. ඒ වගේ ගොඩාක් බඩු මුට්ටු කලමන දාපම ඒවා හරි කැතයි.
0: කැතයි. බිම් බිම් බිල වගේ ආවිලා ඉබ්බෙක් වගේ වෙලා
1: පර්ස් ඒ තරම් ලොකු පර්ස් තියෙන සල්ලි වැඩි නැති අය ගාව කියලා මං හිතන්නේ. නේද? ඔය හැටි මොනවද දාන්නේ? ඒ තරම් විශාල වෙන්නේ ඇයි පොල් ගෙඩියක් වගේ එකක් සාක්කුවේ දාගෙන?
0: පොල් ගෙඩියක් වගේ.
1: ඒක තනික තනි පොල් ගෙඩියක්. ඇයි උත්තර ලොකු පොල් ගෙඩියක්? මේ පොල් ගෙඩියක් දාගෙන යනවා.
0: නැති දෙයක් නෑ පර්ස් එකේ. ඔක්කොම දාගෙන ඉන්නේ පර්ස් එකේ.
1: දන්නවද? ඒ ක්ලාස්ම ක්‍රමය තමයි ඔබේ ID එක
0: driving license
1: DL එක. දන්න DL එක කියන්නේ
0: නේද? driving license DL එක.
1: ඒගොල්ලෝ තාම
0: නේද DL එක.
1: අපි ගා අපේ DL කියන්නේ.
0: අපි D විතරයි කියන්නේ D එක. ඔගොල්ලෝ DL අකුරු දෙකක් කියලා. අපි D. ඔගේ D එක කොහොමද?
1: D එක.
0: driving license එක.
1: එහෙම එකක් නැහැ නේද? D එක කියලා එකක්.
0: අපි එහෙම
1: තමයි. D එක කියලා එකක් තියෙනවා වාහනේ මේ drive කරන position එකට දානකොට auto ගිය.
0: එතකොට I
1: එක. ඒක ගලවගෙන අරගෙන
0: ආයෙත් ගියා. D කියන වචන දෙකක් කියන්නේ I එක. කොහාගේ I එක?
1: හා. ආ එතකොට driving license එකයි මේකයි දෙකම ඉන්නනේ ID එක දෙන්න කියන්නේ මේ දෙකම දෙන්න. ඒක හැම කාලෙම තිබුණා ජෙන්ගොන්. ජෙන්ගොන් එකේ ඔය
0: ඕවා.
1: කවුරු හරි ඔබෙන් ගන්න ID එක කොහම? ඐඩෙන්ටි කාඩ් එකයි ඩ්‍රයිවිං ලයිසන්ස් එකයි දෙකම ඉල්ලනවා කියලා මෙයා මේ කියන්නේ.
0: අපේ ලයිෆ් එක එහෙම තමයි යන්නේ.
1: රං ගොඩා මගේ.
0: ඊට පස්සේ තියෙන බ්ලොග් එක දෙකයි තව. අද ඊට පස්සේ තියෙන බ්ලොග් කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක.
1: ඔය ඇති.
0: හොඳටම ඇති.
1: නේද? කෑෂ් ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. රුපියල් 5000ක්. එකත් මාරු කරලා.
0: හරි.
1: 100 500 1000 2000
0: 5000
1: දාගන්න.
0: හරි.
1: ඒටිකත්දාල පන්දහ කොල කොත් දාන්න න මිස්ක පන්දහත්තියාගන්න
0: කෞට්්‍යයනවා වගේ මව අෞට්්‍යයනවාගෙන
1: පට රංගෝජා ගතියම එන රංගෝජා රංගෝජා රංගෝජා රංගෝජා රංග රං රං රං උදේ රත්තරන් දෙන්නනේ දැන් රං ගෝජා
0: රං ගොඩක් කියන එක
1: රං ගෝජා රං ගොජෙක්
0: හරි ලස්සන ස්ලිම් පර්ස් එකක් ඔගන්න පාවිච්චි කරන්න
1: පුළුවන් පර්ස් එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලෙද පර්ස් එකක් තියෙනවා නම් බී වැක්ස් එකක් වගේ පාවිච්චි කරන්න බී වැක්ස් එකක් අරගෙන පොඩ්ඩක් රෙදි කැලට අරගෙන උඩට පර්ස් එකේ ගාන
0: හරි ඔකේ පොලිෂ් කරන්නනේ
1: තර හොඳ කාලයක් අල්ලලා හිටනවා ඒක පොඩි ටිප් එකක් දුන්නේ රයිට් ඉතින් ඔබ මාසයක් ඇතුළත ඔබේ කමර්ෂල් ඩෙබිට් කාඩ් එකකින් රුපියල් 20000ක වියදම් කළොත් ඒක නිකම්ම වෙයි නිකම්ම වියදම් 20000ක්
0: හරි
1: ඔබව ගෙනියනවා තෑගි තියෙන තෑගි ආකාරයකට අපි ගෙනියනවා
0: හරි
1: ඇස් බැඳලා ගිහලා ඇස් ඇරලා පෙන්නනවා තෑගි ටික
0: කිමිස් තෑගි කිමි දෙන්න කියනවා මේ තෑගි ආකාරය
1: කිමි දෙන්න බෑ මිස් තෑගි අතර කිමි දෙන්න මේ
0: තුවාල ඔතන කිමි දෙනවට ඔබ පෙර ෆ්‍රිජ් තියෙනවා ස්මාර්ට් ටීවී වොෂින් මැෂින් මයික්‍රෝවේව්ස් රයිස් කුකර්ස් එයා කූලර්ස් මං අසෙ එයා කූලර් එකක් ගන්න ඊට පස්සේ iPhones තියෙනවා ලැප්ටොප්ස් ට්‍රිපල් ඩෝ ෆ්‍රිජස්
1: අපේ රයින් කරගත්ත එක නේද අරන්
0: ෆ්‍රන්ට් අලුත් එකක් ගන්න අලුත් එකක් front loaded washing machine big smart
1: tag වලට අම්මන ගන් ඉන්න මේ
0: ඉතින් ඔය tag තියෙනවා ඔය tag තියෙනවා මෙතන ඉතින් ඔබ ජයග්‍රාහකෙක් වෙන්න බැරිද 1000ක් තෝරනෝ ජයග්‍රාහකයෝ හරිද
1: ජයග්‍රාහක 1000ක් right දැන් මේ පාර නම් ආයි ක්ලෝසින් ඩේට්ස් වලට ගියොත් නම් ඕක ඔහොම ඉවර කළාද ඒ නිසා ඔන්න මතක තියාගන්න කොම් බෑග් ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න ඕන කියලා ඊට පස්සේ විහේ දන් කරනකොට ලයිට් බිල වතුර බිල කඩේ බිල ටෙලිෆෝන් බිල තම මොනවාද
0: තෙල් ගහනකට යන බිල ඒ ඔක්කොම ඉතින් කරන්නේ ඔන්ලයින් පේමන්ට්ස් කරන්න
1: කඩෙන් කරන්න රයිට්
0: රයිට් මට හිතනවා අරවින්ද මගේ ඔෆිස් කැබින් එක මට ඕනි මට පොඩ්ඩක් මට කේන්ති යනවා මම දැන් ඊයේත් 7 දිනෙද්දි කොහෙද අස්කලා රස්සාවෙ එහෙම බෑනේ එච්චර කේන්ති ගිලා ජොබ් එකක් කරා එහෙම වුණත් මට ඔෆිස් එක මස් කරන්න වෙයි හරිද
1: ඉන්නෙත් 8 දෙනෙක්
0: 7 දෙනෙක් මස් කර ඉතින් මම
1: අද මම මෙයාවත් කළා දාන්න તો කොටයි බලයි කවුද රජා
0: තනියෙන් රජුරෝ වෙලා වැඩක් නැහැනේ
1: රජා රජා කවුද රජා නෑ රජ වුණා මිනිස් ඕන වෙන්නේ
0: සීරියස්ලි
1: නෑ රජ වෙන්න ඕනේ රජ වුණා මොන්නේ
0: තියා ඕන වෙනවනේ රජ
1: වෙනවා රජ පොරනේ
0: එහෙම හිතන එක වැරදි
1: මට කියන්නේ මම
0: ඔයාලට අපේ ගෙදර කට්ටියට මේ පණිවිඩය
1: දෙන්න
0: හරි මේ එතකොට මගේ මේ මගේ ඇන්ග්‍රි බර්ඩ් වගේ මම වෙලාවකට ඔෆිස් ආර මං හිතුවා මගේ මේ කැබින්
1: එක ඔය මොන පාට බර්ඩ් රතු පාට බර බෝලයක් වගේ
0: නේද පාට මට කේන් තියෙනවා
1: උන්ට මං ආස නැහැ මහ කැත්තම කැතන්නේ ඒ වගේ තමයි ඔය අර පතලයා නේද ආස
0: ඉතින් මට ඕනේ අරවින්ද මාව පොඩ මයින්ඩ් එක මගේ ලස්සන්ට ඒක නිකන් කාම් ඩවුන් කරගෙන ලස්සන්ට ඉන්න මම ආසයි ඒකට මම පොඩි ට්‍රික් එකක් කරන්න හිතුවා මගේ ඔෆිස් කැබින් එකේ
1: මට තද වෙගෙන නේ ඉක්මනට කියන්න
0: ස්පිරිචුවල් spiritual team එකෙන් ලංකා ටයිල්ස් වලින් මම ටයිල් කරනවා එතකොට මම ඇතුළට
1: මේසේ
0: මේසේ නෙමෙයි පොළව
1: පොළව
0: එතකොට මම ඇතුළට මේනකොට this නමුණ
1: සිනා මට දැනගන්න පුළුවන්ද ඔය කියන කැබින් එක මේ මේ මේ අద్භූත කැබින් එක මොකද මේ ඔෆිස් එකේ ඉන්න 1000ක් විතර
0: හරි
1: ඔය 1000න් එක මිනිහෙක් අදටත් දැකලා නැහැ ඔය කියන කැබින් එක මොකද්ද
0: ඒක secret garden ආ බලලා තියෙනවා secret garden
1: secret garden මම බලලා නැහැ කැබින් එක තියෙන තැන කියන්නද
0: මගේ මව කූල් වෙනවා.
1: ආ මේ ඔක්කොම මානසිකයිනේ. පොඩි මානසික අවුලක් තියෙනවා දැන් මට තේරෙනවා.
0: මං ආසයි එහෙම. ඔබ කොහොමද කැමති? ඔබේ ටීම් එක මොකද්ද? ඔබ ආස කොයි විදිහටද ඔබේ ගෙදර තියාගන්න?
1: ළඟට අයලන්නේ නැද්ද මේ හොඳ යකා වැහෙන ටීම් එකක් නැද්ද මට? ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට පොඩක් මේක බලලා මේව කරගෙන එන්න. එන්න තැනම දොරේ හයි කරලා තියන්න ඕනේ ටික.
0: හයිල් එකක් අතර ගත්තා නම් හරි.
1: ඔව්. මට එනකොට මෙතන ටීම් බලලා දොර අරින්නේ දොර මැදි කියන්නේ.
0: මේ ඇත්තට නැහැ. ඒ වගේ අපි අර එහෙම තීම් එකක් අපේ හිතේ තියෙන තීම් එකක් එහෙම තියෙනකොට අරවින්ද ඒ හිතට ඒක මාර සහනයි. ආසයි. ආස පරිසරයක් නියන් අපි නිර්මාණය කරගෙන තිබ්බා.
1: ඒගොල්ලන් මොනවද තිබිච්ච තීම්ස් මතකද ඔයාලට?
0: Yes, මට මතකයි.
1: ඒගොල්ලන් spiritual දැන් කිව්වනේ. ඒකමයි කියන්න එපා.
0: Urban.
1: Urban.
0: Heritage.
1: Heritage.
0: Island living.
1: Island living.
0: Mountain.
1: Mountain. Forest තිබ්බද?
0: Forest.
1: Forest එන මං ආස වෙයි.
0: හරි, okay.
1: මොකද මං කැමති nature. මම ආසයි nature එකට.
0: Definitely.
1: මං ආසයි එහෙම හැයි ගාල වැටිලා ඉන්න.
0: හා, okay.
1: තුම නිදහස. බිම වැටිලා ඉන්න මම ආසයි. හොඳ සීතල ටයිල් පොලොක බිම වැතිරලා ඉන්නකෝ විනාඩි 5ක්. ඔයාව හොඳටම ඈත් වෙනවා. අන්තිම මේ ටයිල් හදන්නේ තන natural දේවල් වලින්
0: නේ. Yes, okay.
1: ලංකාවේ ටයිල් සම්බන්ධව හොඳම තාක්ෂණයේ තියෙන ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට හොඳම තාක්ෂණයේ තිබිලා අපිට මොකටද? ආන්න හොඳම තාක්ෂණයේ තිබුණා තමයි කල් පවතින ටයිල් හදන්නේ. දැන්වල ඩබල් ග්ලේස්ඩ් හරි ඩබල් ෆයර්ඩ් හරි
0: ඩබල්
1: ෆයර්ඩ් දෙපාරක් ටයිල් එක බේක් කරනවා. ඒකට දාලා තින්න print එක secure කරන හුඟක් කාලයක් යනවා. පොඩිවත් වෙනසක් නොවෙන්න. ටෙක්නොලොජි එක නෙමෙයි, ටෙක්නොලොජි එකේ රිසල්ට් එක තමයි අපිට වාසි.
0: Yes.
1: ඒ කියන්නේ ඔබ දාන ටයිල් එක මේ හොඳ ටයිල් වාසුණයක් කෙනෙකුත් අල්ල ගන්න. ඒගොල්ලෝ සමහරවිට ඒගොල්ලෝ කනෙක්ෂන්ස් තියෙන ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ ට්‍රේන් කරනවානේ. ඒගොල්ලෝ මාර හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ටයිල් සම්බන්ධව අලුතෙන් මොන හරි මාකට් එකේ වෙනවනම් ඉස්සෙල්ලාම එක ලංක ටයිල් එකට එනවා.
0: ඊට
1: පස්සේ ඒක අනිත් අය බලන් ඉන්නවා. ඔව්
0: අනිත් අය.
1: මේ දැන් බලන්න දැන් ඉතින් අපිට ඒක දැන් කරන්න ඕනේ නෝ මේ ටයිල් කොහොමද?
0: ලොකු ටයිල් හදලා ලොකු ටයිල්.
1: හා ලංක ටයිල් එක තියෙන මේ මීටරේ මීටරේ ටයිල් තියෙනවා.
0: Yes.
1: දැන් අලුත්ම වෝග් එක ලොකු ටයිල් දාන එක ගෙවල් වලට. ලොකු ටයිල්ස් දාන. මොනවා කරන්න ගියත් අන්තිමට ලංක ටයිල් තමයි යන්නේ.
0: ඒකනේ කියන්නේ. රයිට්. දැන් මට පොල් තෙල් අඳුන ගන්න පුළුවන්. මම ඒකට සතුටි. මට මිනිස්සු අඳුර ගන්න බෑ.
1: සේන මිල්ස් එකට ස්තුතිවන්තයි.
0: Yes. මට මිනිස්සු අඳුර ගන්න බෑ. මෙයා හොඳ නෑ. හැබැයි මට පොල් තෙල් හොඳ මේක තෝරගන්න මට දැන් පුළුවන්.
1: මිනිස්සු අඳුර ගන්න ඕනේ නෑ. එක මිනිහෙක් විතර අරන් ගියානේ. මිනිස්සු අඳුර ගන්න. මොකද සේරම ගෙදර අරන් යනවා. පොල් තෙල් අඳුර ගත්තාම ඇති. පොල් තෙල් නිතරම ගෙදර අරන් යනවනේ. ඔයා මෙච්චර කල් ගත්තේ බූලියන් නේ ගත්තේ.
0: බූලියන් ගත්තේ.
1: මෙයමයි මිස්. ඔහොම ඉන්න ගල් ලොකු දෙයක්. බූලියන් බීලා.
0: එහෙම බූලියන් අරන් ගිහලා ඊට පස්සේ ගෙදර ගිහලා තිබා මම බහිනවා යටට මම මං අම්මගෙන් අහනවා අම්මි මොකද්ද මේ what is this? මෙතන මේ තෙල් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒතර අම්මිත් කියලා
1: ඒ පුතා ඒ මෝඩකම තමයි අරගෙන.
0: ඇත්තට අපි කොච්චර රැවටිලා තියනවද නේ කොච්චර අනවශ්‍ය දේවල් ශරීරය ඇතුළට දාගෙන ඇද්ද දැන් මේ වෙනකොට.
1: අපේ එනම මේකක් තිබුණානේ. එනම නම්බරයි නපි. අර ලෝවා මහා පාය කණු විතර නෙමෙයි අපිත් එන ගැම්මටනේ ඉන්නේ. ගෙදර තෙල් හිඳලා එහෙම තමයි කණ්ඩෝනේ කියලා. අපිට අමතක වුණා. අපිට සිස්ටම් එකක් නැහැ. අපේ කොප්පරා ටික සිකියුලි ස්ටෝ කරන්න. අපිට සිස්ටම් එකක් නැහැ කොප්පරා සිකියු විදිහට දූවිලි වැලි අරව මේවා සත්තුන්ගේ ජරාව කලවම් වෙන්නේ නැති වෙන්න ඒක වේල ගන්න. තියනවද? නැහැ.
0: නැහැ සිස්ටම් එකක් නැහැ.
1: අපිට වග කියන්න පුළුවන්ද? ස්ටෝ කරපු විදිය ගැන වග කියන්න පුළුවන්? වේලපු විදිය ගැන වග කියන්න පුළුවන්?
0: ඔවෙත් බෑ.
1: ඊට පස්සේ අර කෝවේ දාලා කෝවේද දාන්නේ සෙක්කුවේ සෙක්කුවේ දාලා මැද ගැල්ලේ මොකද කියන්නේ පාර පොරකේ මං අහන්නේ මං දිහා බලන්න මුලම වගේ මෝල් ගහ තිබ්බනම් මමද මම මෙතන සෙක්කුවෙන් බැලලා දෙන්නේ මෝල් ගහෙන් තමයි මෝල් ගහ මොන මෝල් ගහද වනේ දාලා කොටන්නේ හරකෙත් දාලා බැලලා යවන්න හෙඩි සෙක්කුව දැකලා නැහනේ මේක ගැට ගහලා අම්මා අන්නම් තමයි දැකලා තියෙනවා
0: මම
1: ගැට ගහලා වටේ කරගෙන
0: ඕකේ
1: ඉතින් අපේ වැරදි ගොඩාක් තියෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ මික්ස් වෙච්ච මේ අපද්‍රව්‍ය

0: දීකරන ක්‍රම කීපයක් නොයි කැමිකලි කරන කැමිකලි අවු්
1: එකයි කලලා හරි
0: ඔබ මතක තියාගන්න සේන මිල්සක අඳුනල දෙන ඔය පිටරට යවන අදටත් තෙල් යවන තෙල් වලින් 70%ක් සමහර ලෝකේ ලොකු රටවල ඉන්න ලොකු කම්පනිස් තෙල් සම්බන්ධ
1: හරි
0: තෙල් ටික සේන මිල්සකින් අරගෙන ඒගොල්ලන්ගේ ලේබල් එක දාන ඒ රටෙන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ලේබල් එක දාලා යවන කොහොමද වැඩේ
1: ඒකට අපිට
0: වයිට් ලේබලින් කියන ඇතුළේ තියෙන අපේ රටේ බඩු
1: යා
0: සේන මිල්සකේ හිඳපු තෙල්
1: හරි
0: ඒගොල්ලන්ගේ තමයි පළවෙනි ප්ලාන්ට් එක කිමිකලි නැතුව ෆිසිකලි මැෂින් වලින් රිෆයින් කළා බ්ලීච් කළා ඩියෝඩරයිස් කරන්න පුළුවන් ටෙක්නොලොජි එක ගෙනාවේ.
1: වව්. ඒතර අපි මොනවද ගන්න ඕනේ? කොකෝ ෆ්‍රයි නේ ඒගොල්ලන්ගේ.
0: ගොඩාක් කල් නෑ ඒගොල්ලන්ගේ.
1: ආහ්.
0: ඒක එක්ස්පෝට් කරලා කරලා ඒගොල්ලෝ දුවා නෑ. ලංකාවෙත් අපිට පොඩියට හරි නමක් තියෙන්න එපේ. ලංකාවේ මිනිස්සු අපිව පොඩියට හරි දැනගන්න එපේ. අපි තෙල් පොඩ්ඩක් අපි පිටරට යවන හොඳම ටිකක් අපි ලංකාවේ මිනිස්සුන්ටත් එන්ජොයි කරන්න දෙමු කියලා. ඉතින් ඒගොල්ලෝ කොකෝ ෆ්‍රයි මාකට් එකට ගෙනාවා.
1: කොකෝ ෆ්‍රයි.
0: දැන් මාකට් එකට ගියාම බලන්න. තෙල් බෝතල් ගොඩ ගහලා තියෙන ෂෙල්ෆ් එකේ කොකෝ ෆ්‍රයි තියෙන්නේ කොතනද? කොතන තිබුණත් ඒක ගන්න ඔබට පුළුවන්.
1: ෂුවර්.

0: මාව සංකට තිබුණා මාව ගන්න. මේ මිනිහත් මාව ගන්න නැහැ නේ සින්දුවකට. තව ටිකක් කල් ගිහිල්ලා
1: හරි
0: සංක ආදිත්‍ය නාරායන වෙලා ආදිත්‍ය නාරායන සංක වගේ වෙලා තමයි මේ නඩුව ඉවර වෙන්නේ. දැන් මට මේක සංක කවුද ආදිත්‍ය කවුද කියලා හොයාගන්න බැරුව මල්ලි මම ඉන්නේ.
1: අර විදුලියසේ කැල්ල කියන්නේ ආදිත්‍ය.
0: කරන් පදින කැල්ලේ කියන්නේ.
1: අර හේ හේ
0: ඒ ගාලයි අමාරේ වැටලෙන්නේ සංකද. හොඳයි.

0: माता मैं
1: आदित्य
0: कभी
1: खुशी कभी गम
0: आदित्य ඔයාට නරකද මේ දෙහිවලින්ගේ වල ගත්තා දැන් මේ ඉන්දියාවේ යන්නයි ඒවයි මේ මාර කරදරයක් වෙලා තියෙන සංකටත් ඉතින් දැන් නාරායනට සෙකන්ඩ් වෙන්න බෑ
1: ඕ ඒක
0: නේද
1: මුලින්ම අර විදුලියසේ යලි ඇවිදින් කෑල්ල උනේ ආදිත්‍යට දුන්නා හරිද දුන්නම ඒක තින් ඒකනේ මේ සින්දුවේ හොඳම
0: කෑල්ල
1: දැන් යා ඒක
0: සින්ද දැන් මේක ගන්න ගන්නත් බෑ
1: ඊට පස්සේ ඉතින් මිනිහා නතර වුණේ නෑ සංක අර හේ හේ ගානක ඊට පස්සේ තමයි දැන් හේ අර යගේ එක මේව වෙන්න
0: ඔව් හෑ හෑ ගන්න පටන් ගත්තා ඈ
1: හනේ
0: පුදුම කරදරයක සංක වැටුනේ
1: අනේ මේ සින්දු කාලෙකින් ආපු ලස්සනම සින්දු

0: හරිම ලස්සනයි සින්දු.
1: හොඳ පණ තියෙන බොහොම හොඳ සින්දුවක් සංක. මෙතන සංකල වාගේ අර මේ මේ පොඩිම දෙයක් තුනේ වාගේ අර හින්දි වචනවල උච්චාරණය පොඩ මම මුණ ගැහිලා ටික හදා ගන්න.
0: බොරු වචන කෑලි තියෙන.
1: ඔව්. මේ වචන හරි උනන්ට ප්‍රොනවුන්සියේෂන් වල අවුලක් තියෙනවා. ඒක ඉතින් ඔය පොඩි වෙලාවක් තියෙනවා එන්නකෝ කියලා දෙන්න. නිකන් අත් දෙක වනවන එන්න එපා ඔය නාරායන ගෙනාපු මොනවා හරි
0: ඇතිනේ. තෙල් හරි ඇතිනේ. නාරායන.
1: ඔළුවේ ගන්න. නිකන් එන්න එපා හන්දිපත්‍රු දාවට ගෙනාපු තෙල් මොනවා හරි තියෙනවා නම් ඒ හරි. අරන් එන්න ඕනේ ඉතින් නැත්තම් අමාරු වෙන්නේ මුත් තාක්ෂණය
0: කරන්න. ආදිත්‍ය ලස්සනයි නේ. ආදිත්‍ය ලස්සනයි නේ.
1: ලස්සන ලස්සනයි මම තරම්ම නැහැ නේ උනාට.
0: ඔය වාගේ තියෙන වෙන ලස්සන. ආදිත්‍ය තියෙන වෙන ලස්සන යන් ලුකින් hot guy yeah
1: hot guy
0: hot guy නේ
1: hot guy
0: අයියෝ ගල දන්නෑ නේ ඉතින්
1: දෙංගොන්නේ මේගොල්ලෝ අපි ජෙන්සි මේගොල්ලෝ දෙංගො
0: ඔයාලා කියන්න boy connect තියෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා එයාව ලස්සන වෙන්න මට හිතෙනවා එයාට අනිවාර්යෙන්ම bajaj platinum එකක් තියෙන්න ඕනේ කියලා ඒ bajaj
1: platinum
0: තියා අරගෙන යන්නේ. එයාගේ ලස්සන තවත්
1: අරේ පවුවනේ. මීයටද නැති දේවල්ම කියනවා මෙතන.
0: පොඩ්ඩක් excuse me මට හච්චින් එකක් එනවා. ඔව්. හච්චින්.
1: ආ!
0: ඒ ලස්සන දේම හච්චින්. හා. හච්චු. හච්චු.
1: ආ, okay. එහෙම තමයි අපිට හච්චින් යන්නේ.
0: හච්චු.
1: ඔව්. මයික් ඔෆ් කළා නම් බලන්න.
0: හරි. ඉතින් boys ඔයගොල්ලෝ මෙච්චර කල් බලාගෙන හිටියනේ ලස්සනම ලස්සන බයික් එකක් එනකන් Bajaj Platina කියලා කියන්නේ ලස්සනයි. ඊළඟට කොච්චර ලස්සන වාහනයක් ගත්තත් වැඩක් නැහැ අරවින්ද. ඒකට තෙල් ගහගෙන අපිට පාරට දාගෙන දුවන්න බැරි නම්. වාහන තියෙන ගෙවල් වල තියන්න නෙමෙයිනේ.
1: ස්ටාර්ට් කරනකොටම ලීටර් දෙකක් විතර නෙමෙයි.
0: ඉතින් ඒ
1: ගාපු ලීටර් දෙක ස්ටාර්ට් කරනකොටම සමහර වෙලාවෙ Bajaj Platina එක හැඩ වැඩකාරයා ලීටරෙන් දුවනවා කිලෝමීටර් 107 පැනලා.
0: උප්ස්
1: එහෙම බයික් කොහෙන් හදන්න අමාරුයි බයික් මේකල කොහොමද දන්න හැදුවේ
0: ඒකනේ අනේ හොඳ පර්ෆෝමන්ස් නේද
1: ලස්සනටත් හදලා ලස්සනක් තියෙන්නේ
0: හරි
1: මිනිස්සු හරියට බලනවනේ ලස්සන ලස්සනත් ඉතින් ඕනේ තෙල් කරනවා කියවට වැඩක් නැහැ
0: කැත බයික් එකක් තෙල් කරා කියලා වැඩක් නැහනේ
1: නිකන් මේ වැටමාරේ ඉවලින් හදන්නගේ බයික් එක මිනිස්සු පදින්න ආස නැහැ නේද
0: නැහනේ ලස්සන තියෙන්න ඕනේ
1: නේද ගේ ඇතුලේ පාක් කරන්න ඒකත් පාරේ පාක් කරන්න මේක විතර ලස්සනට පාක් කරලා තියෙන පුළුවන් බයික් එක පාර යනකොට ඔබට පොඩි ගැම්මක් තියෙන වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන් ඉන්ද හිට ඉතින් වැඩට එන්නත් පුළුවන් ඉන්ද හිට
0: හරි
1: කාර් එකේ තියෙන දවස් ඇති ඒකත් තියෙනවා චේන්ජ් එකක් බයිසිකල් වලදී මං හරි ආසෙන් හොඳ හුලං එහෙ
0: වදිනවනේ
1: හුලං කපාගෙන යන්නේ
0: ෂොක් නේ
1: මෙරින් ඩ්‍රයිව් එක හවසට ගිහිල්ලා නැද්ද බයිසිකලයක යන්නේ පැ ගිහිල්ලා නේ
0: ඕල්ද
1: නැක අයිනම් කර ටක් ගාලා එහෙම නවත්තන්න පුළුවන් ඊට පස්සේ මොහොත බලන්න හිතුනහම
0: හරි
1: ටක් ගාලා චුට්ටක් නවත්තලා බලාගෙන ඉන්න
0: ආ ඕකේ
1: අතන කැඳ කඩින් කැඳේ කබ්බනෝ හ්ම් හ්ම් මන්දක හෙල්දි බ්‍රෙක්ෆාස්ට් විකුණන මල්ලිලා දෙන්නේ අද නම් දැක්කේ නෑ මේ බිස්නස් එක
0: අද
1: මම ඒගොල්ලන්ගේ බිස්නස් එක දියුණු කරන්න අදහස් කීපයක් මට දෙන්න ඕමනාවක් තිබ්බා
0: අද හිටියේ නැන්ද අද නෑ
1: අද දැක්කේ නෑ මම මම වෙන කල්පනාවක ඉන්නේ නැත්තේ මෙරින් ඩ්‍රයිව් එකේ ගොළු හෙල්දි බ්‍රෙක්ෆාස්ට් කියලා ඒගොල්ලෝ ආලා ඒගොල්ලන්ගේ භාජන වලට තට්ටු කර කර කාර් එකක ඇවිල්ලා පොඩි ට්‍රයි එකක් දෙනවා.
0: නියමයි නියමයි.
1: අරගෙන කාලා බලන්න ඕනේ. ඒව කාලා නම් දැන් මේ තියෙන තත්ත්වෙන් හෙල්ත් එක ගොඩ යන එකක් නෑ අපි.
0: දැන් ගොඩක් පරක්කු වැඩි. කමක් නෑ.
1: ඒව අහන්න දෙන මිට අවුරුදු 10 කට පෙර.
0: එන හරිනේ Bajaj Platina David Pierce Motor සමාගමේ නේ නිසා spare parts ගැනවත් service එක ගැනවත් worry වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට මේ වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන්. හැම පැත්තෙම වැඩේ හොඳට කළා තියෙන කව කළා තියෙන. අද අපි ඔබව සිංහලට
1: බලන්න මේ මාමයි බෑග් එකයි දෙකම පොඩ්ඩක් වැටුණා.
0: අනේ ගන්න බලන්න බෑග් එක.
1: උකුත් වැදගත් දෙයක් නැහැ.
0: ආ එහෙනම් ඉතින් ගණන් ගන්න එපා.
1: පොත් දෙකක්.
0: හරි. ආ වැඳලා තියන්න බෑග් එක.
1: හරියට වඳිනව නේ
0: ඉස්සර. අපේ
1: පොත් වලට වැඳලා හිතුවා පාඩම් හිටියේ.
0: මම මේ හලලක් තියනවා.
1: අපිට තියනා පොත් වලට තියනවා.
0: right එතකම මේ අපි පොඩක් ලැප්ටොප්ස් ගැන කතා කරන්න ඕනි සිංගර් එකේ අපි ෆ්‍රිජ් ගැන කතා කරනවා ඔන ෆෝන්ස් ගැන කතා කරනවා ඒ වගේම ලැප්ටොප්ස් ගැන සාමාන්‍ය මාකට් එකේ ගොඩක් තැන්වල ලැප්ටොප්ස් ඉක්ුණන්න තියෙනවා හැබැයි අපි සිංගර් එකට ගිහිල්ලාම අපිට ලැප්ටොප් එකක් ගන්න කියන හේතු කිහිපයක් තියෙනවා පළවෙනි එක තමයි මේ genuine ලැප්ටොප්ස් තමයි සිංගර් එකේ තියෙන්නේ
1: ඔක්කොම branded
0: yes
1: branded laptop එකක් අයිනිකන් රන්නති laptop එක අතර වෙනසක් පොඩියට කියන්නේ
0: හරි
1: මේ laptop එකක් ඇතුලේ එකකට සම්බන්ධ වෙලා තියෙන components ගොඩාක් තියෙනවා right branded laptop එකක් හදනකොට හැම වෙලාවෙම

0: ඒ හැම කෑල්ලක්ම අනිත් කොටසත් එක්ක ඉතාම හොඳින් කමියුනිකේෂන් එක ගිරිනවා. අපි මොනහරි විධානයක් දෙනකොට ඒ ඔක්කොම සම්බන්ධ වෙනවා.
1: හරි.
0: ඉතාම අඩු කාලෙකින් එයා මේකට මේ අරකට ප්‍රසෙසින් වීජේ කාඩ් එකෙන් මෙමරි එක වෙනවා. රෑම් බෑම් බ්‍රෝම් බ්‍රාම් බ්‍රාම් සම් බ්‍රාම් බ්‍රීම් බ්‍රෝම්. ඒක ටක ටක ටක ගාලා වෙනවා.
1: හරි.
0: එහෙම නොවුනහම තමයි ලැප් එක ලැග් වෙන්නේ. එන්ට ගහනවා. යන්ට හිතෙනවා එන්ට ගහලා එන්ට ගහනවා ගහනවා. ඉතින් මේව දාලා යන්ට හිතේ. එන්ට ගහවට වැඩක් නැහැ. ලැප්ටොප් එක තාම දන්නේ නැහැ මේ මිනිහා එන්ට ගහලා බලන් ඉන්නවා කියලා. ලැප්ටොප් එක අපි දිහා බලන් ඉන්නවා අපි ලැප්ටොප් එක දිහා බලන්නේ. කිසි දෙයක් වෙන්නේ නැහැ. සල්ලි දීලා ඒ වගේ ඒවා ගන්න එපා. කමියුනිකේෂන් හොඳයි බ්‍රෑන්ඩඩ් ලැප්ටොප් එක. ඒ දීලා තියෙන පර්ෆෝමන්ස් ඒ විදිහටම තියෙනවා. ඔය පර්ෆෝමන්ස් බලන්න CPU එකේ GPU එකේ ස්පීඩ්ස් එම් බලන්න ඒවත් පොඩ්ඩක් ඒ චුට්ට දැනගන්න
1: ඕනේ.
0: බලන්න ඔබ ගන්න වැඩේ මොකද්ද කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන පොඩි ඔෆිස් එකක පොඩි ලියුමක් දෙකක් ගහගන්න වැඩකින් නිකන් රට අල්ලන්න යන්න එපා. ඔබට ඕනේ රට අල්ලන්න නම් ඒගොල්ලන්ට කියන්න. ඒගොල්ලෝ ගාව තියෙනවා ජනප්‍රියමේව තමයි ගෙන්නන්නේ මිනිස්සු අයලා අහනවානේ.
1: හරි.
0: මේ Asus ලැප්ටොප් පැනන්.
1: Dell නැද්ද?
0: ඔව් Dell නැද්ද? Dell දෙන පොළද කියලා අහනවා.
1: Dell Dell Dell.
0: Dell තියෙන අත්තිරිය පොලේ කියලා ඒක කියනවා. නිකන් Dell.
1: ඔව් Dell අරගෙන යන්න එපා. ඇත්තට Dell අරගෙන යන්න යන්න සිංහයකට.
0: ඔව් හරි Dell ඒව බල්ලා ගන්නෝනේ නැත්තම් ඔබට තේරෙනවා හා Dell නෙමෙයි අරන් තියෙන Dell.
1: මේ ඇත්තට ඔබේ ගෙදර තියෙන ෆ්‍රිජ් එකට කතා කරන්න පුළුවන් වුණොත් කොච්චර දේවල් කියයිද? එයාට වෙන අසාධාරණකම් කියයි. එයාගෙන් හරි ප්‍රයෝජනයක් ගන්න නැහැ කියලා කියයි. විදුලිය මම කනවා කියලා කියයි ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එකට කතා කරන්න පුළුවන් වුණොත් එයා ඒ ඔක්කොම කියයි. නේ? අපි ෆ්‍රිජ් එක පාවිච්චි කරන්න ඇත්ත වශයෙන්ම දන්නේ නැහැ. අපේ ගෙදර එන්න මම කියලා දෙන්න. අපේ ගෙදර ෆ්‍රිජ් එක පිටරට ෆ්‍රිජ් එකක් වගේ. ඒක ඇතුළේ තියෙන විදිය ලස්සන පාවිච්චි කරන විදිය මනරම්.
0: එහෙනම් ෆ්‍රිජ් එක ඇතුළේ කාපට් දාලා මල් පෝච්චි තියලා ඒක
1: මං කිය දන්නේ නැහැ කියලා අරවින්ද.
0: ඔතන ලස්සනයි නේ.
1: නෑ, ඒ කියන්නේ අපි ලස්සන ඉන්නේ.
0: මොනවද තියෙන මොනවද ඇතුලේ?
1: චීස්, හැම්, බේකන්, පුඩින්.
0: පුඩින්.
1: ජාති දාලා තියෙනවා ඉතින් අපේ ෆ්‍රිජ් එකේ ලස්සනට අපි යූස් කරනවා. සහ අපේ හිතරත් පොඩි සහනයක් තියෙනවා අපි දැන් පාවිච්චි කරන ෆ්‍රිජ් එක ගැන. මොකද ඒක ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක්.
0: අපේ ගෙවලන ගොඩාක් රට ෆ්‍රිජ් එක නිකන් තියෙන්නේ නේ.
1: ඇත්තටම මොකට කරන්නේ?
0: පඩි ගත්ත සතියේ අල්මාරියක බඩු තියෙනවා. දෙවන සතිය අන්තිම වගේනකොට සම්බෝල පොඩ්ඩක් ඉතලා. කමක් නැහැ, එහෙම වෙනවා මිනිස්සුන්. එහෙම තමයි ලයිෆ් ස්ටයිල් එක. එතකොට දැන් මේ ෆ්‍රිජ් එක දුවනවා. කරන්ට් එකවත් ඉතුරු වෙන්නේ නැති ෆ්‍රිජ් එකක් නම් ඔබේ තියෙන්නේ. ඔබට හැමතිම පාඩු වෙන්නේ.
1: ඒක නෑනේ. මොකටද ෆ්‍රිජ් එකත් ඊට වඩා හොඳයි දවස ගානේ කාගින්ස් එකට ගිහලා අවශ්‍ය දේවල් අරගන්න. දවස ගානේ ගන්න.
0: තේරෙනවද? ෆ්‍රිජ් එකක් ගන්න එකේ පවර් සේවිං ෆ්‍රිජ් එකකට යන්න ඕනේ. දැන් අපි දන්න පවර් සේවිං හොඳම ෆ්‍රිජ් එක සිංගර් එකේ තියෙනවා.
1: Digital
0: inverter refrigerator. 20 years. 20 years වලට මොනවද කරන්නේ? For the compressor.
1: Warranty.
0: 20 years warranty for the compressor and the capacity of the fridge.
1: Yeah.
0: In Sinhala wage.
1: 276L.
0: Mata puluwan kiyanne English wa Sinhala ekak kiyan.
1: Nothing this.
0: English.
1: Mama thinking English.
0: Liter 276 ka idak thiyena meke. Dora 2.
1: Two door.
0: Hari ne?
1: ගන්න පුළුවන් සිංගයකෙන්
0: ගෙවන්න ගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ගෙවන්න ගන්න බැරුණා නම් එහෙම අපි ගනි. ගන්න අමාරුයි අපිට.
1: ඒක ඇත්ත.
0: ගෙවන්න ගන්න එක තමයි හොඳ විදිය.
1: හරි, අපි පොඩ්ඩක් මේ
0: පොඩි බ්‍රේක් එකක් අපි ගන්නවා.
1: ඔකේ.

0: ජීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාගම. සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ්සරි වෙතින් මෙගාවට්ටා ප්‍රීමා කොත්තුමී චිකන් රසති 5 පැක් එක. ඉතිරිය රුපියල් 185යි. ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි. මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි. ටීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කගිල්ස්
2: ෆුඩ් ප්ලැටිනම් 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනම් 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited
3: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව. Majestica Lanka Tiles.
7: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 0114 700
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV. Nila Vikashika.
10: Big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් ලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: බිග් බිග්

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8432-1000 NIBM The City University, the place to be.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
1: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: Brand new unath registered unath three wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 011-4700 amathanna wasara 23 ka nobindunu vishwasaya
5: adakale hondama ayojanaya brand new bajaj prirodha rataya masika warikiya rupiyal 25328 sita dan divayina pura dpmc pradarshanagara saha dealerun gen
0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.

0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ බුඩාකා රේටින් ඒජන්සි BBB.

0: ඕක ඔය ෆිල්ම් එකට මට කතා කරා මුලින්ම එන්න කියලා. ඒ වුණාට මට මම මේක මෝනින් ෂෝට් කරන්න
1: තියෙනවා. අතර මම දන්නවා ප්‍රියන්ත කොළඹගේගේ සූර්ය සුළඟ ෆිල්ම් එක ගැන තමයි ඔයා කතා කරන්නේ.
0: Yes.
1: මම ඒක අතර මලයාලම් ස්ටයිල් එක වගේ වට හිතනවා. ඔයා ඉස්සෙල්ල ඔකට මලකෝලම් ස්ටයිල් එකට කරන්නේ.
0: ආ ඔකේ. ඒකටද මාව දාන්නේ
1: කියේ. ඒ පස්සේ ගලුව වෙනස් කරා. ප්‍රියන්තය තීරණය කරනවා. දැන් මේක මලයාලම් ෆිල්ම් එකක් වගේ ඒ ස්ටයිල් එකට ඒ මලයාලම් ෆිල්ම් බලලා තිනා.
0: ඔව්. ඒ කියන්නේ ඒක හිතා ගන්න බෑ.
1: ඒක වෙන ලෙවල් එකක්.
0: Yes.
1: ඒ නම්මට ඔබ කැමතිද නැද්ද මන් දන්නේ නැහැ. මලයාලම් කොහොමද කැමතිද දන්නේ
0: නැහැ. හරි.
1: නමුත් ඒ ස්ටයිල් එකේ මූවිස් බලන්න ඕනේ. ඒ ෆිල්ම්ස් වල තියෙන සමහර ට්විස්ට්ස් අපිට හොලිවුඩ් මූවි එකකවත් අහුවෙන්නේ
0: නැහැ. අනිත් එක ඉවර වුණාට පස්සෙත් ෆිල්ම් එක ගැන
1: මොකද්ද? කොයි හරි මිස් වුණාද කියලා කෑල්ලක්.
0: හරියට හරි.
1: ආයි බලන්න හිතෙයි. ආයි බලන්න දෙයි. සූර්ය සුළඟ දෙපාරක්වත් බලන් වෙනව ඈ
0: මාර ස්ටෝරිය
1: පළවෙනි එක බලනවා ස්ටෝරිය දැන් යනවා ඊට පස්සේ රහස් පරීක්ෂකෙක් වගේ මේක අතන මේක මෙතන මේක මෙතන එහෙම තමයි වාට බලන්න වෙන්නේ
0: අනිත් එක මම ආසයි
1: එහෙම ෆිල්ම්ස් උත් බලන්න එහෙම ෆිල්ම්ස් උත් බලන්න ඇතර මේ අපි පහුගිය දවස්වල කතා කරා මතකද එන ඩ්‍රාමා සීරීස් එකක් ගැන අපි කතා කරා ඩ්‍රාමා සීරීස් එකක් තිබුණා ලස්සන ඩ්‍රාමාස්ටික් එතන තිබුණා. දක්ෂම නළුව හිටියා.
0: හරි ඔකේ.
1: අපේ ආරාධනාව පිළිඅරගෙන සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. ඇත්තටම ආරාධනාවකටත් වඩා මම හිතන්නේ මේ වගේ හොඳ දේවල් ගැන මිනිස්සුන්ට දැන් මේ ගොඩාක් දේවල් තියෙනවනේ. හොඳ දෙයක් සිලෙක්ට් කරගන්න හරි අමාරුයි.
0: ඔව්
1: ඔව්. දැන් පොත් කඩේකට ගියාම පොත් අම්බාන තියෙනවා. මොකද්ද ගන්නෙ? ෆිල්ම්සුත් එළෝ සංසාරෙට තියෙනවා.
0: Yes.
1: මොකද්ද? මොකද්ද බලන්නේ මන් දන්න ඔබට තියෙන එන්න පොඩි වින්ඩෝ එකක් ඒ කියන්නේ ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා ගෙවන්න තියෙන කාලය ඒක තමයි ලයිෆ් එකේ අඩු වෙලා තියෙන්නේ
0: හරි
1: එතකොට ඒක හොඳම තැනින් ගෙවන්න තමයි ඔබට ඕනේ රස

0: විින්දනය හොඳම එක ගන්න. මොකද ඔබට නාස්ති කරන්න කාලයක් නෑ රසවිින්දනයට. සූරි සොළඟ මූවික බලන්න.
1: රයිට්! ඒගේ කාස්ට එක ගැනත් මතක් කරන්න ඕනේ. දැන් ඉස්සර දැන් තිබුණ එක යුග මාල්නී ෆොන්සේකා, විජය කුමාරතුංග එහෙමම යුග හැදිලා තිබුණානේ අපේ. ඊට පස්සේ තව සනත් ගුණතිලක, සබීතා, ඒ වගේ සංගීතා, කමල් අදරාරච්චි, ඒ වගේ යුග හැදිලා
0: තිබුණා. ලොකෝගේ
1: විස් නමුණ සිංහ
0: හිටියේ.
1: අපි ෆිල්ම් නෙමෙයි, අපි රේඩියෝනියානේ.
0: ෆිල්ම් නෙමෙයි, අපි නාඩගම් වලටත් කවුරුත් ගන්න යන මිනිස්සු.
1: ඒ වගේ අලුත්ම යුගය තමයි දැන් ඇවිල්ලා තියෙන මේඝ සහ නිහාරි යුගය. ඒ දෙන්න නියම කපල් එක, නියමට මැච්චන ඒ දෙන්න තමයි මේකේ නළුවයි නිළියයි.
0: මේකේ රෝල් එක නම් මටත් කරන්න තිබ්බද කියලා මම හිතන්නේ.
1: ඇඟ චුට්ටක් මදිනේ. ඔයාගේ
0: ඇඟ හදා ගන්න පුළුවන්. ඇඟ කියන එක මම වැඩට නෝට ගේන්නේ.
1: ඇඟ තියෙනවා. මම මොලේ තියලෙනෝ. එයා ඇඟ තියලෙනවා.
0: පැහැදිලිව. වාට මොලේ නෑ, මට ඇඟනේ.
1: අතර හරි ලස්සන මූවි එකක්.
0: අරුතනේ මම මගේ ඇඟ තියලා ආවේ කොයිද කියලා දන්නව? ඔයාට අදටත් හොයා ගන්න බෑනේ මොලේ තියලා ආවේ කොයිද කියලා.
1: මේ හරි ඇතියනේ.
0: ඉතින් මේක බලන්න. සූර්ය සොළඟ බලන්න. බලන්න සූර්ය සොළඟ නැත්තම් ඉතින් මෙතන මේ කතාව ඉවරයක් වෙනවා.
1: Yes, yes, මේ කාගිල්ස් ෆුඩ් සිටි වලින් අද දවසින් ඉවර වෙන මෙගා වට්ටම් ගැන කතා කරන්න දෙන්න මටත් අවසර.
0: ඇයි අද ඉවර වෙන්නේ?
1: අද මේක ඉවර වෙනවා. ඉතින් එහෙම තමයි. කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ දවස ගානේ අලුත් අලුත් එක්ස්පීරියන්ස් අපිට දෙන කට්ටිය.
0: හැම හොඳ දෙයක්ම එනවා ඉවර වෙනවා. අරක දෙවලුත් එහෙම තමයි. දැන් මේ හොඳ දෙයක් ආවා අයියා, අපි කිව්වා. ඔබ කරාද බැලුවද වැඩක් ගත්තද අපි දන්නේ නැහැ. ඕන දැන් අද ඉවර වෙනවා. අදත් තියෙන නිසා මතක් කරනවා ලිස්ට් එක. මෙන්න මේ ටික බලන්න.
1: සොසේජස් ඊට පස්සේ මං කියාගෙන යන්න. පොල් තෙල් වලට නූඩල්ස්, කිරිපිටි, තේකොළ, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, අයිස්ක්‍රීම්, ටූත් පේස්ට්, ඊට පස්සේ වොෂින් පවුඩර්, සෝයා චීස් වේජස්, සෝස්, බිස්කට් චිප්ස්, ජෑම්, බේබි සෝප්, සබන්. මේ හැම එකකටම ඔයගලන්ට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි. ඒකට මෙගා වට්ටම් කියලා කියන්නේ. චූටි චූටි නිකන් මේ කොන්දුර්තන් ඒව
0: නෙමෙයි, ලොකු
1: ඒව, මෙගා ඩිස්කවුන්ට්.
0: අත දිගැරලා දෙන වට්ටම් තියනවා නේද? ඒ ලෙවල් එක තමයි මේ කියන්නේ. මේකෙන් වැඩක් ගන්න, පස්සේ හූල්ලන්න එපා.
1: මිනිස්සු
0: ඇවිල්ලා කියයි, අම්මෝ මම මාර බඩු ගොඩක් ගත්තා මේ ඊයේ තිබිච්ච මේකෙන් මේ. අයියෝ මට යන්න බැරි වුණානේ. ඔය නිතර අහන කතාවක් මං ඒක. අනේ ඇත්තද? මම යන්න හිටිය අනේ මේ වැඩත් එක්ක.
1: අනේ
0: අදාල නැහැ. ගෙදේ ගියාව කියලා ඉන්න වෙන්නේ. අද වැඩක් ගත්තොත් තමයි එනම් ගෙදර යන ගමන් කාගිල්ස් එකට ගොඩ වෙන්න.
1: රයිට්! ඊළඟට අපි මතක් කරනවා ලොරි. ලොරි කතා ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඉසුසු ලොරිත් එක්ක තමයි අපි කතා කරන්නේ. මම අද
0: අපි කතා කරගෙන ආවා ලොරි සීන් එකට බැහැගෙන බැහැගෙන ආවා.
1: එුණාට අපිට ඒක ඉවර කරන්න
0: බැරි වුණා.
1: අද මම ආවා ඉසුසු ලොරිය පිටිපස්සේගේ බොඩු ගොඩාක් පුරවලා තිබ්බා. එළවලු ජාති තමයි ඒ ලොරිය.
0: එළවලු ගෙනියනවා.
1: හරි.
0: මේවා hardware items.
1: හරි.
0: එතකොට පෝල්ට්‍රිද, එතකොට වෙන වෙන
1: හාල් වි ඒවා
0: මොනවද නොකියන්නේ? මොනවද කියන්නේ? ඕන දෙයක්. මේ බලන් හිටියාම නිකම්මට දවසක ඔබ සිහියෙන් නොටිස් කරන්න කොළඹින් එළියට එහෙම යනකොට මොන්න ඉස්සුසු ලොරි තොගයක් බඩු පටවගෙන එහෙම යනවද කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නැතුව ඇති. මේ රටේ සප්ලයි චේන් එක මේන්ටේන් කරන්න මේ ලොරි ටිකෙන් නේද කියලා.
1: ඒක හරි.
0: දැන් ලොරි 50,000කට විතර කිට්ටු වෙන ඉස්සුසු ලොරිම තියෙනවා. අපිට තියෙනවා වෙන වගකීමක්, විශේෂයෙන්ම ඉසුසු ලොරි ලංකාවට ගෙන්නන්න ජපානයෙන් බලතල තියෙන නියෝජිතය ඇවිල්ලා සතස මෝටර්ස් අවුරුදු 64ක් වෙනකද මහා විශාල හිස්ට්‍රි එකක් තියෙන ආයතනයක්
1: මේගොල්ලෝ.
0: ඉතින් මේ ලොරි විකුණන්න දැන් කතාවක් කරන්නේ නැහැ. ලොරි විකුණන්න ඉසුසු ලොරි විකුණන්න මේ නටන්න ඕනේ. ඉසුසු ලොරි ලොරි ගන්න මිනිස්සු අන්තිමට අහලා දන්න මිනිස්සුන්ගෙන් ඉසුසු තමයි ලොරි නේද කියලා. එහෙම තමයි ගන්නෙ. ඉතින් ඉසුසු ලොරියක් කොහේ විකුණන්න දැම්මත් දවසක්වත් පත්තරයක තියෙන්නේ නැති තරම්. කවුරු හරි ඇවිල්ලා අරන් යනවා. ඇත්තට මේව පත්තරේ දාන්න ඕනේවත් නෙමෙයි. පාවිච්චි කරනකොටම දාන්න කියන මිනිස්සු විකුණනවා නම් කියන්න ලොකු අයියේ කියලා තමයි කියලා
1: කියන්නේ. ඇත්ත.
0: අහන්න. ඉතින් මේ වගකීම මොකද්ද? දැන් සතෝස මෝටර්ස් හරන් තියනවා නිකන් අමුතු වගකීමක්. ඒගොල්ලෝ කියනවා ලංකාවේ සප්ලයි චේන් එක බාධාවක් නොවී තියෙන්න ඕනේ. සප්ලයි චේන් එක ඩැමේජ් වුණාම කැඩුනම මැදින්
1: හරි
0: ලොරියක් කැඩුනා කියන සප්ලයි චේන් එක කැඩෙනවා. එහෙම වුණාම තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. දැන් මේ පාර ඩීසල් පෙට්‍රල් කීයට ගියත් කීයට හරි තිබුණානේ කියන කෑල්ලේ තියෙනවා පොඩි එකක්. සප්ලයි චේන් එක මේන්ටේන් කරන එක තමයි සිග්නල් එක.
1: හරි, ඔකේ.
0: සප්ලයි චේන් එක කැඩුනොත් මිනිස්සු වෙනවා කෝ බඩු කියලා. තේරෙනවද?
1: අන්න එතනදී තමයි ප්‍රශ්නේ පටන් ගන්න.
0: ඒක තමයි very important.
1: හරි.
0: සප්ලයි චේන් එක. ඒ සප්ලයි චේන් එකේ වැඩිම ප්‍රමාණයකට බග කියන්නේ ඉසුසු ලොරි අපි හිතුවේ නෑ ඒවා. අපි හිතන්නේ වාහන අයියෝ මේ ලොරියක් යනවා කිසි දෙයක් පේන්නේ ඔන්න ඕක තමයි අපි හිතලා
1: තියෙන්නේ.
0: ඇත්තටම ඕනේ පේන්නේ ඕ යටින් ඔබ බලනවා යටින් මොනවද හරි පේන්නේ.
1: ඒක ඉස්සර කරගෙන යන්න තමයි
0: ඒක. ඔබට හිතුණාද? නෑ. ඔබ කඩාගෙන යනවා නූර්ලි ගිහිල්ලා අද සැපක් කරන් රාතල් නූර්ලි ගියපු ගමන් නූර්ලි කාගිල්ස් එකට යනවා. ඊළ බඩු වෙනවා කොහොම සොසේජ් සාවි නැද්ද ඊළ හනවන. ඒ මහන්න වෙන්නේ නෑ. එහෙම ආවේ නැත්තම් සප්ලයි චේන් එකේ ප්‍රශ්නයක්.
1: එහෙම නොවෙන්න වග බලාගන්නේ කවුද?
0: ඔය ලොරිය තමයි බරුට යන්නේ.
1: ඒකනේ කියන්නේ.
0: උදී රෑ එලි වෙන්නකම් පාරේ දුවනවනේ ඔවා.
1: හා.
0: රෑට මොන තරම් ලොරි ගානක් මට හම්බෙලා තියෙනවද නයිට් කඩයිනේ නතර කරලා තේමුණා. ඔන්න. දැන් ඔබට ඒව දැක්කාම ඉතින් අඩේ ඉතින් මේ බරුට ගාන ලංකාව පුරා දුවනවන ඉසුසු ලොරියා.
1: හා.
0: ඉතින් ඔබේ ඉසුසු ලොරියේ ජීවිත කාලය ලයිෆ් ස්පෑන් එක වැඩි කරන වැඩක් තමයි සතස මෝටර්ස් එකට කරන්න ඕනේ.
1: හරි.
0: ඒගොල්ලගෙන කොහෙවත් ගෙනියන්න එපා. ඔය ඉසුසු ලොරිය තියෙන බැන වලින් භාගයට භාගයක් කෑලි බෑලි ගලවන්න සාමාන්‍ය ගරාජස් වල උපකරණ නැහැ. උපකරණ ඉතින් නැ නම් නැහැ ඉතින්.
1: ඔව්.
0: කටු අඬු මිටි ගල්ලිනි පොළු තමයි.
1: ඒගොල්ලෝ පාවිච්චි කරන උපකරණ. ආසයිද ඔබේ වාහනයට එහෙම ඩැමේජ් කරන?
0: මේ හම්බ කරන් කන වාහනයට නෙලාගෙන ඇනවලට තියලා කටුව තියලා ධාරයක් කපලා කට්ටයක් කපලා වෙල්ඩින් පාරක් තියලා ආසනම් කමන්නෑ ඕන තැනක දාන්න.
1: හරි.
0: ඔබ කැමති එක්සැක්ට් ටූල් එකද? අපි හිතමු දෙයක් තද කරන්න. සමහර තියෙනවා නට් එක ගලවනවා වගේම තමයි හරිම ක්‍රූෂල් කොච්චර තද කරනවද කියන එක. මන් දැකලා තියෙනවා තද කරන තද කිරිලි යන එහෙම සමහර ගරාජ් වල මෙහෙම දාලා අර මේක දාලා වීල් බ්‍රෙස් එක වගේ කෑලා දාලා ඒකට යකඩ පොල්ල දාලා එක පොරක් උඩ නැගලා පනිනවා ඒක උඩ
1: මල්ලු
0: පුතා හොම්බෙන් යන්නේ පුතා ඒ යන්නේ මෙහෙන් ගිහිල්ලා අනිත් ලොරියෙන් එන්නේ එළියට ඒ තරම් ඇල්ලිල්ලක් අල්ලනවා ඉවරයි වාහනේ
1: අපරාධ නේද
0: ඔව සරි සමහර රබර් බුෂ් තියෙනවා ඒවත් චොප්ප වෙලා යන්නේ
1: බුස් වෙලා යනවා
0: හරි මුලින්ම ගහලා තිබුණේ බුෂ් දැන් ඉතින් බුෂ් දැන් තියෙන බ්‍රස්
1: මේ ඇත්තම දාන සතුස මෝටර්ස් වලට දාන්න නේ
0: ඔබේ ඉතින් මේ ඒගොල්ලන්ගේ දැනට තියෙනවා තැන් හතරක කොළඹ තියෙනවා එතකොට පෑලියගොඩ තියෙනවා කුරුණෑගල මාතර තැන් 10ක් හදලා දෙනවා ඕගොල්ලන්ට රිපයර් කරන වැඩවලට හරියටම වෙලාවට තුලාවට ඒක කරගන්න
1: හරි
0: දැනටත් ඉතින් ලක්ෂ 4ක් 5ක් ඕම කරලා දුවනවා බඩු මේ ඊට වඩා ලයිෆ් ස්පෑන් එක හදලා දෙනවා ඈ.
1: නියමයි.
0: අනිත් එක ඔබ වෙන කවුරුවත් කරන්නේ නැති වැඩ මං කියන්නම්. අනිත් එක මෙන්න වෙල් ට්‍රේන් ස්ටාෆ් එකක් කිය. වෙල් ට්‍රේන් ඈ. වෙල් ට්‍රේන්. මේගොල්ලෝ ඉස්සුසු මේව අතපාන මේ ආ මේ තියෙන්නේ මේ මෙතන මේ ඩෙපට් කවර් යන්නේ නේ මේ.
1: මල්ලි ස්ක්‍රූපුනේ
0: නේද? මේ මේක තියෙන්නේ මේකනේ. මේ මේ මෙතන මේ මේකනේ මේ වයර් එකනේ මේ මේ මෙතන
1: මේ ක්ලික් එකනේ. ඒ තරම් දන්නවා වැඩි.
0: ඕ. ඒ තරම් පුහුණුව tools උත් එහෙමයි modern බඩු තියෙන්නේ
1: හරි ඔකේ
0: machine සාරි කරමු
1: contact කරන්න අපි number එකක් දෙන්නම්කෝ එතකොට ලේසිනේ කතා කරන්න 0725 225 0725 225 225 සතුස motors රයිටර් පිට
0: පුලන් මේක දන්නවද?
1: මොකද්ද?
0: මම දන්නවා. මොකද්ද ඔය දන්නේ? අර වා දන්නද ඉස්සලා කියලා ඉන්නකෝ.
1: අන්දන ක්‍රයිම් ගෲප් එකේ කඩු වෙලා තියෙනවා. ප්‍රොජෙක්ට් එක.
0: උම්මා නෙමෙයි ඒක නම. OZ residency. දන්නේ? හප්පා. කඩු වලින් බලබල හිටපায়ে කියන්නේ. ආවා. මෙන්න ආවා. කඩුවෙලට එන්න පුළුවන් හොඳම අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක ආවා.
1: හරි.
0: මේකේ යුනිට් 351ක් වුණාට මං කිව්වේ ඊයේ පස්පිඩල්ල කපන්න කලින් 100ක් විකුණුණා. 100ක් නෙමෙයි 100ට එහා විකුණුණා.
1: හරි.
0: හරිද? මේක තියෙනවා 2 bedroom 3 bedroom. දැන් 2 bedroom අපාර්ට්මන්ට් එකක් ගත්තොත් මේ ලෙවල් එකේ කවුරුවත් දෙන්නේ නැහැ. මොකද මේක කරන්නේ ප්‍රයිම් ගෲප් එකට අනුබද්ධිත භූමි රියැලිටි හෝල්ඩින්ග්ස්.
1: භූමි
0: ඒගොල්ලන්ගේ සබ්සිඩරි එකක්.
1: හරි.
0: ඒ කියන්නේ අනුබද්ධිත ආයතනයක් තමයි භූමි රියැලිටි කියන්නේ. භූමි රියැලිටි එකක් අමුතු වැඩ තාලේ වැඩ කරනවා. උදාහරණයක් මම කියන්න දැන් මේගොල්ලෝ 2 bedroom 3 bedroom apartments තියෙනවනේ. 2 bedroom වල තෝරගන්න දෙකක් තියෙනවා ෆ්ලෝ ඒරියා එක හැටියට. මේගොල්ලෝ ෆ්ලෝ ඒරියා එක වර්ග අඩි 878ක්. මේ සාමාන්‍යයෙන් 2 bedroom එකට එච්චර හම්බෙන්නේ නැහැ.
1: හ්ම් හ්ම් හ්ම්.
0: ත්‍රී බෙඩ්රුම් වර්ගඩ 1234 ලෙවල් එකට යනවා. හම්බෙන්නේ ඇලිසියෙන් එච්චරයි නේද? මේකේ මාර මැජිකල් දේවල්ටයක් තියෙනවා. මේක හරි ලස්සනයි මේකේ. දැන් මේකේ කාපාක් ලෙවල්ස් දෙකක් තියෙනවා. ලෝව ග්‍රවුන්ඩ් එකයි ග්‍රවුන්ඩ් එකයි. එතකොට ෆස්ට් ෆ්ලෝ කියලා අපිට හම්බෙන පළවෙනි තට්ටුව බිම නෙමෙයි හම්බෙන්නේ. පළවෙනි තට්ටුවත් උඩ තියෙන්නේ. සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ සෙට් වෙනවනේ. එහෙම එකක් නැහැ. ඒකත් උඩ තියෙන්නේ.
1: හා රයිට්.
0: එතන උඩ තමයි ඉන්නේ.
1: ඕකේ.
0: රයිට්.
1: ඕකේ. ඕකේ.
0: එතකොට ඒක එහෙම තියෙනවා. එතන මේක හැමෝටම ඔබ දන්නවද මේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක හැදෙන තැන මේගොල්ලෝ මේකට වෙනම අඩි 30ක පාරක් අඩි 30ක් පළල පාරක් හැදුවා කියලා.
1: හ්ම්
0: හ්ම්. අඩි 30ක් පළල පාරක් හැදුවා. හොඳ සද්දන්ත පාරක්.
1: ඒ කියන්නේ මේකට යන්න
0: ලස්සනටම හදලා තියෙනවා හොඳේ.
1: හා රයිට්.
0: එතකොට ඒකට විතරයි ඒකෙන් යන්නේ මෙයා. තන්නිකර මේ ටවුන් එක පේන දුර අයිසොලේට් කරලා
1: තියෙනවා.
0: හ්ම් හ්ම්. එතකොට අර එක එක්කෙනාගෙන් ඔබට බාධා නැහනේ. අරයාගේ මෙයාගේ ඇගේ හැපිලා යන්න ඕනේ නැහැ අපාර්ට්මන්ට් එකට. අනිත් එක කඩුවෙල උස්සම තැන තමයි අවුරුදු ගාණක් පස්සේ චෙක් කරලා දැන් ඒගොල්ලෝ හැම වෙලාවෙම බලනවා ස්වභාවික විපත්වලට ලක් වෙන ඒරියා එකක්ද.
1: හ්ම්
0: හ්ම්. එහෙම නොවේ නම් තමයි ඒගොල්ලෝ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකට යන්නේ. මේ වගේ කඩුවෙල තියෙන ලස්සන උසම ඒරියා එකේ තව වාසිකන්දරාව කියනනම් එක පැත්තකින් ඔබට කලම්බු ස්කයි ලයින් එක පේනවා.
1: වව් නයිස්.
0: දෙලුම් කුලන අර කුලන මේ කුලන අපේ ගෙදරත් පොඩි පොඩි කුලනක් ගහලා තියෙනවා මම.
1: හරි ඕකේ.
0: සිරාවට.
1: ලස්සනයි ලස්සනයි.
0: හරිද?
1: හරි ලස්සනයි.
0: අර
1: මොකද ඒගොල්ලේ නේ නම
0: අංගල තිබුණේ චිත්‍ර
1: එක්ටම්ගේ
0: එක්ටම්ගේ ගහලා තියෙනවා
1: මේක. ඒකේ දක්ින්නේ
0: අක්කේවයි ළමයි දාලා තියෙනවා
1: අංගල
0: ගිහිල්ලා තමයි රපුන්සල්ලා වගේ බස්සන්නේ මේ කිරිමඟ ගහලා.
1: ආ
0: හරි කටවලු තරනවා මේවා කියනකොට විශ්වාස කරනවා මේවා.
1: හරි කමක් නැහැ ඔක්කොම විශ්වාස කරනවා.
0: එතන වඩු ගන්න ඕනේ නේද?
1: අද විශ්වාසනීය දිනය.
0: මම ඕකට කැමති නැහැ හෙටදී වඩු නැහැ. රයිට්. ඕකේ. එතකොට අනිත් පැත්තෙන් කඩුවෙල පැත්තෙන් මෙහෙම කඳු යාය ඕම ඕම ඒ පැත්ත පේනවා.
1: හරි.
0: ලස්සන වීබ්ස් උසම තැනනේ කඩුවෙල.
1: ඔව්නේ.
0: රයිට්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේක ඔහොම ගිහලා තට්ටු 16යි. 16th floor එකේ තමයි මැච් එක පටන් ගන්නේ. ඔයාලට මම කියන්නම් අපි ගත්තොත් එහෙම දකුණු ආසියාවේ දැනට තියෙන හෙට වෙනස් වෙන්න පුළුවන්.
1: හරි.
0: දැනට තියෙන අතිවිශාලතම roof top garden එක හැදෙන්නේ.
1: වව්.
0: මේ කොම්ප්ලෙක්ස් එකේ අතිවිශාලතම දකුණු ආසියාවේ තියෙන. එච්චර විශාල එකක මොනවද වෙනව ඇත්තේ? 16 වෙනි floor එකේ. මම කියන්න අඩි 150ක් දිග ඉන්ෆිනිටි පූල් එකක් හදනවා. ඒ පූල් එකේ ඉඳලා ඔබ ස්කයි ලයින් එක දිහා බලන එක්ක කඳු දිහා බලන් ඉන්නවා. ඒක කොලම්බෝ සිටි ලයින් එක දිහා බලන් ඉන්නවා.
1: හරි.
0: ස්කයි ලයින් එක. ආසද?
1: ආසයි අනේ.
0: හරි. ඊට පස්සේ ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට්ස් කීපයක් එනවා.
1: ආ එහෙම සීන් එකක් තියෙන්නේ.
0: ඊට පස්සේ බා ඒරියා එකක් තියෙනවා.
1: මල්ටි
0: ෆන්ක්ෂනල් හෝල් එක
1: එනවා.
0: ඉතින් දානයක් ගයක් අන්න ඔයාගේ කොටාලු මගුල්ගේ ගන්න පුළුවන් ඒක.
1: එහේ හිටියා නා.
0: ජිම් එක යෝග ඩෙක් එක අහන්න එපා. ඒවා තියෙනවා. පිකල් බෝල් ඒරියා එකක් තියෙනවා. ඔය දන්නවා මම පිකල් බෝල් වලින් මං හිතන්නේ
1: ගොඩක් ඉදිරියට ගිය කෙනෙක්. නෑ
0: මම කැනඩාව නියෝජනය
1: කරලා තියෙනවා.
0: ශ්‍රී ලංකාව වල මදි වුණා. කරෝකි ලවුන්ජ් එක තියෙනවා. ගේමින් සෝන් එක තියෙනවා. මේ 16 වෙනි තට්ටු ඔක්කොම තියෙනවා. ඊළඟට ටියුෂන් ඒරියා එකක් දෙලා තියෙනවා. ටියුන් ඉගෙන ගන්න නෑනේ. ලස්සන ටියුෂන් ඒරියා එකක් හම්බෙනවා. පොඩි එකාට උඩ පැනලා ආසාවෙන් මං ටියුෂන් යනවා අම්මා.
1: අනේ ෂෝක් අනේ.
0: ඔය කොම්ප්ලෙක්ස් එකේ ඉන්න ළමයි ආයි උගත් බුද්ධිමත් කියන එක උඩටම යයි නේද? 16 වෙනි තට්ටුවේ ඉන්නේ.
1: උගතුන්.
0: උගතුන් වියතුන් බුද්ධිමතුන් වෙනවා තමයි නතර
1: වෙන්නේ. හරි නයිස්.
0: ඔයාට නම් හරියන්නේම නෑ එහෙම මේ පැත්ත. උගතුන් බුද්ධිමතුන් ඔයාට වහකටුව
1: වගේ. හරියන්නේම නෑ.
0: එතකොට ඔව් පල්ලේ අටට්ටුව ගැන කියමු කනේ ග්‍රවුන්ඩ් එක
1: එනවා
0: ඔබ බිමට එනවා උඩ කොච්චරද බිමට එන්න එපා.
1: හරි.
0: අන්න ජොගින් ට්‍රැක්ස් තියෙනවානේ. එතන තියෙන ලොන්ඩ්‍රි කලෙක්ටින් පොයින්ට් එකක් තියෙනවා. කොහොමද කියන්නේ
1: ලොන්ඩරියක්ද?
0: ලොන්ඩ්‍රි කලෙක්ෂන් පොයින්ට් ලොන්ඩ්‍රි එකක් නෙමෙයි. ලොන්ඩ්‍රි එක කවුසෝස් කරලා තියෙන්නේ.
1: හරි.
0: ඔයගෙ ඇඳුම් ටික ඔක්කොම ගිහලා එතන බාර දෙනවා. ඒගොල්ලෝ හොදලා කරලා ගෙනත් දෙනවා.
1: සර්
0: ඇඳුම් ටික ඇවිල්ලා තියෙනවා. නෑ නෑ කියලා ගත්තා.
1: ආ රයිට් නයිස්.
0: ඉතින් රෙදි හොදන්න අවශ්‍යතාවය
1: කොහෙද? හරි නිකන් හෝටල් එකක ඉන්නවා වගේ නේ 5 star
0: හෝටල් එකක. 400ක ඒරියා එකක් පුතා.
1: වාව් සුපිරි.
0: මිලියන 35 ඉඳලා පටන් ගන්නවා. මිලියන 49 වෙනකල්ම යනවා.
1: හරි.
0: මීට වඩා මේක කියන්න ඕනේ. ඩවුන් පේමන්ට් ගෙවලා යන ක්‍රමයක් තියෙනවා. ඩවුන් පේමන්ට් නොගෙව යන ක්‍රම තියෙනවා.
1: ඔබට
0: මොන ක්‍රමෙන්ද ඕනේ? ඕන ක්‍රමයකින් දෙනවා පුතා. ඕන ක්‍රමයකින් දෙනවා. මට පොඩි ප්‍රශ්නයකට තියෙන පුතා නම්බර එක වාගන්න වෙරිය තමයි. මොන වෙන කිසි ප්‍රශ්නේ තන ඉතාලම හොඳයි. නම්බරේ වාගන්න බැරුව.
1: ඔයා දෙන්න කැමති නෑ නම්බෙකනේ.
0: දැන් මම දෙන්න කැමති නම්බරේ වාගන්න දෙන්න තනින්. හාඩ් දාලා හොඳයි යාරේ මේ ඔක්කොම යවලා තියෙන්නේ. හොඳයි ඉතින් මගේත් වැඩ.
1: අපි නිදාගන්න වෙලාවක් තියෙනවනේ ටයිම් එකක්. සමහර කට්ටිය ඒක වෙනස් කරනවා. ඒ කියන්නේ මම නම් සාමාන්‍යයෙන් රෑ 10ට නිදාගන්න
0: කෙනෙක්. ඒක බයොලොජිකල්
1: ක්ලොක් එකක් තියෙනවා. යස්. ඉතින් එතකොට අපි
0: ඔය සමහර එකක අවුල් වෙනවා.
1: එහෙම නිදාගන්න වෙලාව
0: වෙනස් කරනවා. ක්‍රියාකාරකම් ඇසිරීම මරව මේවා වැඩ ස්ට්‍රෙස් එක වෙනස. ඒ බයොලොජිකල් ක්ලොක් එක වැඩ කරන්නේ නැතිනවා. ඒක හරියට වැඩ කරනවා නම් ඔබට එලාම් එකක් ඇතුව හෝ නැතුව හරි වෙලාවට ඇහැරෙනවා ඈ. බයොලොජිකල් ක්ලොක් එක හරි තිත්තට ඩප්පිර වැඩ කරනවා නම්.
1: ඒ කියන්නේ හරි වෙලාවට නිදා ගන්නවා හරි වෙලාවට නැගිටිනවා.
0: ඒක ඔබේ ඇඟේ බැලන්ස් එක තියෙනවා. දැන් ඔබ ගියොත් එහෙම ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒ කම්පැනිට ගියොත් එහෙම කොලඹ 7 වල තියෙන ඔබට හම් වෙනවා බයෝ රිද්මික් කියලා මෙට්‍රස් එකක්.
1: යා.
0: අද අපි ගැන කියමු.
1: හරි.
0: මේක යාන්ස්. ඒ කියන්නේ මේක වූවන් මේක වියලා තියෙන රිදි. ඒවා වෙනස්. ඒවා ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස්ඩ් ඒවා. කොහොමද මිස්?
1: ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස්.
0: ටෙක්නිකල් කොලෙජ්. ඒවා ටෙක්නිකල් කොලෙජ් වල ආදී.
1: ටෙක්නොලොජියා වෙලා ඇඩ්වාන්ස් වෙලා තියෙන ඒවා.
0: ඔය තියෙනවා නේද?
1: හරි, ඕකේ.
0: එතකොට මේක පේටන් ප්‍රොඩක්ට් එකක්.
1: ආ, සීරියස්ලි?
0: හ්ම්. ඉතින් මේකේ තියෙනවා ජැකට් එකක් මට ඇඳුවානේ. ඒ ජැකට් එක අඳලා ටිකක් වෙලා ඉන්න කියලා මට තනි කකුලෙන් හිට ගන්න කියලා කට්ටියල මාව තල්ලු කරා. මාව වැටෙන්න තෝ මට ඉන්න පුළුවන්.
1: ඔයාලා බැලන්ස් එක තියා ගන්න.
0: මට නිකන් වැඩි එෆර්ට් එකක් දාන්න තෝ මගේ බොඩි බැලන්ස් එක තියා. ඔබට ගිය ගමන් ඒක කරලා පෙන්නනවා.
1: හරි, ඕකේ.
0: විශ්වාස කරන්න.
1: මුලින්ම නිකන්
0: තනි කකුලෙන් විනාඩි 5ක් ඒක ඇඳන් හිටියා මෙච්චර හරියක් කරන්න පුළුවන් නම්.
1: හරි.
0: ඒ මටීරියල් එක තියෙන ඇඳක ඔබ පැය 8ක් නිදා ගත්තාම ඔබ නිදාගත්තා ඔව්
1: පැය
0: 8ක් ඔබ ඒක නිදාගත්තාම
1: ඔව් ඉතින් ආයි මොනවද
0: නිදාගත්තා අපිට මොකද
1: ආයි ඉතින් ඔබ නැගිටින්න රජෙක් වගේ
0: ඔබේ බයොලොජිකල් රිද්ම් එක හරියට හදාගත්තා නම් ඔබ සුවදායක ජීවිතයක් ගත කරනවා පුතා මට කිසිම සැකයක් නැහැ අත්තමන කියනවනම්
1: රයිට් අපි මෙච්චර කල් අපි දැනගෙන හිටියේ නෑ මෙට්ටයකට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලා
0: හැබැයි ඒක જાති අපිට මෙට්ට જાති 7-8ක් කතා කරනවා අටම එකපාර කතා කරන්න බෑනේ
1: දැන් අපි කතා කරන්නේ
0: මොකක්ද? අපි ග්‍රැෆීන් මෙට්‍රස් ගැන කතා කරා. අද බයෝරිද්මික් මෙට්‍රස් ගැන තමයි අපි මේ කතා
1: කරන්නේ.
0: කරුණා කළා ගියාම සාපත්තු දෙකක් ගලවලා දාලා කිසිම අවුලක් නැහැ. ඒගොල්ලෝ එන්කරේජ් කරන ඔබ උනන්දු කරනවා. ඇඳේ වැතිරිලා ඔබ නිදා ගන්න ඉරියව්වෙන් පොඩ්ඩක් ඇලර්මන්ට් එකක් දාලා ඉන්න
1: ඕනේ. අනේ මට ලැජ්ජා.
0: 5 to 10 minutes මන් දන්නවා. ඒගොල්ලෝ බලන් ඉන්නේ.
1: ආ, ඕකේ.
0: ඔයාට එතන පොඩ්ඩක් නිදා ගන්න. ඒගොල්ලෝ නිකන් හකවලා යන කවුරුත් මේකට ආවේ නෑ වගේ වෙන වැඩක් කරගෙන
1: යනවා. කොරොනායිද දන්නේ?
0: කොරෝනා ඉන්නෝ. මං යනකොට පොරක් ගොරෝනෝ ජය දරෝ දෙදරන්.
1: එහෙනම් කමන්නේ.
0: ඇත්තම කියනවනේ මං.
1: ඒ ගොරවන්නත් ප්‍රධාන හේතුවක් තමයි හරියට ඒ නිින්ද තියෙන ප්‍රශ්න.
0: එකක් තියෙනවා සැපට නිින්ද ගියාමත් ගොරෝනෝ අහලෝ.
1: ආ එහෙමද?
0: ආ. එකක් එනවා පොඩි.
1: හරි.
0: ඌරු ගතියක් එනවා මට.
1: මම මේ නමටත් ආසයි. Valentino Italy.
0: Valentino Italy metro exam අපි කතා කරේ.
1: යා ඔකේ.
0: වාර ටෙක්නොලොජි එකක්. බොයි ටෙක්ස් කියලා ටෙක්නොලොජි එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි කැමති ඔබ මෙට්‍රස් එකක් අරගෙන ඔබේ ජීවිතය මෙට්ටයක් නෙමෙයි ඔබට ඕනේ ඔබට ඕනේ නිින්ද ඒක දෙන්නනේ මේ දතකන්
1: ඒකනේ
0: දත කාලා මගේ මේ තොලත් හැපුණා
1: දැන්
0: බෙහෙත් දාන්න ඕනේ එතර මේ කඩේ යන්න ඕනේ නැහැ හෙට නිවාඩුවට
1: හරි එතකොට දැන් මේ ඔය
0: අපි NLB කරන පොඩි වැඩක් මන්ට අංගාලා කියන්නම් මේ දවස්වල ඉතින් අපි එන මැච් එකක් ඉන්නවා මොකද ඩෙන්ගු තත්ති පරිස්සම් වෙන්න අපිට පුළුවන් රට පුරාම ඉන්න මිනිස්සුන්ට බයින්න ආණ්ඩුව වලට බයින්න සෞඛ්‍යමතිට බයින්න ඔක්කොම පුළුවන්. ඒ ඔක්කොම කරලා ලෙඩ හදනවාම කන්නේ පරිප්පු අපි නිසා
1: චුට්ටක්
0: ඒකන හැම වෙලාවෙම කල්පනාවෙන් ඉන්න
1: ඕනේ.
0: අන්තිමට කාටවත් දෙද්දේවල් තියලා වැඩක් නැහැ. රිපකෂන් එක ෆේස් කරන්නේ අපි. ගේ ඇතුලේ තමයි ගොඩක් වෙලාවට අපි තැන් හදලා තියෙන්නේ මදුරුවන්ට. කුණුම නෙවෙයි වතුර රඳින තැන්.
1: හරි.
0: හැබැයි කුණු නිසා වතුර රඳිනවා. ඒ රඳින වතුර වලත් දානවා. ඒකත් කියන්න ඕනේ මේ ලොක්කොන්ට. හරි හමං නගර සභාවක් නැහැ මිනිහෙකුට කියලා වැඩක් කරගන්න. මිනිස්සු ගිහිල්ලා කම්ප්ලේන්ට්ස් දානවා අතන මෙතන හිර වෙලා වතුර බහින්නේ. අපි තියේ පෙරේද කිව්වා වැඩක් නැහැ කියලා.
1: ඊට
0: පස්සේ බීරියලින්ට මම වයලින් ගහන පුදුම මේ දවස්වල. ඒ බීරියලින්ට වයලින් ගගහනවා. මම යනවා කියලා සවුන්ඩ් සිස්ටම් එකක් දාලා ඒ නගර සභාව ප්‍රාදේශීය මම වයලින් ගහන්නේ. ඒ මధుර වගේ සද්ද ඔයලා ගහන්නේ මම. ඔක තමයි ඔය ගහන විදිය. මధుර වගේ සද්ද. ඒඩීස් මధుර වගේ සද්ද. ඇහෙන්නේ ඇහෙන්නේ.
1: ඒක නම් ඇත්ත.
0: මොකක් කරේ වෙනවද කියලා. ඒකල්ලත් වැඩක් නැහැ. හැබැයි කරන අය ඉන්නවා.
1: හරි.
0: දැන් බලන්න NLB එක. ඔබ කල්පනා කරනවානේ දිනුමක් ඇදිච්ච අතර රුපියල් 40 මොකද උනේ කියලා. ඔච්චර කිව්වත්. ආන් ඒකෙන් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයට, රජේකාබද්ධ අරමුදලට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, ජාතික වකුගඩු අරමුදලට, එතකොට ක්‍රීඩා අරමුදලට, සමාජ සේවා අරමුදලට දෙපාරක් කිව්වා. මොකද දෙපාරක් යනවා දන්නේ නැහැ. මේ පහුගේ දවස්වල ගොල්ලෝ හොඳ වැඩක් පටන් ගත්තා. දිරණ නොදිරණ කසල වෙන් කරන එකත් ඒකත් අපේ ජීවන පැවැත්මක කොටසක්. ඒ ටිකවත් අපිට වෙන් කරගන්න හරියට තීරවන්න නැත්නම් ඇත්තටම අපි මිනිස්සු වෙන්න නම් බෑ. දිරණේමයි දිරන්න නැති ඒවා හොයාගන්න බැරි තරමට වැටුනොත් එහෙම නම් වැඩේ අමාරුයි කරන්න. ඉතින් මේ කසල බඳුන් බෙදා හරින වැඩසටහනක් පටන් ගත්තා NLB එක. ඒකත් මේ ඩෙංගු ඌරුදුර ඒතර කසල නිසා කසල කියන එක හොදගෙන යනවා මේ වැහි වලට කාණු වලට. ඒව හොදගෙන යනවා අපේ ජල මූලාශ්‍ර පැත්තට. සමහරවිට වතුර එකතු වෙන තැන් වලට, ලොකු විල් වලට. ඒව සිස්ටම් බ්ලොක්ස් උනාට පස්සේ ඔක්කොම කාණු දිගේ වතුර ටික පිරිනවා. ගේ ගාවටම පිරිනවා. මදුරුව බිත්තර දානවා. ඒ කියන්නේ gedara මොනවා කරත් වැඩක් නැහැ කාණුවේ වතුර පිරලා තියෙන්නේ. එහෙම ගොඩාක් මිනිස්සුන්ට වෙලා තියෙනවා. මං කියන්නේ ඔක්කොටම වඩා හොඳයි කම්ප්ලේන් කරන්න නම්බරයක් දෙන්නකෝ. මම දැකන IGP ට නම් කම්ප්ලේන් කරන්න නම්බරයක් දීලා තියෙනවා. මේ මිනිස්සුන්ට දෙන්න නම්බරයක් රාජකාරිය හරියට කරන්නේ නැති මිනිස්සු ගැන කියන්නේ. දැන් මේගොල්ලෝ අයියලා වගේ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා ඉතින් ඔක්කොම කරලා නඩු දාලා එන සෙල්ලම ඉන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට මුකුත් කරන්න බෑ. මහ ජනතාවනේ. හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ.
1: ඔව්.
0: මහ ජනතාවටත් දෙන්නකො නම්බරයක්.
1: අපිත් කියන්නම්කො වැරදි තැන්නේ.
0: දැන් මුන්දල මේක සුද්ධ කරන්නේ නැහැ කියලා අපිට කියන්න නම්බරයක් දෙන්නකො.
1: ඒකනේ.
0: ඇයි දෙන්න බැරි? ඇයි දෙන්න? දෙන්න. බයද? ඇයි දෙන්නකො නම්බරයක්. මිනිස්සු දෙයි නියම තොරතුරු ටික.
1: ගෙවල් වල වැඩ ටික අපි කරගන්න ඕනේ. ඒක හරි. 100%ක්ම. ඒවා පිරිසිදු කරගන්න ඒවා අපි.
0: මොකද කරන්නේ? කාණෝ සුද්ධ කරන්න කියලා ගිහිල්ලා කාටරි නගර සභාවරි මොන සභාවටද කියලා ගතමනාවක් දෙන්නද කියන්නේ?
1: ඒකනේ.
0: මාර වැඩක් වෙලා තියෙන්නේ. මාර ගෙම්බර් දාන්න ගියාම අපි නෙමේ ඕක කරන්නේ. ඕ අපිට අදාළ එකක් නෙමේ. අඩේ දැන් ඔක්කොම පැත්තක දේ හොයන්න ඕනේ මේක අදාළ කාටද? නියමද නේ අපිට?
1: ඒක නැත්ත. වැඩේ කරනවා.
0: තමන්න NLB වැඩේ අපි අගේ කරමුකෝ.
1: හරි.
0: ඉතින් මේකවල දැන් මාතර මහනගර සභාවෙන් පටන් කොහෙන්ද පටන් ගත්තේ මේක? ඔව් මාතර මහනගර සභාවෙනුයි පද්දීගම ප්‍රාදේශීය සභාවෙනුයි තමයි පටන් ගන්න කසල බඳුන් ප්‍රධානය කරගෙන ඒක ලස්සන කරගෙන එහෙම කරපුවාම සිටීස් එහෙම ලස්සනයි.
1: ඔව් ලස්සනයි ලස්සනයි.
0: කුණු ටිකක් එක තැනකට දෙනවා. ඕව තමයි රටවල් වල දැකලා අපිට ඒවට යන්න හිතෙන්නේ.
1: දැන් අපිට ඇත්තටම කුණු දාන්න තැනක් අපි හොයනවා නිසා හැහෙනු නේ? කවුන් එකකට ගියත් කොයිද කුණු දාන්නේ?
0: ඊට පස්සේ ඔන්න මේ දැන් කෑගල නගර සභාවටත්
1: හරි
0: ඒගොල්ලෝ කසල බඳුන් ප්‍රදානය කිරීම අද උදේ 10ට වෙනවා.
1: නියමයි.
0: ආ දැන් වෙලා ඉවරයි.
1: පටන් අරගෙන තියෙනද?
0: පටන් අරගෙන දීගෙන දීගෙන යනවා ඇති. හරි. ඉතින් කෑගල නගරාධිපතිතුමාත් එනවලු, නාගරික කොමසාරිසුත් එනවලු, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරිනුත් එනවලු. අපිටත් යන්න තිබුණේ. ඉතින් අපිට මේ වැඩත් එක යන්න බැරි වුණා.
1: ඒකනේ.
0: වාසනාව විතරක් නෙමෙයි, රට ගැනත් අනිත් පැත්තෙනොත් NLB බලනවා කියන එකට තව උදාහරණයක් තමයි අපි ගෙනාවේ.
1: මම ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා. අපේ රටේ ඉන්න පෝසත්ම
0: මිනිහා.
1: අපේ රටේ ඉන්න පෝසත්ම මිනිහා. සාමාන්‍ය මධ්‍යම පන්තියේ මිනිස්සයත්, දුප්පත් මිනිස්සයත් ගිහිල්ලා තියෙනවා. වාහනයක් තියෙනවා. මේ මිනිස්සු ගිහිල්ලා තියෙන හැමෝම ගිහිල්ලා තියෙන එක වාහනයක්. ඒක මොකක්ද?
0: යම්කිසි රියක්.
1: රියක්.
0: බුරිය?
1: නෙමෙයි. ත්‍රිවිල් එක.
0: ත්‍රිවිල්.
1: පෝසත්ම මිනිස්සුත් ගිහිලා තියෙනවා. දුප්පත්ම දැන් මැදම මේක ඔක්කොම ගිහිලා දෙනවා නේද?
0: ඒ පන්ති වැඩක්
1: නැහැ.
0: ඔය මොන වාහන තිබුණා 4 wheel 8 wheel 18 wheel තිබුණත් යන්න බැරි තැන් තියෙනවා.
1: තියෙනා අන්න ඒකනේ.
0: ඒ ඕන තැනක මේ බාන්න යනවා.
1: ඕනම හදිස්සියක අපිට ඉන්න හිතවතා තමයි බජාජ් ත්‍රිවිල් කියලා කියන්නේ. එක වැඩකට නෙමෙයිනි පාවිච්චි කරන්නේ. හයර් දුවනවා. සල්ලි හම්බ කරනවා, බිස්නස් කරනවා.
0: මේ වාහනේ කැඩුනාමත්
1: හරි
0: ටයර් එක ගලවගෙන ළඟ තියෙන ටයර් ෂොප් එකට යන්නේ තේගෙනකගෙනනේ.
1: ඒ උනේ
0: වීල් එකේ දාගෙන යන්නේ. ඔය ඔන්න වාහන තිබුණා මොන වණ්ඩිය බැස්සත් වැඩක් නැහැ නේ අන්තිමට.
1: ආ ඒකනේ නේ.
0: අත දාලා නෑ මේ මල්ලි මේ ළඟ තියෙන ටයර් ෂොප් එකේ ආයන්ස ගෝකියා. ඉතින් දැන් පොඩක් ගැම්මට යන්න පුළුවන් අලුත් 3 wheel එක තියෙනවානේ. 236 cc අලුත් 3 wheel එක නේද? 4 stroke engine මත් දාලා beautiful. ඉතින් සද්දෙකුට අඩුයි.
1: හරි.
0: Full efficiency එකක් තියෙනවා. හොඳ throttle response එකක් තියෙනවා. උඩට ඇදලා යනවා, කඳු අදිනවා. එන්ජිම ලොකුයින ආයන රිවස් එකට ගාලා කඳුවඳින්න ඕනෑ දැන් මේ අතරම ගිහැකි හොඳ බර දාලා අදින්න පුළුවන් විදිහට වැඩේ හදලා තිනවා අපි දන්නවනේ ඔය අනේ දිර අට්ටි මුට්ටි ගහලා යන්නේ නේද
1: එහෙමනේ
0: ඉන්ටීරියර් ලස්සනයි ඩිජිටල් මීටර් එක ලස්සනයි රිවස් ස්විච් එකක් තියෙන්නේ අර වගේ පොළු කෑලි එහෙම මෙහෙට දාලා නිකන් සූත්‍ර දාන්න ඕනේ නෑ වැඩේ හරිම ලේසි
1: රේඩියෝ එකක් තියෙනවා
0: තියෙනවා සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා ඉන්ටීරියර් ඩෙකෝ කරලා තියෙනවා කැන්වස් එක ගහගෙන දුවන් තියෙනවා
1: නියමයි ගෙදර අරන් ගියා දිව්වා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට ගියා ගත්තා වහන්නේ හරි බජාජ් අලුත් ට්‍රේලර් එක
0: දන්නවනේ ජාලය
1: පුළුල්
0: ජාලේ හැම තැනම විහිදිලා පැතිරිලා තියෙන්නේ ඒ නිසා ත්‍රී වීල් එක අරන් කොහේ ගියත් ඔබේ සර්විස් එකට ඕන වෙලාව කිලෝමීටර් 20ක් යනකොට තැනක් තියෙනවා හොඳේ එහෙම නෙට්වර්ක් එකක් අපි දැන් හදලා තියෙනවා මේකේ
1: ඔගලගේ බාත්รูම් එකේ දුරේ සද්ද ඇහෙනවා කියන්නකෝ ඒක මගේ තර බිම ඇතිල්ල නා නේද
0: බෝගාවිල පාරට
1: ඇහෙනවා දැන්
0: අර අලිකොටු වලස්සු කෑ ගන්න සද්දෙ නේද
1: කැලෑවට ඇයි ඔගලගේ හරියට දාලා නැහැ නේද හරි ප්‍රොඩක්ට් එක ඇලුමිනියම් දොර දානකොට හරියට
0: මොනා කරන්නද මම හදපු මේ ගයක්නේ ගන්න ඕනේ
1: ඒ කියන්නේ දැන් ඔගලගේ හිමීට දොර නිකන්
0: හිමීට කියලා එකක් නැහැ හිමීට අරගන්න බෑ
1: හරි
0: ඇඟේ ගැම්ම දාලා අදින්න ඕනේ එතකොට පොල්ලව කඩාගෙන ටයිල් හූරගෙන දොර ඇරෙනවා
1: මට සද්ද අමෝරුයි දත් මිටි කැවෙනවා
0: ඔව් එහෙම ගලනවා
1: එහෙම දොරක්ද ඔබට
0: තියෙන්නේ මම මොන රෙකෝඩ් කරන් එන්නම් ඒකේ සද්ද දාන්න
1: සවුන්ඩ්ස් දොරක් දෙබට තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ දොරෙන් සවුන්ඩ් එකක් පිට වෙනවද?
0: එක්ක දැන් ඔබේ ඇලුමිනියම් ඇදිලා.
1: හරි.
0: එක්ක ඔබේ සරණේරු ඇදිලා.
1: ඇදිලා.
0: එක්ක සරණේරු බාලයි.
1: හරි.
0: එක්ක දොර හදපු ඇලුමිනියම් එක බාලයි. දෙකෙන් ඕනම එකකින් ඕකට වෙන්න පුළුවන්.
1: නැත්නම් දෙකම බාලයි.
0: නැත්නම් දෙකම බාලයි. ගොඩක් වෙලාවට ඒක තමයි වෙන්නේ.
1: ඉතින් මොකක්ද නේ
0: නේද? දොරකට පාවිච්චි කරන ඇලුමිනියම් එකට තක්සේරු කරලාද thickness එකක් තියෙනවා.
1: හරි.
0: ගොඩාක් අය හොරා කොටලා ඊට වඩා ගණකමෙන් අඩු වේව දානවා. දාලා ඇත්ත ගාන ගන්නවා.
1: හරි.
0: බොරු බඩු දානවා.
1: ආ.
0: දාලා ගෙවල් ලහයි කරනවා. අපි ඇලුමිනියම් ගැන දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා වැඩේ ලස්සනට යනවා. හරි ලාභයි ඒගොල්ලන්ට. අපිට වියදම දෙපාරක්.
1: හරි.
0: සමහර අය ලාභම හොයලම ගන්නා ඉන්නවා.
1: හරි.
0: ඒගොල්ලන්ට කොහොමත් ඉතින් ඇලුමිනියම් කොහොමත් ජීවිත කාලේ පුරා 7-8 ගමනක් වගේ සම්පූර්ණයෙන්ම ගලවලා දානවා. ඒකට අපි සුබ පතන ඒගොල්ලන්ට.
1: ඒගොල්ලන්ට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඉතින්
0: ඔකට තියෙන ඇලුමිනියම් වලින් බාලා ඇලුමිනියම් දාලා දොරවල් ජනෙල් අරවා මේ ඔක්කොම හයි කරගන්නවා. ආයි මාස කීපයක් ගිහලා ආයි ගලවනවා. ආයි අවුට්සෙට් එකක් දානවා. කල්ලි තියෙන මිනිස්සුන්ට කරන්න වැඩක් තියෙනත් මේ ඕන එක ඒගොල්ලන්ට කරගන්න බෑ. හැබැයි ක්වොලිටිය ගැන හිතන ඇලුමිනියම් වලින් ලස්සන වැඩක් කරලා දැන් මේ වැඩේ ඉවරයි කියලා සැනසීමෙන් ඉන්න මිනිස්සු එහෙම හොයන මිනිස්සු කොටසක් ඉන්නව නේද?
1: හරි.
0: අනේ මිනිස්සුන්ට අපි කියනවා තැන. ඇලුමෙක්ස් වෙන තැනක් නැහැ.
2: වෙන තැනක් නැහැ. තියෙනවනම් මං කියනවනේ.
0: මම අරවින්ද.
1: හරි.
0: දැන් යනවා. මේ ආශ්චර්ය.
1: මමත්
0: යනවා. හෙට කොටහළු මංගල්‍යයක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒ කවුද
1: කියලා. මට ලැජ්ජා. හරි.
0: ඔයාට වැඩිය මට ලැජ්ජයි මේ වෙනම දේ.
1: එහෙනම් අපි සමු ගන්නවා. සුබ දවසක්.
0: සුබ දවසක්.

0: Lanza. Satipata scooter, dinapata smartphone, big racer ho, big lighter wala athi Escort Dankia. 2343 ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා
1: ගන්න. කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
2: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
3: ඔබේ අඩුම බිලට කසා ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචිකාර නිවස
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශය.
7: SLT බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: 98.2 98.4

0: Kolkata top story.
1: Dengu marana 35ක් දක්වා ඉහළට. වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ කරන 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 56,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි 15 සිට ඊයේ දක්වා කාලය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. ඊයේ දින තුල පමණක් ඩෙංගු රෝගීන් 1,025 දෙනෙකු වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුල වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 29,602ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් 124ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හඳුනා ගැනුණා. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුලුව විසින් අවබෝධතා ගිවිසුමකටත් සම්තබා තිබෙනවා. ඒ මෙරට අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීමටයි. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා අපනයන සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ වෙළඳ පොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා පවතින දිගුකාලීන හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් මෙම ගිවිසුමට අත්සන් තැබුණා. එහිදී ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුලුවේ ආචාර්ය ජූලියා බෙලින්හවුසන් පෙන්වා දුන්නේ තාක්ෂණික විශේෂඥතාවය සහ යුරෝපීය වෙළඳ පොළ සමග ශක්තිමත් සම්බන්ධතා හරහා ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට සහාය වන බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් දමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
1: සිරිපොට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්විසින් මෙගා වට්ටම්. මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේ සෑම කිරිපිටි ඉතිරි රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත්පේස්ට් ඉතිරි රුපියල් 120යි. කාගිල්ස් ෆුඩ් සර්විස්
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 732 1000. NIBM, the city university, the place to be.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 767 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: ලංකාවට නිරිත දිග මෝසම බලපාන්නේ 1. මැයි සිට සැප්තැම්බර්, 2. දෙසැම්බර් සිට පෙබරවාරි.
5: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අත උත්තර දුන්නේ මොරටුවේ මදුෂා සක්සරණේ.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
7: යතෝ පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 764 667 222 අමතන්න.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු
11: පියවරයි. සිතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස්. අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 011 764 700.

0: මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
3: 98.2 98.4

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 2123 123.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය Development Finance 2011 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
4: අදමගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල තනිය මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
5: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: අද එච්චර කීරව ගණන් ගන්න බා ජාලි. සැන්ඩිට සනීප නැහැ. සැන්ඩි හිටපු ගා උණ විකාර කිව්වොත්
11: කෙනෙක් කිසිම දෙයක් වගේ කිව්වක් නෙතු කියන්නේ.
10: ඒක ඒතකොට දැන් මිනිස්සු කල්පනා කරද්දී ඊ කියන්නේ වෙනද සනීපෙන් දරුවෝ කියන්නේ
12: ඒක. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
14: 98.2 98.4

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 positivity එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 antigen test එක positive වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි positive වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒකට NS1 antigen test එක negative වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 antigen test එක negative වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. full blood count එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7118 492 0.7118 377.
6: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
7: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම්

0: තවත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න වටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බරත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
2: එතන පොඩ්ඩක් වේගෙත් වැඩි
3: ගන්නවා ලයිසන් එක
4: දැන් හරිනේ අමාරු
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සපල පොලිය අනුපාතය 111.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්ගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: කියනු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook
9: 0.2 0.4

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විතර.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: කෙවන්න කෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dankia. 2343
4: දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. 98.2 98.4

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩෙංගු මරණ 35ක් සංචාරක පැමිණීම 10%කින් පහතට මට්ටක් කුලියෙන් හෙරොයින් තොගයක් සොයාගැනේ
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 0111 511 411 නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV. නිල විකාශක.
8: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු මරණ 35ක්. සංචාරක පැමිණීම 10%කින් පහතට. මට්ටකුලියෙන් හෙරොයින් තොගයක් සෝවා කෙනේ. එසෙම්ට අධිචෝදනා. හොමු සමුද්‍ර සන්ධිය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 56,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවරදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. ඊයේ දිනය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025 දෙනෙකු වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 29,602ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් 124ක් ඩෙංගු අධිවතානම් කලාප ලෙස හඳුනා ගැනුණා. ඩෙංගු මතුරු ව්‍යාප්තිය අවම කිරීමට දුහමායනය පමණක් ප්‍රමාණවත් නොවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ.
3: දූමයන කටයුතු දිගටම කරගෙන යනවා. නමුත් දූමයන කටයුතු වලදී විනාශ වෙන්නේ දැනට පියාසර කරමින් සිටින ආසාදිත සූඹුල් මදුරුවන්. නමුත් මේ මදුරු වගේ ජීවන චක්‍රයේ ඉතිරි කොටස සියල්ලක්ම තියෙන්නේ මේ වතුර රැඳී තියෙන මේ අපි විසින් එළියට දමන ලද මදුරුවන් බෝවන ස්ථානවල තමයි මදුරුවන් රැඳී සිටින්නේ. ඒක නිසා දූමයන කටයුතු කරන ගමන්ම අනිවාර්යයෙන්ම මේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුමයි. මේ ආකාරයෙන් තමයි අපිට මේක අඩු කරගන්න පුළුවන්. නමුත් දූමයනය කිරීම පමණක්ම මදි. ඒ දෙකම එක සැරේ සිද්ධ විය යුතු. ඒක නිසා නැවතවරක් මම ඉල්ලා හිටින්නේ ජනතාවට සියලුම ආයතනවලට පාසල් වලට විශේෂයෙන් ක්‍රමික සිද්ධාස්ථානවල මේ අපි සොයාගත්ත තැන් තමයි මේ වැඩිපුරම මදුරුවන් බෝවන ස්ථාන තියෙන තත්ත්වෙට. ඉතින් මේ ස්ථාන තවදුරටත් පිරිසිදු කරගත යුතු වෙනවා.
1: ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 6,500කට පමණ මෙවන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ තවත් පුද්ගලයින් 250කට පමණ නඩු පැවරීමට නියමිත බවයි. ඩෙංගු අධිවදානම් කලාපාශ්‍රිතව අද සිට දින 3ක් මදුරු වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.
4: ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය දැන් නාගරික ප්‍රදේශවල සිට ක්‍රමයෙන් ගාමී මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ අවධානමකුත් තියෙනවා සමහර දිස්ත්‍රික්කවල. මේ ඩෙංගු රෝගය විශේෂයෙන් පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් සෞඛ්‍ය නිලධාරී කොට්ටාසවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමින් මෙවන විට ක්‍රියාත්මක කරගෙන යනවා. එම ඩෙංගු මර්ධන වැඩසටහන් වලදී මදුරුවන් බෝවන ස්ථාන එහෙම නැත්නම් මදුරු කීටයන් සහිත ස්ථාන පවත්වාගෙන පුද්ගලයන් හට නැවත කිසිදු දැනුම් දීමකින්
1: රට තුළ කසල කළමනාකරණය සඳහා ආණ්ඩුව විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළද නිසි ක්‍රියාකාරිත්වයක් මේ වනතෙක් ගෙන නොමැති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. එහි සභාපති හේමන්ත විතානගේ පැවසුවේ කසල ගැටලුව දේශපාලනීකරණය වී ඇති බවයි.
5: පෞගිදවසල කොළඹ නගර සභාව මේ වගේම රැස්වීමක් කළේ ඒගොල්ලන්ට තනියෙන් මේ කසල කළමනාකරණය කරගන්න බැහැයි කියලා ප්‍රකාශනිකුත් කළා තිබුණා. ඉතින් ඇත්තටම කොළඹ නගර සභාව එහෙම කියන්න බෑ. මොකද වරිපණම් ගන්න මුදල් අය කරන ඒගොල්ලෝ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගත යුතුයි. ඒක විද්‍යාත්මක කාරණයක්. කසල නිකන් දේශපාලනිකව විසඳන්න පුළුවන් කාරණයක් නෙවෙයි. කසල සමාජ විද්‍යාත්මකව විසඳන්න පුළුවන් කාරණයක්. ඒක විසඳිය යුතුයි. ලෝකෙ දියුණු රටවල් ඒක කළා තියෙනවා නම් ඇයි අපිට කරන්න බැරි? ඒක නිසා මේක දේශ
1: මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පැවසුවේ මෙරට පවතින කසල කළමනාකරණය සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි. නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම හේතුවෙන් මෙරට බලශක්තිය කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසනවා. ඉන්ධන මිල පහත දැමීමට රට තුළ පවතින සම්පත් ප්‍රයෝජනයට ගත හැකි බවයි ඔහු පැවසුවේ.
6: ඊ අවස්ථා දෙකේදීම විදුලි බිල වැඩි කිරීමට මූලික හේතුව වුණේ විදුලියේ සඳහා නිපදවන වියදම් වැඩි වෙන එක නෙවෙයි. IMF එකේ තියෙන කොන්දේසි මේ කාරණා හතර නිසා තමයි පිට මේ අධික විලක් ගෙවන්න වෙලා තියෙන්නේ. අනිත් එක අපි දැක්කා ඊයේ පෙරේදා ඉන්ධන මිල අඩු වුණා, බස් ගාස්තු වැඩි වුණා. ඉතින් ලංකාවේ කළමනාකරණය කරන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. විදුලි බිල වැඩි වීම නිසා නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. සමස්තයක් වශයෙන් දළ ජාතික නිෂ්පාදනය ගත්තොත් ඒක කෙලින්ම හවුස් හෝල්ඩ් එකට, ඒ කියන්නේ සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලංකාවේ සිඳිනවා මේක අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා.
1: ඉන්ධන සඳහා රජයේ නිසි සහනාධාරයක් නොලැබීම හමුවේ දිහවරින් පීඩාවට පත්ව ඇති බවයි සමස්ත ලංකා බහුදින දිහවර යාත්‍රා හිමියන්ගේ සභාපති ටිරොන් මෙන්ඩිස් පැවසුවේ.
7: සාමාන්‍යයෙන් ටුණ කර්මාන්තයේ දෙන බෝට්ටු නම් තෙල් ලීටර් 10 12000 හිටන් පුච්චන පිරවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපේ දැන් ඉස්සර 125 තියෙර ගිය වියදම දැන් 175 80ක් ඉවරයිලා. ඉතින් අපේ වියදම් වැඩි ඇත්තටම සමහරක් බෝට්ටු බොහොම මාරුවෙන් ණය වෙලා එන්නේ. ඒ නිසා මේ තාම තෙල් සහනාධාරය තාමත් දුන්නේ නැහැ. 1 ලක්ෂයකම නැහැ. ඒක නම් දැනෙන්නේවත් නැහැ බෝට්ටුකට ඒක දුන්නද නැද්දත් කියලා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ආණ්ඩුවකින් ඉල්ලා සින්නවා අපි සාමාන්‍යයෙන් පුණ කර්මාන්තයේ දෙන බෝට්ටු අපි තියෙන්නේ රටට විදේශ විනිමය කියන යාත්‍රා. ඉතින් ඒ යාත්‍රා මෙහෙම පාඩු වෙලා බැඳගෙන බැඳගෙන ගියොත් එහෙම ඒ ඩොලර් ටිකක් නැති වෙයි රටට. එහෙනම් මේකට ඉක්මන් විසඳුමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
1: බලශක්ති විශේෂඥ විදුර රළපනාව පැවසුවේ රට තුළ නිසි පරිදි බැටරි පද්ධති ස්ථාපනය නොකිරීම හමුවේ විදුලි උත්පාදන මිල ඉහළ යා හැකි බවයි.
8: ගිය අවුරුද්ද වෙනකොටම අපි දැනගෙන හිටිය මෙගවට් 130ක ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. මේක ඉතා විශාල ප්‍රමාණයේ ගබඩා පද්ධති අවශ්‍යතාවයක් තියෙනවා කියලා, විශේෂයෙන්ම ඩීසල් සහ දැවිතෙන් වලින් බලශක්ති පද්ධතිය අයින් කරන්න. ඒ මෙගවට් 130ට පස්සේ ස්ටෝරේජ් වෙනුවෙන් තාම කිසිම දෙයක් ඉදිරි කරලා නැහැ.
1: ලබන වසර වන තෙක් ජලගාස්තුවල සංශෝධනයක් සිදු නොවන බව ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසනවා. පවතින තත්ත්වය සමග ජලගාස්තු අඩු කිරීමක්ද සිදු කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.
9: ජලගාස්තු අඩු වැඩිවීම සාමාන්‍ය ප්‍රමාණය තියෙනවා. නමුත් අපි ජලගාස්තු සංශෝධනයක් මේ අවුරුද්දේ සිද්ධ කරන්නේ නැතුව ඉන්න අපේ කළමනාකරණයේ දැනට තීරණය කරලා තියෙනවා. අඩු කරන්න අපිට පෞගිය කාර්තුවේදී සිද්ධ වෙච්ච ඉන්ධන මිල වැඩිවීම සහ ඒ වගේම විදුලි ගාස්තු වල වැඩිවීම එක්ක ජලගාස්තුවට යම් එකතු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.
1: මේ වසරේ ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9.9%කින් පහත වැටි තිබෙනවා. ඒ පසුගිය වසරට සාපේක්ෂවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ජූනි මාසයේදී මෙරට සංචාරය කර ඇති සමස්ත විදේශිකයන් සංඛ්‍යාව 138,241ක් බවයි. ඉන් වැඩිම පිරිසක් පැමිණෙත්තේ ඉන්දියාවෙන්. ඒ සංචාරකයන් 43,423ක් පැමිණීමත් සමගයි. බ්‍රිතාන්‍යයෙන් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ ඇමරිකාවෙන් 3,806ක් පැමිණ තිබුණා. මේ මාසය තුළ පැමිණ ඇති සංචාරකින් සංඛ්‍යාව 145,745ක්. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කළ බව ලෝක බැංකුව පවසනවා. එම නිවේදනයේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය, තරඟකාරීත්වය ඉහළ නැංවීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම අරමුණු කරගත් වැඩසටහනේ පළමු අදියර සඳහා අදාළ මූල්‍යාධාර ලබා දෙන බවයි. මෙය අදියර 3කින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනක පළමු පියවර වනවා. ආර්ථිකය ස්ථාවර කිරීමේ සිට දිගුකාලීන ආර්ථික වර්ධනයක් ඇති කිරීම දක්වා රටගෙන යාම එහි ප්‍රධාන අරමුණයි. මෙම මූල්‍යාධාර යටතේ වෙළඳ බාධක අඩු කිරීම, ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික අංශය මූලික කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට සහාය ලබා දෙනු ඇති. එමෙන්ම කාන්තාවන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම, රාජ්‍ය ව්‍යවසායන්ගේ කාර්යක්ෂමතාවය ශක්තිමත් කිරීම, විදුලි බල ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහාද මෙම වැඩසටහන සහාය වන බවයි ලෝක බැංකුව පැවසුවේ. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික කළමනාකරු ගෙවොක් සාක්සියන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී සැලකියුතු ප්‍රගතියක් ලබා ඇති බවයි. මෙවර විට මෙරට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක ඇමරිකානු ඩොලර් බිලියන 1.5%කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති 13ක් සඳහා ලෝක බැංකුව සහාය ලබා දී තිබෙනවා. එමෙන්ම ලෝක බැංකු සමූහයේ පෞද්ගලිකංශය වන IFC ආයතනය විසින් 2021 සිට 2026 දක්වා කාලය තුළ මෙරට පෞද්ගලිකංශයට ඇමරිකානු ඩොලර් බිලියන 1.8%කට ආසන්න මූල්‍ය පහසුකම් ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට නම් කළා. 2022 වසරේදී ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටුනේ මුහුණ දුන් ආර්ථික අර්බුදයේ හේතුවෙන්. නිෂ්පාදන සංචාරක සහ අනෙකුත් කර්මාන්තාංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථාතත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. ශ්‍රී ලංකාවට ලැබෙන මූල්‍යාධාර රටේ ප්‍රගමනය වෙනුවෙන් යොදාගත යුතු බවයි පෙර දිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතකෝරල පැවසුවේ.
10: දැන් අපි ඉහළ මැදි ආදායම් රටක් විදිහට යනකොට ලෝකයක් තුල ගණදුණු කරන ක්‍රමවේදයන් වල යම් යම් වෙනස්කම් තියෙනවා. සමහරට සහන ණය අඩු වෙන්නට පුළුවන්, සහන පොලි අඩු වෙන්නට පුළුවන්. නමුත් ඒවා ඇත්තටම එහෙම වුණා කියලා ආර්ථිකමය වශයෙන් අපිට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. අපි හැමදාම සහන ගැනීමට දුප්පත් වෙලා ඉන්න ඕනේ නැහැ. අපි ඇත්තටම රටක් විදිහට ස්වශක්තියෙන් අනිත් අයගේ සහන වලින් නෙවෙයි ස්වශක්තියෙන් නැගී සිටින රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්නට ඕනේ. ඉතින් අපි දන්නවා කොහොම වුණත් ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා 2022. ඊට පස්සේ දිත්තායකට මුහුණ දුන්නා. ඔය පසුබිම තුල 5% වගේ ආර්ථික වර්ධනයක් පසුගිය වසර දෙකම ලබා ගත්තා. මෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ඉහළ මැදි ආදායම් ලබන රටක් විදිහට හඳුනගන්නේ.
1: මේ අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව විසින් අවබෝධතා ගිවිසුමකටත් සම්බන්ධ තිබෙනවා. ඒ මෙරට අපනයන සහයෝගීතාවය ශක්තිමත් කිරීමටයි. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා අපනයන සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා පවතින දිගුකාලීන හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් මෙම ගිවිසුමටත් සම්තිබුණා. එහිදී ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුවේ ආචාර්ය ජූලියා බෙලින්හවුසන් පෙන්වා දුන්නේ තාක්ෂණික විශේෂඥතාවය සහ යුරෝපීය වෙළඳපොළ සමග ශක්තිමත් සම්බන්ධතා හරහා ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට සහාය වන බවයි. මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 341.9% බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 331.58%. දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවා. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා භාර දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේදී. විත්තිකරු රුපියල් 50,000ක මුදල්ලපයක් සහ 110,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා. අනතුරුව මෙම නඩුව ලබන 22 කැඳවීමටද නියම වුණා. 2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිලිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීමට රජයේ වියදමින් ගෙන්වන ලද බීජ පඩිනකු කිලෝග්‍රෑම් 36,000ක් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම විත්තිකරුට එරෙහි චෝදනාවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ හේතුවෙන් විපක්ෂය නොසන්සුන් වී ඇති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේද අදහස් දක්වමින්.
11: දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා හිටපු ඇමතිවරු ඇමති පුත්තු 10ක් පස්සේ CID එක පන්නයි කියලා. මම දැක්ක මාධ්‍යවල පළවෙලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය කාලේ කරපු කෙලි ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. විපක්ෂයට අමාරු.
1: ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ කළ ප්‍රකාශ මෙවර විට අසත්‍ය වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මේ බව සඳහන් කළේ යරාත්‍රියේ සියත TV ඔස්සේ විකාශය වූ ත්‍රිකෝණීය වැඩසටහනට එක්වෙමින්.
12: අපි මේක තෙල් මිලට අදාළව වරායන් වාන මිල ප්ලස් රුපියල් 10 නෙවෙයි ලංකාවේ තෙල් මිල. හාල් කිලෝ එකේ මිල තීරණය වන්නේ වෙළඳ මාෆියාවක් පිළිබඳ ප්‍රශ්නයක් නිසා මේක එක පෑම් පාරෙන් විසඳන්න පුළුවන් කියපු කතාව නෙවෙයි සහල් මිල සම්බන්ධයෙන් රාජ්‍ය ආණ්ඩුවේ මැදිහත් වීම.
13: කිලෝ 20ක් දෙනවා.
12: ලයිට් බිල සම්බන්ධව තියෙන මූලික යෝජනාව නෙවෙයි අද උන් මෙතනදී ක්‍රියාත්මක කරන්නේ.
1: ජනතාව තමන්ට පැවරූ වගකීම ආණ්ඩුව ඉටු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
14: ජනතාව අපෙන් අපේක්ෂා කරන වගකීම ඉතින් ඒක නොපිරෙලා ඉටු කරනවා. තව ඉන්න විශාල ප්‍රමාණයක් දූෂිතයෝ වංචනිකයෝ විවිධ තරාතිරම්වල ඉහළ ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරුන්ගේ සිට පහළම ප්‍රාදේශීය සභාපතිවරු මන්ත්‍රීවරු දක්වා ඉතින් ඒ සියලු දෙනාට අදාළව නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා.
1: මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය අලෙවින් උපයාගත් බවට සැකකරන රුපියල් 50,000ක මුදලක්ද පොලිස් භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. පයාකල ප්‍රදේශයේ සිදුව උරියානතුරකින් කාන්තාවක් සහ දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ මාතෙම රාත්‍රියේදී මෙමානතුර සිදුව ඇති බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය ගමන් කළ දොළොස්හැවරදි පිරිමි දරුවෙකු සහ ඔහුගේ මිත්තණිය වන 62 කාන්තාවක්. ත්‍රිරෝද රථය ගමන් කළ තවත් කාන්තාවක් සහ රථයේ නිරතුරු බරපතල තුවාල ලබා නාකොට රෝහලට ඇතුළත් කෙරුණා. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ නිරතුරු අතරංගුවට ගත් බවයි පයාකල පොලිසිය සඳහන් කළේ. මේ අතර අනතුරු හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයන් 30 දෙනෙකු මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොනවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ සෑම පැය 3කට වරක්ම මෙරට පුද්ගලයන් 30 දෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් මිය යන බවයි. ඇමරිකාවේ මූලිකත්වයෙන් බහරේනයේ පැවති කලාපීය ආරක්ෂක සාකච්ඡාව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි විසින් විවේචනය කර තිබෙනවා. හොමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පැවති මෙම සාකච්ඡාවට සහභාගී වී තිබුණේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජය, කටාර්, ලෙබනනය සහ සිරියාව ඇතුළු රටවල් 12ක ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්. හොමු සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර වෙළඳ ගමනාගමනය නිදහසේ පවත්වාගෙන යාමට සියලු පාර්ශ්ව කැපවිය යුතු බවයි ඇමරිකාව පැවසුවේ. එහෙත් ගරිබාබාදී පවස ඇත්තේ හොමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇමරිකානු මධ්‍යම අනදෙන බලකාය සතුව නොව ඉරානය යටතේ පවතින බවයි. බහරේනයේ පැවැත්වූ හමුදා සාකච්ඡාවකින් පර්සියානු ගල්ෆ් කලාපයට නීතිමය පාලනයක් හෝ ආරක්ෂාවක් ස්ථාපිත කළ නොහැකි බවද ඔහු පැවසුවා. කලාපයේ සැබෑ ආරක්ෂාව ඇතිවන්නේ ඇමරිකාවේ මැදිහත්වීම් අවසන් වීමෙන්, එම කලාපයෙන් ඇමරිකානු හමුදා ඉවත්වීමෙන් සහ වෙනත් රටවල ස්වෛරී භාවයට ගරු කිරීමෙන් බවද ගර්භවාදී ප්‍රකාශ කළා.
13: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකා සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර දෙවන සිව්දෙන තරගයේ අද ගාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. සිය පළමු ඉනිම වෙනුවෙන් පඳුවට පහර දෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙවන විට කඩුලු දෙකක් දෙවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 87ක්, නුවනිදු ප්‍රනාන්දු නොදෙවි ලකුණු 14ක් රැස් කරගෙන සිටිනවා. යලි සිරස්තන. ඩෙංගු මරණ 35ක්. සංචාරක පැමිණීම 10%කින් පහතට. මට්ටක්කුලියෙන් හෙරොයින් තොගයක් සොයා කැරේ. එසෙම්ට අධිචෝදනා. හොමු සමුද්‍ර සන්ධිය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
13: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town. දස් නවසේ 70 ගණන් වල මුලින්ම වේදිකා ගත වුණු සුබ සහ යස ස්ටේජ් ඩ්‍රාමා එකේ නව නිෂ්පාදනයක් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
1: ඒ ගැන අපි ඇහුවේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙන්. කෝල් එක ගද්දිත් එයාලා හිටියේ රිහර්සල්ස් වල.
2: යසලාලක තිස්සනම් භූපාලෝත්තමයන්න් වහන්සේ රාජසභාවට සම්ප්‍රාප්ත වනසේ.
3: ඇත්තටම කාලෙකට පස්සේ අපි මේ නිෂ්පාදනය නැවත හදන්නේ. මම රඟපානවා, කුසුම් රේණු රඟපානවා, නිමල් ජයසිංහ, මහේන්ද්‍ර වීරරත්න ආදි වශයෙන් කණ්ඩායමක් දැනට රඟපානවා. පූජාවක් වගේ වැඩකට තමයි මේ එකතු වෙන්නේ.
0: කාලෙකට කලින් කරපු ඩ්‍රාමා එකක් කොහොමද අද කාලෙට ගලපගත්තේ?
3: ඕනෑම කාලෙකට මේ දේශපාලන අර්ථකථනය ගැලපෙනවා. එතකොට ගැහැණිය පිළිබඳ විග්‍රහය ගැලපෙනවා. නීතිය, සමාජය සහ ආධිපත්‍ය කියන හැඩය ගැලපෙනවා. ඒකේ අන්තිමම රජතුමා කියන මේ සිංහාසනේ උඩ ඉඳගෙන මොන මගුලක්වත් කරන්න බෑ. ඉතින් ඒක එදා වගේම අදටත් ගැලපෙනවා ඇති කියලා අපිට පැහැදිලි වුණ නිසා මේක නැවත නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා කතා කරා.
1: කවද්ද ඩ්‍රාමා එක බලන්න පුළුවන්?
3: ජූලි මාසේ 5 වෙනිදා ඉඳන් හවස 3:30ට 6:45ට බොරැල්ල පුංචි තියටර රඟහලේදී වේදිකා ගත වීම නියමිතයි.
0: Of the town. We are Venom. අපි ටොම් හාඩිව දන්නේ හොලිවුඩ් වල මූවි කැරක්ටර්ස් වලින්. එතකොට වෙනම්ගේ වොයිස් එකෙන් මැඩ් මැක්ස් වගේ මූවිස් වලින් එයා සෑහෙන ෆේමස් වුණා.
1: දැන් ඉතින් එයා කැමරා එක ඉස්සරහා ඉන්න ඇක්ටර් කෙනෙක් විතරක් නෙවෙයි, මයික් එක අතට ගත්ත රැපර් කෙනෙක් වෙන්නයි යන්නේ.
0: එයා ක්‍රේසි ෆේස් කියන ගෲප් එකයි ලෙජෙන්ඩරි රැපර් බස්ටර් රයිම්ස් එක්ක රැප් ඇල්බම් එකක් කරන්නයි ලෑස්ති වෙන්නේ.
1: මේ වැඩෙත් එක්ක අපිට පේන්නේ හොලිවුඩ් ස්ටාර්ස්ලා එක ටැලන්ට් එකකට සීමා වෙන්නේ නැහැ කියන එක.
0: ඇක්ටිං, මියුසික් පර්ෆෝමන්ස් මේ හැම දෙම එක්ක කම්ප්ලීට් එන්ටර්ටේනර් කෙනෙක් විදියට ටොම් හාඩිව ඉස්සරහට අපිට බලාගන්න පුළුවන්. Talk of the town.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7332 1000 NIBM The City University The Place to Be.
2: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
3: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
2: ඔයත් වහලෙට වශී වෙන්න.
3: Finishing වහලක් නම් color up තමයි.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing මාර්ග, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් nominee. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 011 114 700.
4: අයියා, මට apple මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා, මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: Big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23.43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
8: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: පොළොඹදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව, අතුරුකිරිය, මාතලේ, නානම්මල, ධනේමුල්ල, ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික්ලයිටවල ඇති ස්කෝ ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අදදිනු පත්තු කර අදදිනු.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනසුරාද උදේ 8ට
3: කොහමද ඩ්‍රාම එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
4: සතුටුදායක අවසානය.
3: ආ එහෙමද?
4: ඔව් ඔව්. ඩ්‍රාම එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
3: ඈ?
5: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: இந்தியா டாப் ஸ்டோரி.
1: தீவரேண்டு அனுத்துருவாங்க வீமா. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දීවරයින්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළකේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යාම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.5 දක්වා ඉහළ යා හැකි බවයි. මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි දීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ. දැන් විදෙස් පුවතක්. යුක්‍රේනයේ අගනුවර වන කීව් වෙත රුසියානු හමුදා විසින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි යුක්‍රේන බලධාරීන් පැවසුවේ. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ රුසියාව දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වන බවට යුක්‍රේන ජනාධිපති ලාත්මිය සෙනස්කි අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසුවයි. පසුගිය දිනවල යුක්‍රේනයේ විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එරට බලශක්ති පහසුකම් ඉලක්ක කරගත් බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: 98.2 98.4

0: හරිගියේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB Beam the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0115 732 1000. NIB Beam the City University, the place to be.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සරි වෙතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමී චිකන් රසති පහේ පැකික ඉතිරිය රුපියල් 185යි ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි දීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි කාගිල්ස් ෆුඩ්සරි.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නේ. ඒත්ෙන් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
5: 13.19 කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi. මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132177.
5: Big dinumai bonanza bonanza
6: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස් වෙනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකියි.

0: වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරම් තමයි.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
3: කොම් බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් Center, World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunk. 2343 ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඇරලා හමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
8: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
8: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
10: මෙසියත FM MM MM MM MM රියල් සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
11: 98.2 98.4 දිවයින පුරා

0: දෙදහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: සති පතා ස්කූටල් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ්ඩන් කිය 2343ට දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අදදිනු පත්තු කර අදදිනු
1: ෆිනිිෂ්ටිං වහලක් ලෙස කලරම් ලෝ ඇජබෙන
2: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශීවෙන්න ෆිනිිසිං වහලක් නම් කලරම් තමයි.
3: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-5411-411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.

0: था टॉप स्टोरी।
1: පොලිස් ප්‍රධානියෙක් සීඩියට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පොලිසිය භාරයට ගෙන ඇති පරිගණක ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග උදාහරණ ලෙස කර ඇති ඉල්ලීමක් පිළිබඳ හෙට කරුණු දක්වන ලෙස නියෝග කළා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම ඉල්ලීම කළේ WDNH පෙරේරා නැමැත්තෙකු විසි. මේ පිළිබඳ හෙට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා. මෞසම කැදව අවස්ථාවේදී නීතිඥ සංචිය මාරමේ පැවසුවේ සෝදිසි වරින්තුවකට අනුව සිය සේවාදායකයාගේ නිවස පරීක්ෂාවට ලක් කර ඇති බවයි. එම අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් එම පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට අයත් ලැප්ටොප් සහ ජංගම දුරකථන බහරයට ගෙන තිබුණා. දැන් තවත් දේශීය පොතක්. කෘෂි රස 2026 ජාතික ආහාර ප්‍රවර්ධන ප්‍රදර්ශනය හා වෙළඳපළ හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි. ඒ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පසරු 4 සිට රාත්‍රී 10 දක්වා ඒ පැවැත්වෙනු ඇති. ශ්‍රී ලාංකේය පෝෂණයේ අභිමාන යන තේමාව යටතේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. දේශීය හා සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන හා අලෙවි කුටි 100ක් ප්‍රදර්ශනයට ඇතුළත්.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

good afternoon. හවස දෙකයි විනාඩි 8යි. අද නිකන් මම ආව නිකන්. ෆ්‍රයිඩේ ගැම්මෙන් ආ. මට අද උදේ ඉඳන් හිතෙනවා අද ෆ්‍රයිඩේ කියලා. ඔබට එහෙම එකක් හිතෙන්නේ නැද්ද? මට එහෙම හිතෙනවා. මම මොකක් රසනීපයක්ද කොහෙද? කොහොම හරි ෆ්‍රයිඩේ වෙන්නම ඕනේ නෑනේ නේද? ෆ්‍රයිඩේ ටයිප් එකට නිකන් සින්දු ටිකක් අහන්නනේ. වෙනසක් කරමු. ටිකක් නටන්න පුළුවන් විදිහේ සින්දු ටිකක්. අහමුද? දෙකේ ඉඳන් හතර වෙනකන් අහමු එහෙම. ඊට පස්සේ අපි හතරෙන් පස්සේ පොඩක් වෙනස් කරමු. රිද්මය වෙනස් කරමු. හාද? මන් දන්නවා මම මොනවා කිව්වත් හා කියනවා කියලා. ඒ තරම් නේද? ඒ තරම් ලොකු සම්බන්ධයක් ඔබේ මායි අතර තියෙනවා. අනේ ඇස්සහක් කටවක් නම් වදින්න එපා දෙයියෝ. රයිට්. සුදු කොච්චිගේ දවල් ෂෝ එක. ඔන්න පටන් ගත්තා. 0711යි 98යි 2යි 98යි 4. හවස 5ට කලින් මෙසේජ් එකක් දාන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තහම NS1 positivity එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 antigen test එක positive වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි positive වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 antigen test එක negative වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 antigen test එක negative වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. full blood count එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01147 627 222 අමතන්න.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම්නේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය.
6: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
7: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1 1832 1000. NIB the City University, the place to be.
9: free reward සමාජිකයන් සඳහා Cargill's food certificate මෙගාවට්ටම්. Mom's Joy refined polthel ඉතිරි රුපියල් 390යි. Sara's chicken sausages ඉතිරි රුපියල් 150යි. Milka සම්පූර්ණ යොදේ සෑතක රිපිට ඉතිරි රුපියල් 200යි. Signal strong teeth toothpaste ඉතිරි රුපියල් 120යි. Cargill's food
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.1 1 2 200යි 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ලංකාවට නිරිත දිග මෝසම බලපාන්නේ 1. මැයි සිට සැප්තැම්බර්, 2. දෙසැම්බර් සිට පෙබරවාරි.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
13: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
14: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනන්ස් තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන් ෆයිනන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

කොරියාවට යන්න හදන්නේ. කොද කොරියාවේ? අගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා මේ වෙලාවට සිය තහගෙන. සවුත් කොරියාවල චරිත් අචන්ත, ඊළඟට එම්.එන්.ජේ. නවා. එම්.එන්.ජේගේ කටි ඔක්කොම එකතු කරගන්නවා නවාත් එක්කම ඊළඟට. තව කවුරු හරි ඉන්නවා පොඩ්ඩක් ඉන්න. දැන් නම් ටික මිස් වුණොත් ඒව මේ මතකෙන් කියන්න ගිහිල්ලා. ඊට පස්සේ රණ්ඩුවට එනවා. නැත්තම් දුක කියාගෙන එනවා. ඔයාට සවුත් කොරියාව ගැන කියද්දි මාව මතක්ුන්නේ නේද? ඔන්නේ කමන්නේ නේද? පොඩ්ඩක් එහෙම කියන්න තවස්තාව දෙමු. කෝ? සවුත් කොරියාවේ ඉඳන් අහන් ඉන්න අය කෝ? කෝ? කෝ දාන්නකෝ ඉතින් නම.

0: හවස දෙකයි වෙනාඩි 31යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.

කලරප්ලෝ වැජබෙන සිත් පැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 4700.

හවස දෙකයි වෙනාඩි තිස් අටයි වෙලාව. සමීර ඒයි ඔය යන්න නේද ගියේ වාගේ ලොකු සීන්න? සාමාන්‍යයෙන් මගේ තමයි එහෙම තියෙන්නේ. ඒ වුණාට මෙන්න සමීර එයාගේ නම කිව්වේ නැහැ කියලා. මම යනවා බබා කියලා යන්න ගියේ මම නැවත්ත ගත්තා. කොල්ලා නැවතුණා. එක වචනයයි කිව්වේ. ඉන්නකෝ කිව්වහම බ්‍රේක් පාරක් ගැහුවා. ආයිති. ඒ තරමට මට ආදරේනේ. අහස පොළව දෙදරා ගියා. මං ඉන්න කිව්වහම ඕකේ ඕකේ. මේ සින්දු ආඩත් එක්ක. සින්දු අහලා යන තැනක යන්න හොඳේ. ගියාට හැබැයි ආයෙ එන්න ඕනේ. වැඩ කරලා ඉවර වෙලා ආයෙ ඇවිල්ලා යන්න එන්න.

වෙච්ච සින්දුවට ආසයි කියලා තියෙනවා. කවුද මොරටුවේ කෙනෙක්ද? ඔක්කොමත් හරි, ඔයා මට වාගේ නමේ වල නෑනේ රත්තරන්. ඔන්න ඕකනේ බැරි. කලින් දවසකත් ඔයා ඒ සින්දුව ඉල්ලලා තියෙනවා නේ? දැනුයි දැක්කේ. මට නිකන් හිතිලා ප්ලේ කළේ. හොඳ ඒ වුණාට වෙලාවට අහගෙන ඉඳලා. යොහාන්, ඔයා මට නමේ වෙ නැතුනට මං හොයා ගත්තා. ආදරෙන් එකතු කරගන්නවා ආගේ ෆැමිලි එකේ අය, යාළුවෝ සේරම. ඒ මගේ ආය උග්‍ර පොඩ අප්සෙට් ආගේ ආයෙම ලෙඩ වෙන්නද මන්දා? නෑනේ, එම් වෙන එකක් නෑනේ. කුෂා, නමෝ කාලෙකින්. මුක්කද පහුගේට කියාව නැත්ත මේ පැත්තේ?

හවස දෙකයි වෙනඩි 47යි. සඳ ලංකාවේ තාරුණී. ඔයා මෙසේජස් තෝගයක් කියවල මන් දැන් දැක්කේ. සෝරි මැනිකේ. දැන් ඔක්කොම ටික කියෙව්වා. හැම මෙසේජ් එකක්ම හැබැයි එකම වගේ. හැම එකකම කියලා තියෙන්නේ එක එක විදිවලින්. සින්දුවක් දෙන්න, සින්දුවකට එකතු කරගන්න. සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්න ඔන්න ඔය වගේ දත්තන්තර තමයි කියලා තියෙන්නේ. මං සවුත් කොරියා ගැන කිව්වානේ ඉස්සෙල්ලා. මට අදත් මිස් වුණා තුෂාරව. තුෂාර? හරි හරි ඉතින්. සවුත් කොරියා වල ගොඩක් අය අහනවා. ඉතින් ඔක්කොම මතක තියාගන්න පොඩ්ඩක් ඉතින් අමාරුයිනේ. අදිසිර මතක් වෙන්නෙත් නෑ. ඒ කියන්නේ හිතේ ඉන්නවා. අදිසිර නම එන්නේ නෑ. එහෙම සීන් එකක් තියෙනවා. දැන් තරහ නෑනේ දැන් ඔන්න කිව්වා ඔයා ගැන. ෂේප් නේ ෂේප් ෂේපා.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 0112 123 123.
3: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobile Pure TV නීලවිකාශය
6: අඩමබිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තේප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩමබිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
7: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
11: එච්චර කීරව ගණන් ගන්න බා ශාලි සැන්ඩිට සනීප නැ සැන්ඩි හිටපු උණ විකාර කිව්වොත්
12: කෙනෙක් ඉස්සෙල්ලා වගේ කිව්වක් ලිටු කියන්නේ
11: එතන ඉතෝද මිස්සු කල්පනා කරද්දි ඊ කියන්නේ වෙනද සනීපෙන් දරුවගේ
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: සෙනසුරාද උදේ 8ට
16: කොහමද ඩ්‍රාමා එක දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද
17: සතුටුදායක අවසානය
16: ආ එහෙමද
17: ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා
16: ඈ

0: විසා වේලට අනු 8.4 FM.
1: Yeah, you already know who it is. We're taking it higher.
2: හරිද? රෙඩිද? නටමුද? මේ සින්දුවට නම් නටන්න නෑ බෑනේ. නැට වෙනවා නිකම්මනේ.
1: Ronakshi on the track. Let's get it.
2: Ranga. ඔයා අහගෙනනේ?

රොටක්ස් කම්පනිය එක ජීඒ විස්ස නවෑ යස්සූ මොනර කිරිල්ලි එක්ක හැටට හැටේ යන ගම රංගමාව අහගෙනයන්. තැංකු රංග, පරිස්සම ට්‍රයි කරන්න ඕනේ. අදරෙයි ටිකක් නෙවෙයි ගොඩ්ඩා කදරෙයි.

0: यह था टॉप स्टोरी।
1: අර්චුනාට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී දුහරය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාගය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම ගොනු කර ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත්විසි. පෙත්සම අභියාචනා අධිකරණ විනිසුරු මහින් ගොපල්ලව ඉදිරියේ කැඳවා තිබුණා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක් භරන් සඳහන් කළේ පෙත්සම විභාගය සඳහා ආසන්න දිනයක් ලබා දෙන ලෙසයි. පෙත්සම පිළිබඳ විභාගය අගෝස්තු මාස 31 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළා. පෙත්සම් කරු සඳහන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාථන් පාර්ලිමේන්තුවට තේරීපත් වන අවස්ථාව වන විට ඔහු රාජ්‍යයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රජයේ සේවකයෙකු පාර්ලිමේන්තුවට තේරීපත් වීම නීතියට පටහැනි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසුකමක් බවත් පෙත්සම් කරු පෙන්වා දුන්නා. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට තේරීපත් වීමට අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරු අභියාචනා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

තුනයි විනාඩි 10යි වෙලාව. තෑග්ග කතේ තියාගෙන කතා කරන්නේ. බලන්න මගේ බර්ත්ඩේ මන්ත් එක පටන් අරගෙන තාම දවස් දෙකයි. බර්ත්ඩේ එකට තව සෑහෙන දවස් තියෙනවා. දැන් ඉඳන්ම ඔන්න තෑගි එන්න පටන් අරන්. පළවෙනි තෑග්ග දැන් මගේ අතේ තියෙනවා. මේ තෑග්ග නම් ඉතින් බර්ත්ඩේ එකට විතරක් හම්බ වෙන තෑග්ගක් නෙවෙයි, සාමාන්‍යයෙන් මාසෙකට දෙකකට සැරයක් මේ තෑග්ග මට හම්බ වෙනවා. මේ තෑග්ග හම්බ වුණේ නැති වුණාම සමහරවිට අපේ ඔෆිස් එකේ කට්ටියත් අහනවා ලලිත් අමතක වෙලාද කියලා. කොහොම ලලිත් මුකුත් එව්වේ නැහැ නේද කියලා. එච්චරට ලලිත් ඔයා මේ ඔෆිස් එක ඇතුලේ ප්‍රසිද්ධයි කොල්ලෝ. ඉතින් සතුටු වෙන්න. ඒ වගේ තැනකට එන්න පුළුවන් වෙලා නැහැ නේ, එහෙම ලේසියෙන් කාටවත් නේද? තව තෑගි එවනයි ඉන්නවා. හැබැයි මාසෙකට දෙකකට සැරයක් අනිවාර්යෙන් මොනා හරි එවන කෙනෙක්. එනං ඉතින් ලලිත් තමයි. Thank you ලලිත්. ආදරේ. මේ පැයේ පළවෙනි කිස් එක ඔයාට. මේ අද පොඩ්ඩක් අපේ ගාඩ් රූම් එකේ කට්ටිය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ වෙනද වගේ අර මම එනකොටම මේ පොඩ්ඩක් මට තෑග්ග බාර දුන්නේ නැති සීන් එකක් තියෙනවා. ඒකෙන් මේකෙන් කොහොම හරි ඔයාට තරහ වෙන්නත් ගියේ නේ මං වාගෙන කිව්වේ නෑ කියලා. එහෙම තරහ වෙන්න පුළුවන් දාට මාත් එක්ක. බෑනේ, බැරි වැඩ කියන්න එපා. හරිද? අවදානේ නීතින් ඕනේ මෙයාට. හරි, දැන් අවදානේ හම්බුණා සහ මට තෑගිත් හම්බුණා. තව ෂුට්ටකින් අන්බොක්ස් කරන්න ඕනේ. රෝස මල මම අද දකුණු පැත්තේ කනේ කෙලවරෙන් සවි කරගන්නවා. ඉන්නක ෆොටෝ එකක් අරන් එවන්නම්. හාද, ලස්සන්ට අරගෙන එවන්නම්. හරි, ඊළඟට මේ ලලිත්ගේ මෙසේජ් එකෙන් පස්සේ මම යනවා මෙන්න මෙයාගේ මෙසේජ් එකට. අංජල, හයි. ඔයා ඇවිල්ලා ඉඳලානේ, මන් දැන්නේ දැක්කේ. ඔයා කියලා තියෙනවා ඔයා සවුත් කොරියා වලින් කියලා. නෑනේ, ඔයා සවුත් කොරියාගේ කවද දන්නේ? සවුත් නෙවෙයි ඔයා කියලා තියෙන්නේ, නෝත් නේ. අර එයා කට්ටක දාගෙන ඉන්නේ. ඔය වන්න බලන්න ෆොටෝ එක. හරි, කොහොම හරි කමන්නේ. මොන ලෝකෙ ඉඳන් හරි මාව අහගෙන ඉන්නව නම් අංජල, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කවුද මේ? අංකල් රෝ. හලෝ, කොහොමද? අංකල් රෝ හරි බිසි. ඉස්සර වගේ හැමදාම එන්නේ නෑ. හැබැයි වෙලාව ලැබිච්ච සැනින් ඔබ සොයා මම ආවා කියලා ඔන්න එනවා නේ. ආදරෙන් එකතු කරගන්නවා අංකල් රෝවත්. ඔයාට මං අද දෙන්නේ හැබැයි රෝය් පීරිස් මහත්මයාගේ සින්දුවක් නෙවෙයි. ආස රෝයි පේරිස් මහත්මයාගේ සින්දු වලට කියලා මම දන්නවා. ඊළඟ පැය වගේ අහමු හොඳේ. දැන් මේක අහමු. උපන්දිනේ කවද්ද කියලා අහලා තියෙනවා. 10 වගේලු යාට මතක. මුලින් කියලා තියෙනවා හරියට. 10ද 19ද කියලා අහලා තියෙනවා. 10 නෙවෙයි, 19. හරිනේ, ආයි කියන්න ඕනේ වෙන්නේ නැහැ නේ, මතකයිනේ නේ, මතක තියාගන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 positivity එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 antigen test එක positive වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි positive වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 antigen test එක negative වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 antigen test එක negative වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. full blood count එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, I'm Shenya. I'm going to go to foreign campus. I'm going to go to Thailand. Visa documents are not going to be able to go to Thailand. I'm going to go to Thailand. I'm going to go to Thailand. I'm going to go
5: to Thailand. I'm going to talk to you. Global University Partners. 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1 0.7 1
6: ඩිසයින් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
10: දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි.
9: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
10: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
10: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
11: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ.
9: ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො.
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
9: වැඩ නීති නේද?
14: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ උදාකර රේටින් ඒජන්සි BBB- stable outlook.

0: A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 8 32 1000 NIB the City University the place to be.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: 98.1 98.4

හවස 3:30 වෙලාව. රාජේෂ්. හලෝ. නිකම් බොයින්නම් රාජේෂ් මැසේජ් එකක් දාලා තියෙනවා. එයා මට කියලා තියෙනවා මේ පුළුවන් නම් එයාව හොයාගන්න කියලා. හැංගිලා හිටියේ. මම හොයාගත්තා ඉතින්. ඔට්ටුයි කිව්වා මං හෙව්වා. රාජේෂ්, ඔයාගේ මූණත් අහඩුව නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මොකද ඒක ටිකක් වෙනස් ජාතියේ මූණත් අහඩුවක්. ඒ නිසා ඔයා මේ වෙන වෙන නම්බර්ස් වලින් ඇවිල්ලා මාව නිකන් බයිට් කරන්න හැදුවට ඒවට මං අහුවෙන්නේ නැහැ සුද්දා. හරිද? සමහර වෙලාවට මගේ ෆොටෝ එකම දාගෙන මේ WhatsApp DP එකට මාත් එක්ක chat කරන්න යනවා මේ රාජේෂ්. එක දවසක් නම් පොඩ්ඩක් විතර ඉතින් මම කලබල වුණා කවුද කියලා බලලා. පස්සේ තේරුම් ගත්තා මේයිනේ මේ කියලා. අර මේ අක්කුත් පිටිට ආව සින්දුව යනකොට මගෙන් අහලා තියෙනවා රාජේෂ්, ඇයි ඒ සින්දුවේ කියන්නේ කෙල්ලොත් හරියට යක්කුන් වාගේ කියලා. ඇත්තනේ. කෙල්ලෝ කියන්නේ ඉතින් යක්කෝ වාගේ තමයි. යක්කු වෙන්නේ නැතුව බෑනේ මේ කොල්ලොත් එක්ක. නේද? කිරිමි පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරද්දි සමහර වෙලාවට යක්කු වගේ වෙන්න වෙනවා. මාත් සමහරලාට යකෙක් වගේ වෙන්නේ ඔය. හරි කොමාරියා. හයි කියන්න ගොගිල මෙසේජ් එකක් දාලා තිනු. හයි හයි. අසංක කුමාරි හිරු පැටියා. අයියෝ. ඩෙන්ගු හැදිලාද? හිරු පැටියටයි ඊළඟට අසංක මොකද ඊළඟට තියෙන්නේ? KYA තියෙන්නේ. අසංකයටද? හොස්පිටල් එකේ ඉඳලා දැන් ගෙදර යන ගමල්ලු. මදුරුව කෑවනේ. පරිස්සම් වෙන්න බැරි වුණාද? කෑම මේසෙ වහලාද තිබ්බේ? මදුරුව. හිනා වෙන්න නෙවෙයි අඬන්න ඕනේ කාරණාවක්. මොකද ඔය පැත්තේ නිකන් ආවට නිකන් කිසි නැද්ද? අහල පහල ගෙවල් වල අය නිකන් නේද? පිරිසිදු කිරීම කටයුතු කරන්නේ නැද්ද? හොඳට ඩෙංගු බෝ කරන ගමන් දින්නේ. පොඩ බලන්න හොඳේ අහල පහල ගෙවල් වල එහෙම මොනා හරි තියෙනවා නම් පේනවා නම් කෝල් එකක් දීලා ඔකේ පොඩක් අස් කරනවද? මමත් දැන් මේක අවස්ථාවක් කරගන්නවා. මොකද අපේ ගෙදර පිටිපස්සේ පොඩි කේල් ගස් කීපයක් තියෙනවා මේ එහා ගෙදර කට්ටියගේ. ඒක තියෙනවා පොඩි නිකන් ඔන්නයක් දැනෙනවා. අර කේල් ගස්වල කොහොමත් වතුර රැඳෙනවනේ නේද? ඉතින් එහා ගෙදර අක්කේ පොඩ්ඩක් බලන්න සැලකිලිමත් වෙන්න. ඩෙංගු බෝ වෙලා අන්තිමට නේද? මත්තෙගොඩ ජනතාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔක්කොට මතක් කරනවා මේ වෙලාවේ අහගෙන ඉන්නකොට විශේෂයෙන්ම තම තමන්ගේ ගෙවල් තම තමන් පොඩ්ඩක් හොයලා බලස් කරන්න. මොකද ඩෙංගු මාරාන්තිකයි. ඉතින් අසංක කුමාරි හිරු පැටියා ඔගොල්ලෝ ආදරෙන් එකතු කරගන්නෝ. දැන් මම හිතන්නේ සනීපෙතනේ නේ. හැබැයි පොඩ පරිස්සමින් වැඩි මහන්සි වෙන්න එපා. ඩෙංගු හැදුනෙන් පස්සේ එක එක නේ එක එක කතන්දර එනවා. ඊට පස්සේ ඇඟට පණ නෑ වගේ මහන්සි වගේ සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම ගොඩක් තියෙනවා. ඒ නිසා පොඩක් රෙස්ට් එකේ ඉන්න ඕනේ. හරිද? ඊළඟ සින්දුවට එකතු කරගන්න ඕගොල්ලෝ ඔක්කොම. කෙසල් කස්සල කැන් තියෙනවා දැල්ලපු ගෙදර වත්තේ. තිබ්බා. ඒගොල්ලෝ ඒවා කපා ගත්තානේ. මාත් නැත්තම් මාන බල බල හිටියේ. මම හිතන් හිටියේ කැන පිටින් කපන්න නැතුව. දැන් මම ඉන්නේ දෙවෙනි තට්ටුවේ නිසා මට පුළුවන් මෙහෙම අත දාලා ෂේප් එකේ ගහේ තියෙද්දිම කෙසල් ගෙඩි දෙක තුනක් අරගෙන කන්න. එහෙම ට්‍රයි එකක් දිදී හිටියේ කොහෙද කැපුවනේ. එහා ගෙදරයි හිතයි වඳුර කාලා කියලා නේද අනේ? වෙනසක් නෑ ඉතින්. ෆොටෝ එවන්න නැද්ද දැන් කියලා?

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී වීල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී වීල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: මට වැඩි විශ්වාසයි.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට.
3: Com Bank Debit Card Challenge. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Com Bank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Glider වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
7: ඇරාලහමි.
6: ඇහුන් නැද්ද මං කියපුවා?
7: නෑ නෑ අහන් හිටියේ.
6: මොනවද අහන් හිටියේ?
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
6: හෑ?
7: ඔව්රාලහමි. One and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
8: අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ.
8: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් 98.2 98.4

0: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: දැන් Panisha Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Panisha බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 672 අමතන්න.
2: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 122 123 123.
3: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න. 011 5 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩකාරයා. David Pierce Motor Company Private Limited.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: එච්චර කීරව දරන් ගන්න බා චාලි. සැන්ඩිට සනීප නැ. සැන්ඩි හිතුවා උණ විකාර කිව්වොත්
12: කෑ කිසිම දෙයක් වගේ කිව්වක් නෙතු කියන්නේ.
11: දැන් ඒතොර දැන් මිස්සු කල්පනා කරද්දි ඒ කියන්නේ වෙනද සනීපෙන් දරවගේ
13: නේද? ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනී. අඹලි පිටියට 98.4 න්.

ලස්සනම ලස්සන මැඩ්ලි එකක් දෙන්න යන්නේ. මේ සිංදු සෙට්ටකට මන්දන්න ඔබ ඉතාම ආසයි. ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සිංදු සෙට් එකක්ම යුනිටි බෑන්ඩ් එකේ, එකනේ රදීෂ් වන්දබෝණගේ හඬින් අපි අහන්න හදන්නේ. මීට කලිනුත් මම මේ මැඩ්ලි එක ප්ලේ කළාම හම්බෝ පුදුමාකාර ප්‍රතිචාර ගොඩක් හම්බුනේ. මට හිතනවදත් එහෙම වෙයි කියලා. මං කිසිම බාධාවක් කරන්නේ නැහැ, මැද්දෙන් පනින්නේ නැහැ. අහමු මේක. ඊළඟ පැයේ අපි ආයි හම්බෙමු.

0: Theater Top Story.
1: කැලණි සරසවියට නව කුලපතිවරයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පත් කර තිබෙනවා. පත්කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. අද සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම බලාත්මකයි. ඊට අදාළ පත්වීම ලිපිය අනුනායක හිමියන්ට පිළිගන්වා ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින්. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත හිමියන් මීට පෙර කටයුතු කළා. දැන් විදෙස් පොතක්. ගත වූ පැය 24 තුලදී යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක 33ක් වෙත ප්‍රහාර එල්ල කළ බව රුසියාව පවසනවා. රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මිසයිල 25ක් සහ ඩ්‍රෝන යානා 12ක් යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයන් 33 දෙනෙක් මිය ගියා. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 15 වනදා ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ලබන අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙවන තරගය ලබන මස 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSCPT-යේදී පැවැත්වෙනු ඇති.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස 4:00 වෙනාඩි 9:00. කවියක් කියවලා තිනවා දමිත් මට. සින්දුව උඩ කවියක් කියන්න යන්නේ. අහස ලස්සන තවත් වැඩි වේ පුන් සඳක් පායන වෙලාවේ ලොවක් නටවන රජිනිය කිනුඹ සැමට ළඟ රේඩියෝ කලාවේ ලොවේ සමදෙන සියත අහනවා එකට එක් වී මේ වෙලාවේ අපේ ආදරේ තවත් වැඩි වේ තෑගි හෙට මට දෙන වෙලාවේ ඒ කියන්නේ තෑගක් ඔයා මට දෙනවද නැත්නම් මං ඔයාට දෙනවද ඔයා මට දෙනවද නැත්නම් මං ඔයාට දෙනවද ඒක මට පැහැදිලි නෑ මගේ බර්ත්ඩේ ඔයාගේ බර්ත්ඩේ හෙට දම්මිත් ඊයේ කිව්වනේ ඔයා මට නේද තුන්වෙනිදා තමයි ඔයාගේ බර්ත්ඩේ කියලා ඕකේ මං දෙන ඔයාට හෙට ලොකු තෑගක් ඉන්නකො ඉන්නකො පොඩ්ඩක් ඉන්න කොහොම ඉවසලා හොඳේ හෙට දෙන්නම්

0: හවස හතරයි වෙනාඩි 13යි. මේ සින්දුවට එකතු කරගන්නවා අල්බෝ මුල්ලේ සංජීවයි. අනිත් යාළුවට එක වැඩ කරන කට්ටිය ඔයගොල්ලන්ගේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා රන්වින් එකේ සෙට් එක. ඊයේ මට බැරුණා සින්දුවක් දෙන්න. අද මතක තියාගෙනම හිටියා. හරි නෑනේ නැත්තන්නේ.
1: විවිධ පිරුණා වැඩියම් නෑ
0: හැමදාම හනයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැගට් දෙකක් ඇකුළු සහන ආඩු ගෙවීමේ ප්‍රමේය.
2: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන හාල් කිලෝ 20.
3: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
4: උසු ඉදල් මුල්තන් ගිර අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහ ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මේ සමාජය ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
6: සමාජ ජනතාවට අනවශ්‍ය පීඩනයක් එන තීන්දුවලට අපි යන්නේ නැහැ.
7: මේ රටේ ජනතාව මොඩ නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
9: Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
14: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන tallest and safest apartment experience එක OZ. නිවාස ඒකක 351ක්. ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට. පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777. Prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
15: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගා වට්ටා. ප්‍රේමා කොත්තුමේ චිකන් රසති 5 පැකක. ඉතිරිය රුපියල් 185යි. ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි. මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි. දීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කාගිල්ස් ෆුඩ්සිටි.
16: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
17: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
19: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
20: ලංකාවට නිරිත දිග මෝසම බලපාන්නේ 1. මැයි සිට සැප්තැම්බර්, 2. දෙසැම්බර් සිට පෙබරවාරි.
21: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අත උතර දුන්නේ මොරටුවේ මදුෂා සක්සරණේ.
22: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
21: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814 151 152 දැන්ම WhatsApp කරන්න.
23: සියත පොකට් මනි.
21: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
24: අනුග්‍රහය.
25: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
1: ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය දැන් නාගරික ප්‍රදේශවල සිට ප්‍රමේන් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ අවධානමකුත් තියෙනවා සමහර දිස්ත්‍රික්කවල.

මියසික් වලට දත් හිරි වැටෙනවානේ ඈ මට පොඩි එහෙම සීන් එකක් තියෙනවා ගොඩක් සද්ද හීනියට ඇහෙන සද්ද එහෙම බැලුවම මගේ වොයිස් එකටත් නේද සමහරුන්ගේ දත් හිරි වැටෙනවා ඇති ඈ කමන්නේ පැය තුනයිනේ කොමාරි අමාරුවෙන් හරි අහගෙන ඉන්න ලස්සන ඉඳ සින්දුවක් දෙන්න හදන්නේ ගොඩ කාලෙකින් මේක ප්ලේ කරන්න බැරි වුණා අමතක වෙලා තිබ්බේ රාස් මූවී එකේ සින්දුවක් ආපකේ පෑරුමේ ඔබේ ආදරෙන් තමයි මං සැරසෙන්නේ මං ලස්සනට ඉන්නේ ඔබේ ආදරේ නිසා

0: තමයි.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University, the place to be.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම ආරං යන්න. අමතන 011-4700.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. delivery කරගන්න අමතන්න 011-2123-123.
4: City Bank වෙන්න ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-5411-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
11: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්
12: ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය දැන් නාගරික ප්‍රදේශවල සිට ප්‍රමේන් ගාමී මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ අවධානමකුත් තියෙනවා සමහර දිස්ත්‍රික්කවල.
11: සියත ප්‍රවෘත්ති අහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ද ශාකා ජලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
3: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
4: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
5: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
7: රැචිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Peters e-mobility වෙති 011 4 700 550.
12: විශ්වාසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
13: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
14: අනේ මක්කලෝ මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
13: එක්කන් යන්න? හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
14: ඒ මොකද?
13: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
16: අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
16: 98.4 මේකමුවට.

අන්තිමට රන්දීර එක්ක මම සින්දුව කියන්නේ ගිහිල්ලා සින්දුව නිකන් නේද ලස්සනට තිබ්බ සින්දුව කැත වුණානේ මං ආසම සින්දුවක් ඉතින් මට ලස්සනට සිං කරන්න බැරි වුණාට මං ආසයි පොඩ්ඩක් කියලා බලන්න මට තේරෙනවා කැතයි කියලා ඒ වුණාට මට උත්සාහය අත්තරින්න හිතෙන්නේ දැන් ජයනාත් අපේ යාළුවා මහනුවර ජයනාත් එයාද ෆුල් අවුලෙන් ඉන්නේ එයා ජීවිතෙත් නිකන් එපා වෙලා වගේ අයියෝ ජය ඔයිට වැඩිය ප්‍රශ්න තියනා ඉන්නවා මේ ලෝකේ හරිද සමහරවිට අපිට ජොබ් එක එපා වෙනවා සමහරවිට ජීවිතෙත් නිකන් ඇති වගේ අනේ මේක මහන්සීනේ මට ඇති කියලා හිතනවා හැබැයි ඒ වෙලාවටත් අපි හයියෙන් අල්ලගෙන ඉන්න ඕනේ කොහොම හරි කාගෙන ඉන්න ඕනේ මොකද සමහර විට ඒ මොහොත පන්න ගත්තොත් ආයිතින් කාලයක් යනකම් ඒ වගේ සිටුවේෂන් එකකට මුහුණ දෙන්න වෙන එකක් නැහැ. හැබැයි දිගටම ප්‍රශ්න එනවා නම් හරි ඉතින් ප්‍රශ්න තමයි ජීවිතය කියන්නේ. එහෙනම් අවුල් වෙන්න එපා. සතුටින් hina වෙලා ඉන්න try කරන්න. කිසිම හේතුවක් නැත්තම් hina වෙන්න. ඒක හේතුවක් කරගන්න. හරිද hina වෙන්න. දැන් බලන්න මම hina වෙන්න ඕනේ වටද නෑනේ. නිකන් නේද? මොලේ කොලපම් වෙලා වගේ අරවශ ටැග් වලට තිරා වෙනවා එමෙ තමයි. මට ඇත්තටම hina වෙන්නෙම ලොකු හේතුව ඕනේ නෑ. මං try කරනවා සතුටින් ඉන්න hina වෙලා ඉන්න. කාට හරි hina වෙලා හරි මම බලනවා සතුටින් ඉන්න. හරිද? කවුරු හරි වැරද්දක් කළොත් නැත්නම් වචනයක් විද්දොත් මම නම් හක ගාලා hina වෙනවා. මොකද මේ නේද අනේ? බොරුවට හිත තැවි ඉඳලා වැඩක් නෑ අනිතක ඕනම අවස්ථාවක්. දැන් මේ වෙලාවේ අවුලෙන් නම් මතක තියාගන්න. ඔක පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ කියන්නේ එකක් තාම කාලිකයි. හැමදාටම නේද? හැමදාටම දුකින් ඉන්න සිද්ධ වෙන්නේ නෑ සුද්දා. ජය. මං හිතනවා ඔයාගේ හිත හැදෙන්නේ නැති කියලා. ඔයාට ඔනුනේ මට කියලා හිත හදාගන්න නේද? අනා. ඊළඟට හොමගමන්ට දයානි වේකතු කරගන්න ඕනේ. නමුලේ තාදුත් අවිල්ලා ඉන්නවා. අන්තිම මොහොත තමයි මෙසේජ් එක දැම්මේ. තාදු. ඊළඟට වර්ජිනියා මට මෙසේජ් එක කියවන්න බැරි වුණා. දිගටම අහගෙන හිටියා කෙල්ල. හැමදාම එහෙමයි. අම්බලංගට ගවේෂ්ව එකතු කරගන්න ඕනේ. ඊළඟට අද මට වරලස සැරසෙල්ලක් හම්බුණානේ. කරුමල් නන් නෙවෙයි. ලලිත්ගේ චොක්ලට් පාර්සලෙත් එක්ක රෝස මලක් හම්බුණා. ඒ වරලස සැරසෙල්ලත් එක්ක තමයි මම අද ෆොටෝ එක ගත්තේ. එවල තියන්නේ WhatsApp messages දාපු අයට. භාගයකට වඩා දැන් මෙසේජ් එක ඒ කියන්නේ ෆොටෝ එක එවලා තියෙන්නේ බලන්න ෆෝන් එක ගන්න මෙසේජ් එකක් දාලා තිබ්බනම් මට මේ වෙනකොට ඔබට මගෙන් WhatsApp මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මගේ මූණ දිහා බල බල ඉන්නේ ඉතින් හිතන්න මීට වඩා ප්‍රශ්නයක් තව ලෝකේ කොහෙන්ද කියලා හෙට හවස් දෙකට එන්න

ඉස්සරෝ විතානගේ අම්බෝ සින්දු කියනවා ඒ ඇඟ හිරි වැටෙන්න ආල අඩව්ව අහන දිල මම යනවා හෙඩ හම්මමු මංගේ සුදු කොච්චයා ගොඩ්ඩා කදරේ.

0: यह था टॉप स्टोरी।
1: හෙරොයින් සමග අත්තරං කොටගත් සැකකරුට රැඳවුම් නියෝග. මඩකුලිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් කිලෝ 5ක් සමග අත්තරං කොටගත් සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. ඒ මාලිගා කඳ මහේස් රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුයි. සැකකරු අත්තරං කොට ගෙන තිබුණේ කොළඹ මධ්‍යම කොට්ටහස්ස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. ඔහු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියෙහි පසුවන්නේ. සැකකරු අත්තරං කොට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 5ක් සහ මත්ද්‍රව්‍ය අලවියෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 50,000ක මුදලක් සිය බහරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස ජයතිස්ස බණ්ඩාර යන නමින් පෙනී සිටි පුද්ගලයාට මුදල් බැර කළ පිරිස සිටී නම් දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර සිටිනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සැකකරුගෙන් දුරකථන ඇමතුම් ලැබුණු හෝ ඔහුට මුදල් බැර කළ පිරිස ඇත්නම් කොම්පංච වීදිය පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කළා. 0112135000 දුරකථන අංකයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතද ඒ පිළිබඳ දැනුම් දිය හැකියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල නාමයක් භාවිත කරමින් මුදල් ඉල්ලා සිටීමේ චෝදනාව මත සැකකරු ගල්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 5:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4 දිව

0: Adang.
1: Howdy Charlie. Howdy Sandy කියලා අද අපිට ආමන්ත්‍රණය කරන්න විදිහක් නැහැ. ඇත්තටම කියනවා නම් අද වෙනකොට සැන්ඩි අපාතර නැහැ. අපාතරින් වියවුණු සැන්ඩිට ඉක්මනට සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරුවා නේද චාල්. අනේ ඉතින් සැලෙන ලෙලෙන දළුව විලස බකල ගදා යන ගමන ආයි කවද දකින්නද කියලා හිතනකොට මගේ ඇස් දෙකෙන් සට සට ගාලා කඳුළු වැටෙනවා සන්තෝෂෙට. ඇත්තටමද සැන්ඩි නැහැ. සැන්ඩිට සනීප නැහැ. අපි ඊයේත් කිව්වා අද හොඳට හිටියොත් එක්කා ගෙන්දක් කියලා. අද බයි චාලි තමයි ලාඩක් ගහන්ඩ ලෑස්ති වෙලා ඇවිල්ලෙන්නේ. කාට හරි ටිකක් වැඩේ පටක් ගන්නකොට මල්ල ගෙදරක් වගේ කියලා හිතුවනම් සොරි ඈ සතුටින් ඉන්න කියලා පේන්න හරි හරි නෑනේ සැන්ඩි අසනීප වෙච්ච එක. ඉන්නකොට අද අපි හවස හයාමාර වෙනකක් මමයි චාලි ගහනවා ගැහිල්ලක් ලාඩක් කොහොමද දන්නවද? අත්තපය දිග ඇරලා හොඳ හොඳ ලාඩම් හැන්ද ජාමේ.

0: විසිපහයේ විනාඩි 13යි.
1: අද සවස 6 ඉතිහ සියත ප්‍රවෘත්ති තුලින්
2: ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය දැන් නාගරික ප්‍රදේශවල සිට ප්‍රමේන් ගාමී මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ අවධානමකුත් තියෙනවා සමහර දිස්ත්‍රික්කවල.
1: සියත ප්‍රවෘත්ති අහන්න. සියත ප්‍රවෘත්ති අහන්න.
3: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාරණකි.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.711 327 777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7

0: తిలక వర్ధన టెక్స్టైల్స్
1: అరిగే హరిమ తనట గేయింద ఎల్ఓఎల్సి కిన్నె లోన్ ఎక్కత్తి మా హరియన్న కిల హరి తనటమే అన్నోని
2: ఎల్ఓఎల్సి ఫైనాన్స్ హరియన్న హరిమ తన වැඩි విస్తర సదా 0115 715 555 అమతన్న
3: పొంచికార నివస వాహన ఉద్యానయ తోరగన్న వాహన 400ක් එකම තැන వాహన పరీక్షా කරගැනීමේ පහසුකමත සහිතයි పొంచికార నివస අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ పొంచికార నివస
4: 100% කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
5: කුකුම්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකුම්ෆ්‍රයි සතුටු රසය ගෙනෙනකොට
7: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112123123
8: Asset Line Finance වෙතින් best bike එකට best deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing අමතන්න 0114700
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාල ලෙකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112132000 NIBM The City University The Place to Be
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන Majestica ලංකා ටයිල්ස්
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
16: ගන්නවා ලයිසන් එක
17: දැන් හරිනේ අමාරු
15: බයිස්කේ කටත් පොඩ්ඩක් වැඩි
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඒත්ෙන් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
18: අනුමතයි 10.5 අංක 4.3 දාශක අන්තරයෙන්.

0: 라당.
1: 찰리, 뭐 난노하드. 아모 화지. 난데. 아모 화지 කියන්නේ ලෝක ප්‍රසිද්ධ වෙච්ච හාදෙක්. අපි හැමෝම නේ එකපාරටම දන්නේ නැති වුණාට. 1928 තමයි අමෝ හාජි ඉපදුනේ ඉරානයේ. හාජි ලෝක ප්‍රසිද්ධුනේ කොහොමද කියලා මදන්නවද චාන්? සාමාන්‍ය මිනිහෙක් ලෝක ප්‍රසිද්ධ වෙන්නේ නේද? ලෝකෙට වටින මොන හරි සොයා ගැනීමක් කරලා ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබලා නේ? ලෝක මට්ටමේ ජනප්‍රිය තරුවක් වෙලා, නළුවෙක් වෙලා, ජනාධිපති කෙනෙක් වෙලා, ඊට පස්සේ ජනාධිපතිකම පැත්තක තියලා TikTok තරුවක් වෙලා නේද? එක එක විදි තියෙනවා. හැබැයි මේ එක විදියකටවත් නෙවෙයි හාජි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ. හාජි ලෝක ප්‍රසිද්ධ වෙන්නේ නාන් නැතුව ඉඳලා. නාන් නැතුව ඉඳලා තමයි හාජි ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුනේ. කොච්චර ලෝක ප්‍රසිද්ධ වුණාද කියනවනම් චාලි, මේ හාදයා ගිනස් පොතටත් ගියා. වැඩිම කාලයක් නාන් නැතුව සිටීමේ වார்த்தාවට හිමිකම් කියන්නේ අමෝ හාජි. තනියම හිටියේ. තනියම තමයි තව පිටියකට ඉන්න පුළුවන්. දිගටම නාන් නැතුව හිටියාම තව පිටිය කොහොමද ඉන්නේ? තනියෙන් තමයි ඉන්න වෙන්නේ. මෙයා තනියෙන් පොඩි පැල්පතක් වගේ එක, අපි කියන්නේ නිකන් ඩගවුට් එකක පොඩි හට් එකක වගේ තමයි මිනිහා ජීවත් වුනේ. ඔය පාරේ වාහනවලට හැප්පිලා මැරෙන සත්තු, සත්තු කාලා ඉතුරු වෙන සත්තු, ඔය ගස් කොළන් වලින් කඩා වඩා ගන්න දේවල් අරවම තමයි මිනිහා කෑමට ගත්තේ. ඒවත් නිකන් සාමාන්‍ය මිනිස්සු කන ඒවා නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු දැක්කම මේවා කඩවද මිනිස්සු කියලා හිතන විදිහ ලයිෆ් ස්ටයිල් එකක් තමයි හාජිට තිබුණේ. වතුර බොන්නෙත් එච්චර එහෙම පිරිසිදු වතුරම හොයලා බොනවා කියලා එකක් නෑ. ඔය හරි මඩවලකින් ඔය වැහැල වතුර බිම එකතු වෙලා තියෙන තැනකින් අර හැම වතුර අරගෙන බොනවා. ඔය පරණ ටිම්බෙලෙක්කයක් ළඟ තියාගෙන ඊට අමතරව මිනිහා මේ පයිප් එකට දාගෙන දුම්කොළ වගේම සමහර සත්තුන්ගේ වේලුණු අසූචි පිටවල් වියලි බෙටි ඒවා මේ පයිප් එකට දාගෙන දුම්පානය කළා කියලා වාර්තා වෙලා තියෙනවා. කොහමරි ඉන්න පුළුවන් ආයේ ඉතින් නියමෙටම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අද නෑ. ඒ කිට්ටුවට යන්න හැකියාව තීර කෙනෙක් අපි අතර අද නෑ. අද සැබ්බි ඇවිල්ලා නෑ. මේ නැති මනුස්සයගේ නම කිය එක එක කැත කතා කියනවා කියලා ඔයාලට හිතෙනවා නම් ඉතින් ඒ හිතන එක හරි. ඒක තමයි නැද්ද චා? කොහමරි මේ අපි හාජි ගැන කතා කරගෙන ඉති කතාවට අග්ගාල මාරු වෙනවා. සැන්ඩික පැත්තෙන් මතක් වෙනවා. ඒකයි ඉතින් දැන් මෙතන හිටියනම් මම මේ කතාව කියාගෙන එන ටිකට අනේ අම්මේ ගොන් ප්‍රශ්න කීයක් අහලා නේද? නෑනේ. කොහමරි මේ හාජි වැඩිම කාලයක් නාන් නැතුව හිටිය මිනිහ හැටියට ගිනස් වාර්තාවටත් නම ඇතුල් වුණාට පස්සේ වෙලාවක ගමේ මිනිස්සුන්ට ඕන වෙනව හාජිව නාවන්න. හාජි හිතාගෙන හිටියා කාලයක් තිස්සේ ඉඳන් මිනිහට වතුර අගුණයි කියලා, නැවොත් ලෙඩ වෙයි කියලා. කොමාරි ගමේ මිනිස්සු මිනිහව බලහත්කාරයෙන් අල්ලගෙන ගිහිල්ලා 2022 අවුරුද්දේ දවසක මිනිහව නාවනෝ. නැවුවට පස්සේ අපට කියන්න චාලි හාජි මැරුණා. ඇත්තටම නාන් නැතුව හිටපු මනුස්සයව අල්ලගෙන ගිහිල්ලා නැවුවා. ඒ මනුස්සයා මැරුණා. දැන් ඒ කතාව ඒ විදිහට කිව්වහම එකපාරටම හිතනව නේද නිකන් දැක්ක නාවපු හින්දා තමයි මැරුණේ කියලා. නෑ, නාවපු හින්දා නෙවෙයි මැරලා තියෙන මිනිහට. උඩ වයස අවුරුදු 94ක්. නාවපු දවසෙන් පස්සෙත් තව යම් කාලයක්, ඒ මාස ගාණක් මිනිහා ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ ස්වභාවික හේතුන් මත, වයස්ගත වීම හින්දා ඇතිවෙන ශාරීරික හේතුන් මත මිනිහා මැරලා තියෙනවා. හැබැයි කවුරු හරි අමෝහාජි ගැන නිකන් හොයලා බැලුවොත් එහෙම අන්තර්ජාලයෙන් එහෙම කතාව ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අමෝහාජි ජීවිතෙන් සෑහෙන කාලයක් නාන්න නැතුව හිටියා. ගමේ මිනිස්සු අල්ලන් ගිහිල්ලා අමෝහාජිව නැව්වහම මිනිහා මළා කියලා පොඩි නිකන් නාවපු නිසා මැරුණු බව හැඟවෙන විදිහට තමයි කතාව ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම තමයි ඉතිහාසය හැදෙන්නේ. කියන්නේ සමහරලාට ඇත්තම තේරුමෙන් නෙවෙයි කතාවක් මිනිස්සුන්ට මතක හිටින්නේ. ඒ වගේ කතා ටිකක් තියෙනවද? අහමුකෝ.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 7878 WhatsApp කරන්න.

0: ஸ்டைலிஷ் பெண்ணுமாய் மைலேஜ் டெக்கம ஏகம ரைட் டெக்க எலக்ட்ரானிக் ஃபியூல் இன்ஜெக்ஷன் தாட்சண்ய சமகி பிளாட்டினா 100 ஹெட் வெட காரயா David Peters Motor Company Private Limited with
1: leasing poli adu kali ai thamat wahaniyak ganni nathi LB leasing within liya padinchi kala nokala oonaema wahaniyakata wadima leasing mudala aduma poliyata dan mama tanna 0112200
2: api dawasa parama aramunu wenuen duwana minisso habai angata viveke kiyala labenne ninden ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා ඇයෝ

විකුණන ඕනං එන්ඩ ගන්න ඕනං ඒත්තෙන් එන්ඩ ඕන තන තමයි මාලබේ පුංචිකාර් නිවස. වාහනයක් විකුණන්ඩ බලාගෙන ඉන්නයි හුඟක් වෙලාවට මේ දවස්වල මාලබේ පුංචිකාර් නිවස පැත්තට යනවා වාහනයට. ඔයත් යන්න කියලා මේ කියන්නේ නිකන් නිකමට නෙවේ. එතන වාහනයක් විකුණන එක ටිකක් වෙන පිළිවෙලකට සිද්ධ වෙන වැඩක්. ඔයා නිකන් වාහනය රංගිල්ලා සේල් පොලේ වගේ කාර් ගාලා කෑ ගහලා විකුණන එකක් නෙවේ. හරි පිළිවෙලකට සිද්ධ වෙන වැඩක් ඇතර තියෙනවා. ඔයාගේ වාහනේ අරගෙන ගියාම මාලබේ පුංචිකාර් නිවස ඔයාගේ වාහනේ සම්බන්ධයෙන් සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරනවා. රයිට්. ඒකට සියලුම පද්ධති පිළිබඳව පරීක්ෂා කිරීම ඇතුළත් වෙනවා. ඊට අමතරව හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා උඩ දාලා යට බලලා වාහනේ මොන මට්ටමේ තියෙන වාහනයක්ද, හරියට ෆන්ක්ෂන් වෙන වාහනයක්ද, ඔක්කොම සිස්ටම්ස් හරියට වැඩද, ඒ කියන්නේ වාහනේ සෙන්සර් සිස්ටම් එක වැඩද, එන්ජින් එක හරියට වැඩද, බ්‍රේක් සිස්ටම් එක හරියට වැඩද, ලයිට් සිස්ටම් හරියට වැඩද, සේරම ටික චෙක් කරලා බලනවා. ඒ චෙක් කරලා බලලා ඒ සේරම ටිකක් එක ලෙවල් එකකට තියෙනවා නම් විතරයි පුංචිකාර් නිවස වාහනයක් විකුණලා දෙන්න බාරගන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ ඔයාගේ වාහනේ හිස්ටරි එකත් චෙක් කරලා බලනවා. ඩොකියුමන්ට් ෆෝජ් කරලා තියෙනවද, වාහනේ ටිකක් තදින් හැප්පිලා ලොකෝට රිපෙයාර් කරලා තියෙනවද, මේ වාහනේ බට් කරපු වාහනයක්ද ආදී වශයෙන් එහෙම නිකන් කණෙන් රිංගලා නම් වාහනේ පුංචිකාර් නිවසේ තියලා විකුණන්න හම්බෙන්නේ නැහැ. ඔයාගේ වාහනේ ගැන වාට ෂුවර් නම් බය නැතුව වාහනේ තරම් පුංචිකාර් නිවසට යන්න, ටක් ටක් ගාලා ගණුම් කාර්යයක් හොයාගන්න පුළුවන්. පුංචිකාර් නිවසේ ඕනම වෙලාවක ඔයාගේ වාහනේ විතරක් නෙවෙයි විකුණන්න තියෙන වාහන 400ක් විතර එතන ප්‍රදර්ශනයට තියෙනවා. ඒවත් මේ වේලි වේලි තියෙනවා නෙවෙයි, දිනපතා රටේ සතර දිග්භාගෙන් වාහන ගන්න පුංචිකාර් නිවසට කට්ටියනවා. ගණුම් කාර්යයක් ඇවිල්ලා ඔයාගේ වාහනේ ප්‍රදර්ශනයට තියෙනවා දැකලා ඒ වාහනේට කැමති වුණොත් එහෙම පුංචිකාර් නිවස ගණුම් කාර්යයක ගනුදෙනු කතා කරන්නේ නැහැ. ඒ ගණුම් කාර්යව ඔයාට සම්බන්ධ කරලා දෙනවා. ඔය දෙන්න තමයි ගාන මිම්ම කතා කරගන්නේ. පොඩි කමිෂන් එකක් පුංචිකාර් නිවස ගන්නවා. ඒක නිකන් රුපියල් 25000 ඉඳන් රුපියල් 75000 විතර වෙනකම් බොහෝම අඩු ගානක එහා මෙහා වෙන කමිෂන් එකක්. ඒක අරගෙන වාහනේ වැඩේ ඉවර කරලා දානවා. ගන්න අයත් විශ්වාස කරන තරක්. මොකද පුංචිකාර් නිවස හැමතිස්සෙම වාහනේ ස්ටෑන්ඩඩ් එක ගැන මැදිහත් වීමක් කරන හින්දා. බය නැතුව වාහනේ අරගෙන පුංචිකාර් නිවසට යන්න, ලේසියෙන් වාහනේ විකුණ ගන්න. මෙන්න ඇඩ්‍රස් එක, පුංචිකාර් නිවස වාහන උද්‍යානය, පුංචිකාර් හන්දිය, පුංචිකාර් පාර, මාලබේ.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
3: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
4: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
5: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
10: දැන්ම තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල්

0: Adang.
1: சார்லி, சார்லி தன்னோது பொனபார்ட். கேலி, நேரே பொனபார்ட் கீழ கேட்டார். මේ අපේ සැන්ඩිලෑ ගමේ මිනිස්සු උදේට උදේට ගිහිල්ලා අර ඒ ආපහු අර වෙල පැත්තේ උදේට ගිහිල්ලා අයි ඇවිදගෙන එන ගමන් තරන් දෙකට නවාගෙන දාන ඒ බොනපාඩ් වේ. ඒව ඇත්තට බොනපාඩ් ඒවා බීපු පාට්. බොනපාඩ් වෙනයි බීපු පාට් වෙනයි.
2: ඒ
1: බීපු පාට්ට ඒ බොනපාඩ් නෙවේ. බොනපාඩ් කියන්නේ නැපෝලියන් බොනපාට්. ලෝකෙටම බොනපාට් දැම්ම එකම එක්කෙනයි, ඒ තමයි නැපෝලියන්. නැපෝලියන් බොනපාට් ඉපදුනේ ප්‍රංශේ, අධිරාජ්‍යයෙක්, ලෝක ඉතිහාසයේ සෑහෙන ලොකු නමක් ඉතුරු කරලා තියෙන හාදෙක්. සෙල්ලම් නෑ, සෙල්ලම් හාදෙන් නෙවෙයි. හැබැයි දන්නවද චාලි, නැපෝලියන් බොනපාට් හෙන කොටයි කියලා. කියන්නේ සෑහෙන කොට හාදෙක් හැටියට තමයි ඉතිහාසයේ නැපෝලියන්ව වාර්තා වෙලා තියෙන්නේ. 1769 තමයි ඉපදුනේ. එහෙම ඉපදිලා ඉතින් ප්‍රංශ අධිරාජ්‍යයක් වෙලා නිකන් මුළු ලෝකෙම තමන්ගේ නම තියන්න සමත් වුණා. අති දක්ෂ මිලිටරි ලීඩර් කෙනෙක් හැටියට තමයි නැපෝලියන් ගැන කියවෙන්නේ. ඒ කියවෙන හැම වෙලාවකම හැම තැනකම මතක ඇතුව තියෙන සටහනක් තමයි මෙච්චර හමුදාමය හැකියාවක් තිබිච්ච දක්ෂයා, හැබැයි හරි පුංචි හාදයා, ශරීර ප්‍රමාණයෙන් හරි කොටයි, බලන්න එහෙම කොට මනුස්සෙක් වෙලත් එයාගේ තිබුණ පර්සනැලිටි එක, කරපු වැඩ ටික එහෙම කියලා තමයි එයා ගැන කතා කරන්නේ. ඒක මරු. ඒ කියන්නේ චාලි, නැපෝලියන් බොනපාට් ගැන කිව්වම අපේ සැන්ඩිට උනත් හිතෙන්න පුළුවන්, අඩේ මට උනත් මේ ලෝකෙ හොල්ලන්න පුළුවන්නේ, මං දොඩංගෙඩි දෙකක්වත් උස නැති වුණා. නැපෝලියන් බොනපාට්ට පුළුවන් නම් ඇයි මේ නොන්ඩි සැන්ඩිට බැරි කියලා හිතේ යාට හිතෙන්න පුළුවන්. ඒක මරු. බලන්න මනුස්සයෙක්ව දිරිගන්වන්න අපේ ඉතිහාස කතාවකට, ඉතිහාසයේ ලියවිලා තියෙන චරිතයකට පුළුවන් කියලා කියන්නේ ඒක නියමයිනේ චාලි. ඔතන දින පොඩි කැච් එකක්. ඔය නැපෝලියන් බොනපාට් කොටයි කොටයි කියලා කිව්වට මේ එහෙමකට කොටක් නෑ. මන් දන්නේ නෑ කාට වැඩිය දෙමිනිහා කොට කියලා. ඇත්තටම ගත්තොත් නැපෝලියන් බොනපාට් අඩි 5යි අඟල් 6මාරක් උසයි. දැන් සාමාන්‍යයෙන් මෙහෙ ලංකාවේ නම් 5යි 6ක් කියලා කියන්නේ ඒක උස මිනිහෙක් හැටියට සලකන්නේ. සාමාන්‍ය අඩි 5යි අඟල් 6ක මිනිහෙකුට කොට මිනිහෙක් කියලා කිව්වොත් එහෙම මේ අපේ සැන්ඩිලට මොනවද කියන්නේ නේද? අඩි 3යි අඟල් 7මාරද කොහෙද? සැන්ඩි උස 5යි 6යි. නැපෝලියන් බොනපාට් 5යි 6යි, 5යි 6ටත් වැඩිය චූට්ටක් මෑන් උසයි. ඒත් ලෝක ඉතිහාසය හැමදාම කියන්නේ නැපෝලියන් බොනපාට් කොටයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු අස්ගිරි අනුනාහිමි කැලණි කුලපති ධුරයට ග්‍රාමීය ප්‍රදේශවල ඩෙංගු පැතිරීමේ අවධානම පොලිස් ප්‍රධානියෙකුගෙන් CID ප්‍රකාශයක් ගනි හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුට රැඳවුම් නියෝග ඉන්දු ලංකා ටෙස්ට් ගැටුමට දින නියම වෙයි
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: 98.2 98.4 දිව

0: 라당.
1: 달리 사르타카토의 기억력이란 하리마 아루마 부두마 대학 사마하루 미니스 히트나와 다만 가오다와 사르타카 밴드 베길 아니 사마하루 히트나와 미 මරම් මේ ජීවිතේ ගොඩ දාගන්න බෑ. දැන් අපි නිකමට හුවුත් එහෙම දැන් අපාත්‍රාද නැහැ. ඇත්තටම සැන්ඩි අද නෑ. සැන්ඩිට සනීප නෑ. මට සැන්ඩිට සනීප නෑ කියන වචන තුන පවා කියාගන්න හරි අමාරුයි මේ සතුට. සැන්ඩි හිටියානම් දැන් සැන්ඩිගෙන් අහුවොත් චාලි අපි සැන්ඩි වා හිතන්නේ ඇයි වාට ජීවිතේ ඉහළකට යන්න බැරි? ඇයි මීට වැඩිය සාර්ථක වෙන්න බැරි කියලා යගෙන හොත් එයා කියයි මට ඉතින් යන්න පුළුවන් උපරිම දුර තමයි මකලෝ මං ඇවිල්ලා තියෙ මං මෝඩයිද අම්මගේ මෝඩ මිනිස්සෙකුට ජීවිතේ මීට වඩා ලොකු ගමනක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා කියයි. එහෙම කිව්වම ඊළඟ දවසේ අපි අහමු චාලිය ඔය බම මෝඩ හින්දා මට මීට වැඩිය ඉහළට යන්න බෑනේ මකලෝ කියලා කිව්ව ගමන් චාලි උඹ ගහපම් පයින් එකක් සැරයි. හරි ගහලා අපි යාට කියලා දෙමු. ඉහළට යන්න හැමදේම හරියට හරියන්න ඕනේ නැහැ. ඉහළට යන්න ජීවිතේ හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් හැටියට බලන්නකෝ ඇල්බර්ට් අයින්ස්ටයින් දිහා කියලා අපිට කියන්න පුළුවන්. මොකෝ දන්නවද? ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකෙ පහළ වෙච්ච මහා බුද්ධිමතෙක් නේද? ඈ. ඉතාලම සාමාන්‍යයෙන් කියනවා මේ මෑත කාලීනව, يعني මේ මොඩර්න් වර්ල්ඩ් එකේ තව විදිහකට කිව්වොත් ඒ මොඩර්න් වර්ල්ඩ් එකේ කියලා කියන්නේ මේ කතාව එන්නේ ඇත්තටම අපි IQ එක මනින්න පටන් ගත්තට පස්සේ අපි දන්න ඉතිහාසයේ හිටපු IQ ලෙවල් එක වැඩිම හාදයා ඇල්බර්ට් අයින්ස්ටයින්. හැබැයි අයින්ස්ටයින් ගණන් ෆේල් ඉස්කෝලේ. දන්නවද? අයින්ස්ටයින් ගණන් ෆේල්. හැබැයි තාලිද බයෙන් කෑ ගැහුවා කියලා අයින්ස්ටයින් එක පාට ගණන් පාස් වෙන්නේ නැහැ. අයින්ස්ටයින් නිකවට විශ්වාස කරන්න පුළුවන්ද ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ මිනිහ ගණන් ෆේල් කිව්වම? මෙන්න මේ පුංචි තොරතුර චාලි ලෝකෙ පුරා ශිෂ්‍යාව ලක්ෂ සංඛ්‍යාත ගණනක් දිරිගන්වලා තියෙනවා ඉගෙන ගන්න ඉස්සරහට යන ජීවිතේ. ගණන් බැරි වුණා කියලා ජීවිතේම මග නතර කරගන්න ඕනේ නැහැ. ගණන් බැරි අයට කරන්න පුළුවන් දේවල් ගොඩක් ලෝකෙ තියෙනවා. කොටින්ම කියනවා නම් අයින්ස්ටයින් පවා ගණන් ෆේල්. අන්න එහෙමයි මේක උගන්වන්නේ. එහෙමයි මේක කියලා දෙන්නේ. මේක කියලා දුන්නම ටිකක් ඇත්තටම අපි හිතමු ගණන් ෆේල්. එහෙමද වෙන මොකක් හරි එකක් බෑ. එහෙම හිට එනවා මාර ගැම්මක්. අයින්ස්ටයින්ට පුළුවන් නම් මට බැරිද කියලා ඉතින් කාගෙන යන්නේ? මරු ඈ මේක ඉතා හොඳ උපහැරණ කතාවක්. හැබැයි චාලි තඩි පචයක් අයින්ස්ටයින් ළඟින් ඇසුරු කරපු අයින්ස්ටයින් එකට ඉගෙන ගත්ත අයින්ස්ටයින් ගෙන් ඉගෙන ගත්ත. අන්න එහෙම කට්ටිය ගොඩක් තහවුරු කරලා තියෙනවා මේක හෙන පචයක්. අයින්ස්ටයින් ඉතාම පුංචි වයසින්දන් ගණිතයට උපන් හපනෙක්. එයා කවදාවත් ගණන් ෆේල් වෙලා තියෙනවා කියන කතාව විශ්වාස කරන්න බැහැ කියලා. ඉතින් හරියටම දන්නේ නැහැ. හුඟ දෙනෙක් කියනවා අයින්ස්ටයින් ගණන් ෆේල් වෙලා කියන කතාව බොරු කතාවක් වෙන්න ඇති කියලා. අපිටත් හිතෙනවා අයින්ස්ටයින්ගේ වැඩ ටික බැලුවාම හිතෙනවනේ මෙහෙම මිනිහෙක් කොහමද ගණන් ෆේල් වුනේ කියලා. හැබැයි එහෙම බොරුවක් කොහෙදරි හැදිලා තියෙනවා. එහෙම කතාවක් එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඒ කතාව තව හුඟ දෙනෙකුට ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා තියෙනවා. දැන් මාර වැඩේනේ චාලි, දැන් මේක බොරුවක් කියලා අපි කියවද නොකියවද කියවද මට හිතාගන්න බැරුවින්නේ.

0: හවස 6යි විනාඩි 15යි දැන් වෙලාව.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 positivity එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 antigen test එක positive වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි positive වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 antigen test එක negative වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 antigen test එක negative වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. full blood count එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117/388/388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177777.
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.

0: මට වෙලා ගන්න.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
6: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
8: අයා මාරටත් කිට්ටුයි අපිට තව වැඩ තියෙනවා නේද? ලොල් දැන්නත් ඕනේ. තැන්ඩිය බලන්නත් අපි අඬෝන් කොච්චර උඩ. මට මතක් වෙනවා සැන්ඩිත් එක්ක මේ වැඩසටහන කරපු ඒ අතීත කාලය. එදා ඈත අතීතේ චාලි උඹට මතකද? උඹයි මමයි සැන්ඩි ඉතාම සතුටින් මේ වැඩසටහන කරන්න කොච්චර ට්‍රයි කළත් ඒක සතුටින් සැන්ඩි කරන්න දෙන්නේ නැහැ. උඹට මතකද ඒ අතීත? දැන් අපේ ජීවිත වෙනස් වෙලා නේද? මොකද ජාලි? ඊයේද? මට මතක බලන්නේ يعني බලන්න දැනෙන නිදහස මට මතක නිකන් සියවසකට විතර කලින් තමයි අපි සැන්ඩිත් එක්ක ඔට්ටුනේ කියලා මේ වැඩසටහන කරා. කවන්නේ ඒක කවන්නේ. අපි අද කතා කරගෙන හිටි සමහර බොරුවල තියෙන වටිනකම. සමහර බොරු ලෝකෙට කොච්චර දේවල් එකතු කරලා තියෙනවද කියන එක. අපි මේ අයින්ස්ටයින් ගැන පවා තියෙන බොරු ගැන කතා වුණා. චාර්ලි උඹ දන්නවද කතාවක් තියෙනවා චාල්ස් ඩාවින් ලෝකෙට පරිණාමවාදය හඳුන්වා දීපු ප්‍රඥයා. මරණ මංචකේදී පරිණාමවාදය කියන එක තඩි බොරුවක්. පරිණාමවාදය වැරදි. මේ මරණ මංචකේදී මරණය පෙනිපෙනි මැරෙන මොහොතේදී මම පිළිගන්නවා මම ලෝකෙට ඉදිරිපත් කරපු පරිණාමවාදය දෝෂ සහිතයි වැරදි සහගතයි කියලා චාර්ල්ස් ඩාවින් කිව්වලු. සමහරු ප්‍රකාශ කරලා තියෙනවා ලෝකෙට චාර්ල්ස් ඩාවින් එහෙම කිව්වයි කියලා. ඒ තව ධාරපචයක්. චාර්ල්ස් ඩාවින් ජීවිතේ සෑහෙන කාලයක් කැප කළා පරිණාමවාදය හොයාගන්න, පරිණාමවාදය තියරි එක බිල්ඩ් කරන්න. එමිනියා මැරෙන වෙලාවේ ජීවිත කාලෙම ගත කරපු ඒ මහා සොයා ගැනීම ඒක රිනවුන්ස් කළා. නෑ ඒක එහෙම නෙවෙයි කියලා බාරගත්තා. නෑ එහෙම වෙන්න බෑ. හැබැයි එහෙමත් බොරුවක් මේ වෙනකොටත් එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. මේ වෙනකොටත් ඔය ගැන ඔය කතා දෙකම කියනවා. සමහරු කියනවා චාර්ල්ස් ඩාවින් පරිණාමවාදය ඉදිරිපත් කළාට එයා මේක වැඩකට නැති තියරියක් හැටියට බාරගත්තා කියලා. ඉතින් හැබැයි වැඩි පිරිසක් ඒක එහෙම බාරගන්නේ නැහැ. මොකද අදටත් අපි සත්තු ගැන, සත්තුන්ගේ පැවැත්ම ගැන, මානවයාගේ ආරම්භය වගේ කාරණා ගැන හොයාගෙන හොයාගෙන යනකොට හම්බෙන දේවල් තවදුරටත් පරිණාමවාදයත් එක්ක තැලි වෙලා තියෙන. ඒ හින්දා තාම ඒක එහෙමයි කියලා තමයි හැමෝම බාරගන්නේ. ඔය අතරේ මේ අපි පුංචි කාර් නිවස ගැනත් මතක් කරන්න පෑ චාලි. පුංචි කාර් නිවස මාළඹේ පිහිටලා තියෙන්නේ. යන්න ඕනෑම වෙලාවක පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඔයා ගිහිල්ලා ඔයා කැමති වාහනේ පෙන්වන්න යාළට මෙන්න මේකට මම කැමතියි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ වාහනේ සම්පූර්ණ විස්තර වාර්තාවක් ඔයාට දෙනවා. වාහනේ ඇතුළ ගැන, වාහනේ පිටත ගැන, වාහනේ හිස්ට්‍රි ගැන, වාහනේ ඩොකියුමෙන්ට්ස් ගැන, වාහනේ හිටපු පරණ අයිතිකාරයෝ ගැන, අයිතිකාරයන්ගෙන ඇඳලා මාමලා ආච්චිලා සීලකට යන ඒටි කියන්නේ. වාහනයට අදාළ සීල තොරතුරු ටික ඔයගොල්ලන්ට පුංචි කාර් නිවසෙන් කියනවා. ඊට පස්සේ වාහනයට ඒත් කැමති නම් අයිතිකාරයව කෙලින්ම කන්ටැක්ට් කරලා දෙනවා. අයිතිකාරයත් එක්ක වාට පුළුවන් වාහනේ ගාන නෙගෝෂියේට් කරලා කතා බහ කරලා තැනකට හරි ලේසි මේ වැඩේ කරගන්න. එතනට ගියාම ලීසිං පහසුකම් සලසන කට්ටිය එතන ඉන්නවා, ඉන්ෂුරන්ස් පහසුකම් සලසන කට්ටිය එතන ඉන්නවා, වාහනෙත් ෂුවර් කරලා කිසිම හිතේ දෙගිඩියාවක් නැතුව අරගෙන ගෙදර යන්න පුළුවන්. යන්න මාළවේ පුංචි කාර් නිවසට. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළවේ.
0: ලන්ඩන්.

එහෙම නං හවස ප්‍රවෘති ප්‍රකාශයට ඉඩ කඩ ඉතුරු කරලා අපි දෙන්නත් එක්ක යමු යන්දාද දවස නිමා කරලා. මේ තාලි තාලි නිකමට නිකමට මම මේ කියන කාරණාව මේ අද දිනේ කොහරි මේ පිටේ හංවඩුවක් ගහමුද අද දිනේ ඇත්තටම 2026:07 කියලා ගහමුද කොටමුද පිටේ. මේ තමයි අපි ලාඩම් ගහන්න පටන් ගත්ත බුළු ඉතිහාසෙටම නිදහසේ පාඩුවේ මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න අවස්ථාව සැලසිච්ච එකම දවස නේද? අපි සැන්ඩිගෙන් නිදහස් වෙලා සැන්ඩි නැතුව මේ වැඩසටහන කරපු පළවෙනි දවස අද ඓතිහාසික දවසක්. මේ ඓතිහාසික දවසේ අද ලාඩම් නිමා කරමින් මම කියන්න හදන්නේ වෝල්ට් ඩිස්නි ගැන. වෝල්ට් ඩිස්නි ගැන මට ඇත්තටම මතක් වුණේ මේ පහුගිය දවස්වල ඉත්තාවෙක් සහ පූසෙක් වඩාගෙන ඉත්තාවෙක් පස්සෙන් දුවගෙන පුංචි ළමයෙක් වීඩියෝ එකක් වහලා දැක්කද? ජාලි දැක්කද? උඹට වෙන්නේ නැද්ද කවුරුත් ඒක? හරියට ඩිස්නි ප්‍රින්සස් කෙනෙක් වගේ මෙන්න කියලා වීඩියෝ එකත් අයිගෙන පොඩ්ඩක් කතා කරපු ඒට අඩි දවසක මං තව ටිකක් අහිදාගෙනනම් ඒක ගැන කියන්න. වෝල්ට් ඩිස්නි ඔය ඩිස්නි ප්‍රඩක්ෂන්ස් පටන් ගත්ත හාදයා, ඩිස්නි වර්ල්ඩ් එකේ නිර්මාතෘ. වෝල්ට් ඩිස්නි මැරුණාම චාලි එයාගේ බොඩි එක ක්‍රයෝජනිකලි ෆ්‍රෝසන් කියලා එකට කියන්නේ. ඒක ක්‍රයෝනික් කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා එයාගේ සිරුර සීත කරලා ගල් කරලා සීතලෙන් ගල් කරලා අරන් තියලා තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ කවදා හරි කාලෙක මෙහෙම ක්‍රයෝජනිකලි ෆ්‍රෝස් කරපු බොඩි එකකට පණ දෙන්න පුළුවන් ටෙක්නොලොජි එකක් ලෝකෙ හැදුනොත් වෝල්ට් ඩිස්නිට පණ දෙන්න තමයි ශරීරය එහෙම අරන් තියලා තියෙන්නේ. බලන්න කොහේතර වටින වැඩක්ද කියලා ඒක නේද? කොච්චර වටින වැඩක් වුණත් ඒක තාම බොරුවක්. එහෙම එකක් වෙලා නැහැ. එහෙම වෙනවට ආසාය ඇති. ඒකයි මේ වගේ බොරුවක් හැදිලා තියෙන්නේ. ඇත්තටම වෝල්ට් ඩිස්නිව මේ යව ආදාහනය කරලා තියෙනවා. එහෙම මොකක්වත් සීතකරණ එක දාලා පරිස්සම් කරලා නැහැ. ඒක අපි අද කතා වෙච්ච අනිත් ලෝක ප්‍රසිද්ධ ලස්සන බොරු වගේ තව එක බොරුවක්. සැන්ඩි, හෙට දවසේ අපිට දකින්න ලැබේවා, දකින්න ලැබුණොත් මගේ හදවත සතුටින් පිනා යනවා කියලා මම මේ මොහොතේ කියන්න කැමති. ඕනම් කෙනෙකුට හිතා ගන්න පුළුවන් ඒකත් අද දවස පුරා මං කිව්ව අනිත් කතා වගේ බොරුවක් කියලා. ඔයගොල්ලෝ කැමති දෙයක් හිතා යන්න. හෙට එන්න මං මකලෝ මේ චාලි. අද ඔයාලට පොල්ල තිබ්බේ සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ගත වූ පෑ 24 ඩෙංගු රෝගීන් 1000 ඉක්මවයි. ග්‍රාමීය ප්‍රදේශවල ඩෙංගු පැතිරීමේ අවධානමක්. පොලිස් ප්‍රධානියෙකුගෙන් CID ප්‍රකාශයක් ගනී. අස්ගිරි අනුනාහිමි කැලණි කුලපති ධුරයට. රියානතුරකින් තායිලන්තයේ භික්ෂූන් වහන්සේ 9 දෙනෙකු අපවත් වී.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු රෝගය මේ වන විට ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භණ්ඩාගාරික MAC ප්‍රසාත් සඳහන් කළේ මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 6000කට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති බවයි.
3: දැනටත් දෛනිකව රෝගීන් 1000 ඉක්මූ ප්‍රමාණයක් වාර්තා වෙනවා සංඛ්‍යාලේඛන අනුව. ඒ අනුව ගත්තහම ඩෙංගු රෝගයේ ව්‍යාපය දැන් නාගරික ප්‍රදේශවල සිට ස්කමෙන් ග්‍රාමීය මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ අවධානමකුත් තියෙනවා සමහර දිස්ත්‍රික්කවල. මේ ඩෙංගු රෝගය විශේෂයෙන් පාලනය කිරීම සඳහා ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් සෞඛ්‍ය නිලධාරි කොට්ටාසවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමින් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. එම ඩෙංගු මර්ධන වැඩසටහන් වලදී මදුරුවන් බෝවන ස්ථානය එහෙම නැත්නම් මදුරු කීටය සහිත ස්ථාන පවත්වාගෙන පුද්ගලයන් හට නැවත කිසිදු දැනුම් දීමකින් තොරව නීතිමය කටයුතු සිදු කරනවා. මේ වන විට ලංකා පුරා නඩු 6000කට වැඩි ප්‍රමාණයක් පවරා තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 35ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55422ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පැවසුවේ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත් සමග රෝහල් පද්ධතියද අවධානමකට ලක්වන බවයි.
4: ඊයේ දවසේ වෙන විට රෝගීන් 56422ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 35ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ රෝගීන්ගෙන් 52.47% මේ වාර්තා වෙන්නේ මේ බස්නාහිර පළාතෙන්. ඒක නිසා දූමායන කටයුතු කරන ගමන්ම අනිවාර්යයෙන්ම අදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සිදු කළ යුතුමයි. මේ ආකාරයෙන් තමයි අපිට මේක අඩු කරගන්න පුළුවන්. දැන් මේ මරණ දවස් දෙකකට ඉස්සෙල්ලා 31 තිබුණේ, දැන් අද වෙනකොට 35ක් වෙලා තිබෙනවා. මේ විදිහට අපි මරණ ගැන කතා කරන්න සිද්ධ වෙයි ඩෙංගු රෝගය වළක්වා ගත නැත්තම්. බොහෝ රෝහල් වල මෙඩිකල්
1: මේ අතර දේශපාලනය පසෙකලා ඩෙංගු මර්ධනයට යාන්ත්‍රණයක් සකසන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
5: මම අහනවා දැන් මේ වසංගතයක් නවත්තනවා නම් දැන් මේක අද මේ වෙනකොට රෝහල් පිරී ඉතිරි කියලා මතක තියාගන්න. තව ඉස්සරහට ගියොත් රෝහල් වලට යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එතකොට එළියේ ඉඳගෙන මැරෙන්න වෙනවා. මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා දැන් ඒ පරණ ඒවා බලලා හරි දැන් තියෙනවා අපිට කොයි විදිහකට ඩෙංගු වසංගතයක් මිදෙන්නේ කොහොමද කියන සෞඛ්‍ය අමාත්‍යාංශයක පූර්වාදර්ශයක් තියෙනවා. ඒක පාවිච්චි කළා හරි මේකෙන් මුදව ගන්න. වහාම අවදි වෙන්න ජනාධිපතිතුමා මේ වසංගත තත්වයෙන් ලංකාව ඉතාමත් ඉක්මනින් මුදවා ගන්න කියන ඉල්ලීම මම කරනවා.
1: ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බව බස් සංගම් පවසනවා. ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේ මගින්ට මෙන්ම බස් කර්මාන්තයටද අසාධාරණයක් නොවන පරිදි ගාස්තු සංශෝධනය සිදු වූ බවයි.
6: අපි බලාපොරොත්තු වෙන ගාන සහ මොකද මේ අවස්ථාවේ අපි ප්‍රධාන මරමුණ වෙලා තිබ්බේ මගී ජනතාව අපවස්ථාවකට පත් කිරීමට අපිට අවස්ථාවක් නැහැ. මගී ජනතාව ගැන සලකා බලලා ඒ වගේම මේ කර්මාන්තයේ කඩාවැටෙන්න නැති වෙන්න රඳවාගෙන යෑම සඳහා අවශ්‍ය කරන බස් ගාස්තු පිළිබඳව අපි කොමෙන් සභාව දැනුවත් කිරීමක් කරා. ඒ කාරණා දෙකම පිළිබඳව සලකා බලලා මගී ජනතාව ගැන සහ බස් කර්මාන්තයේ පැවැත්ම පිළිබඳව කියන කාරණා දෙකම පිළිබඳව සාකච්ඡා කරලා මේ බස් ගාස්තු

0: කරල තමයි අපේ අනිත් විචලයන් 12 අරගෙන තමයි ගාස්තු වැඩිවීමකට ගියේ.
1: සාමාන්‍ය සේවා යටතේ දුර කිලෝමීටර් 100ට අඩුව බස් ගාස්තුව 112කින් වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කළා. දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි නම් බස් ගාස්තුව ඉහළ යනු ලබන්නේ 120කින්. සුඛෝපභෝගී සේවාවල දුර කිලෝමීටර් 100ට අඩු බස් ගාස්තු 112කින් වැඩි වන අතර එම කාණ්ඩයේ දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි බස් ගාස්තුව 115කින් ඉහළ යනු ඇති. මෙම බස් ගාස්තු සංශෝධනය ලබන 6 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා මෙගාවොට් 250ක බැටරි පද්ධති සවිකිරීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෙට ආරම්භ කිරීමට නියමිතයි. ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා සඳහන් කළේ මීට පෙර ආනයනය සඳහා අනුමත කළ මෙගාවොට් 160ක බැටරි පද්ධතියට අමතරව මෙම බැටරි පද්ධතිය සවිකිරීමට නියමිත බවයි. බැටරි පද්ධති සවිකිරීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රමාදයක් පවතින බවයි බලශක්ති විශේෂඥ විදුර රළපනාව පැවසුවේ.
2: ගිවිසුම අස්සන් කරන්න ගියා මාස දෙකක්. එතකොට ඒක අස්සන් කිරීමෙන් පස්සේ තමයි මේ බැටරි පද්ධති ලංකාවට ගෙනාවේ. ඉතින් කොහොමද එන ඇති මාස 6ක් එන්න ඇරියට පස්සේ මේ වැඩ අඩාල වුණා. නමුත් ගිය අවුරුද්ද වෙනකොටම අපි දැනගෙන හිටිය මෙගවට් 130ක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේක ඉතා විශාල ප්‍රමාණයේ ගබඩා පද්ධති අවශ්‍යතාවයක් තියෙනවා කියලා, විශේෂයෙන්ම ඩීසල් සහ දැවිතෙල් වලින් බලශක්ති පද්ධතිය අයින් කරන්න. ඒ මෙගවට් 130ට පස්සේ ස්ටෝරේජ් වෙනුවෙන් තාම කිසිම දෙයක් ඉදිරිපත්ල නැහැ.
1: සූර්ය බලශක්ති ගබඩා පද්ධති ධාරිතාව ඉහළ නැංවීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බවයි ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා පැවසුවේ.
3: 160යි දැන් ඔය ටෙන්ඩර් කරලා තියෙන්නේ. තව 250ක් අපි අලුතෙන් ටෙන්ඩර් කරන්න වෙනවා. එන හෙට තමයි ටෙන්ඩර් ડોකියුමන්ට්ස් රිලීස් වෙන්නේ. එතකොට ඒ ප්‍රොජෙක්ට් එකත් ඉදිරි මාස 7-8 ඇතුළත ක්‍රියාත්මක කරලා එතකොට තව 250ක් අපිට පද්ධති ඉටනවා. ඔයිට අමතරව අපි තව බැටරි දැනට පොළොව මත සවිකරන ලද මේ සෝලර් ප්ලාන්ට් තියෙන කට්ටියට බැටරි පරිකිරීම සඳහා වෙනම රැක් කරන්නත් අපිට කැබිනට් අනුමැතිය තියෙනවා. අපි දැන් ඒකත් එන මාස විතර ඇතුළත කරන්න බලාපොරොත්තු වෙනවා. වහල මත සවිකරපු අයට බැටරි සවිකිරීම සඳහා ඒ අවස්ථාව ඉතිරිලා දෙන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
1: මෙරට බලශක්තිය කලමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පැවසුවා.
4: විදුලි බිල වැඩි කිරීමට මූලික හේතුව උනේ විදුලිය සඳහා නිපදවන වියදම් වැඩි වෙන එක නෙවෙයි, IMF එකේ තියෙන කොන්දේසි. මේ විතර මේ අධික විලක් ගෙවන්න වෙලා තියෙන්නේ. කලමනාකරණය කරන්නේ නැති දිගා තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. විදුලි බිල වැඩි වීම නිසා නිෂ්පාදන වියදම් වැඩි වෙනවා. සමස්තයක් වශයෙන් දල ජාතික නිෂ්පාදනය ගත්තොත්
1: ඒක පුද්ගල දල ජාතික ආදායමේ වර්ධනය අඛණ්ඩව වසර 10ක් පවත්වාගෙන යමින් මෙරට ඉහළ ආදායම් ලබන මට්ටමට පරිවර්තනය කරගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට නම් කළා. 2022 වසරේදී ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටුනේ මුහුණ දුන් ආර්ථික අර්බුදයේ හේතුවෙන්. නිෂ්පාදන සංචාරක සහ අනිකුත් කර්මාන්තංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථා තත්ත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු අතරට අයත්. මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගීමට ලක් වූ රටවල් සංඛ්‍යාව 218ක්. එහිදී ශ්‍රී ලංකාවට අමතරව ජෝදානිය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාම යන රටවල්ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණියා. ලබාගත් වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා පියවර ගත යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.
5: කිසියම් රටක් ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමට නම් ලෝක බැංකුව විසින් ගණනය කරන ආකාරයට ඒක පුද්ගල දළ ජාතික ආදායම $4,635ට වඩා වැඩි වෙන්නට ඕනේ. 25 වර්ෂය සඳහා ලෝක බැංකුව විසින් ඇට්ලස් ක්‍රමයට ගණනය කරන්නේ. ඒ ක්‍රමයට ගණනය කරන ලද ඒක පුද්ගල දළ ජාතික ආදායම ලංකාවේ $4,670ක් පමණ වෙනවා. මේ නිසා ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමක් දක්නට ලැබෙනවා. මේ වැඩිවීම අපිට අවුරුදු 10ක වගේ කාලයක් තුන නඩත්තු කරන්නට පුළුවන් නම් ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ ආර්ථිකය වේගෙන් දියුණු රාජ්‍යයක් කරා ඉහළ ආදායම් ලබන රාජ්‍යයක් කරා පරිවර්තනය කිරීමේ හැකියාව පවතිනවා කියන එක.
1: මෙරටට ලැබෙන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණවත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ

0: මාධ්‍ය හමුවකට එක් වෙමින්.
1: කිසිසේත්ම ප්‍රමාණවත් මක් නිසාද සිංගප්පූරුව වගේ කොළඹ දිස්ත්‍රික්කයේ විතර රාජ්‍යයකට ඇමරිකන් ඩොලර් බිලියන 143ක් එනකොට ඉන්දියාවට ඇමරිකන් ඩොලර් බිලියන 81ක් එනකොට අපිට එකක්ේම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිවර්තනය ඇති වෙන්න නම් ආර්ථික පරිවර්තන පනතේ තියෙන රටේ දලදේශීය නිෂ්පාදනයෙන් 5%ක් ප්‍රමාණයක් ඍජු විදේශ ආයෝජන ලෙස පිටින් ලංකාවේ ආර්ථිකය ඇතුළට ඉන්ජෙක් කරන්න ඕනේ, විදින්න ඕනේ. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ ඇමරිකන් ඩොලර් බිලියන යනම් බිලියන 5%ක්වත් වර්ෂයකට පිටින් ආයෝජනය එන්න ඕනේ. දැන් ඇවිල්ලා තියෙන්නේ එකයි. තව 4ක් මදි.
0: ඇමරිකා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 341ක්. එහි ගෙනුම් අනුපාතය දැක්වුනේ රුපියල් 331.58ක් ලෙසයි. මේ අතර ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් බොරැල්ල මන්සන්ධියේදී විරෝධතාවක නිරත වුණා. ඒ පන්දම් දල්වමින් මේ එම විරෝධතාව සඳහා එක්ව සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න.
2: ජනතාවගේ කටේ තියෙන වචනයක් තමයි දැන් නම් අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි. ඒක තමයි අද රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ. කාලය ඇවිල්ලා ඉවරයි. මේක පාරට ගේන්නේ නැතුව මේ ආණ්ඩුව ජනතාවට කවදාක්වත් සහන දෙන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවට සහන දෙන්න.
0: වීමිල ස්ථාවර කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හොරෝපතාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
3: අපිට වියලි මණ්ඩලයේ ඉස්සරහට ගේනවා. අපි වීමිල ස්ථාවර කරනවා. දැනට ඒක එහෙමයි දුවනවා. ඒතකොට හාල් මිලත් එහෙමයි දුවනවා. ඒ දුවන එක අපිට ආවාසි. ඒකට අදාළ වැඩ ගොඩක් අපි කරගෙන යනවා.
0: සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි ජනතාවට ලබා දුන් පොරොන්දු මේ වන විට කඩ කර ඇති බවයි.
4: අද කෘෂිකර්මාන්තයේ බාර ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ගොවි ජනතාවට හොයා ගන්නවා. අපි ඉතා පැහැදිලිව කියනවා, කරුණා කරලා තමුන්නාන්සේලගේ ඔය චණ්ඩිකං මාධ්‍යට කැමරා එක වහගන්න, වොයිස් කට් එකක් ඉල්ලුවාම ඒ දවස්වල අනේ වොයිස් කට් එක අපෙන් උත් ගන්න කියාගෙන ආපු අය දැන් චණ්ඩි වෙලා තියෙනවා. පුළුවන් නම් ඔය චණ්ඩිකම ගිහිල්ලා ඔය අනුරාධපුර පොළොන්නරුව ගොවි ජනතාව ගාවට ගිහිල්ලා කරන්න, ඇඳුම් නැතුව දුවන්න වෙන්නේ.
0: විවිධ චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බියගැන්වීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පැවසුවේ.
5: ඔය බොරුවට උසාවි පෙන්නලා, එහෙම නැත්නම් උසාවියට ගෙනියනවා කියලා බය කරලා, එහෙම නැත්නම් හිරේ දානවා කියලා බය කරලා, ඒවට නාම රාජපක්ෂ මැතිතුමා බය නැහැ. අපි අධිකරණය ගැන විශ්වාස කරනවා. හැබැයි අධිකරණයට කරුණු වාර්තා කරන ඒ මාලිමාවේ පොලිසිය පිළිබඳව අපිට කිසිම විශ්වාසයක් නැහැ.
0: අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හමුවේ විපක්ෂය බියට පත්ව ඇති බවයි.
6: මම දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා, හිටපු ඇමති පුත්තු 10ක් පස්සේ CID එක පන්නයි කියලා. ඒ කියන්නේ පහුගිය කාලේ කරපු කෙලි ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. එහෙනම් දැන් අමාරු, විපක්ෂයට අමාරු. මිනිස්සු දැන් ඒකට දිගේ ඇත්ත නිරූතගෙන දන්නවා. ඒ නිසා ඇත්තට විපක්ෂයට තමයි අමාරුල තියෙන්නේ. ආණ්ඩුවට නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
0: විමර්ශන සඳහා සහාය වන ලෙස හිටපු බුද්ධිහංශ ප්‍රධානි සුරේෂ් සලේට බලපෑම් කිරීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
7: ඊයේ දිනේ කොටුව මහේස්ත්‍රාත්තුමා තමන්ගේ ජංගම දුරකථනයේ පරිගණකයේ මුරපද රාජ් පොලිසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමග එකඟ වෙන්නේ නැහැ. මොකද සමස්ත විශ්වයම පිළිගත් මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහාය දෙන්නයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නැහැ කියන එක.
0: ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ සඳහන් කළේ කොමන පාර්ශව බලපෑම් කළද පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නතර නොකරන බවයි.
8: මේ පාස්කු ප්‍රහාරයේ මේකේ විඳිතින්ද යුක්ති ඉෂ්ට කරනවා කියලා පොරොන්දුවක් අපි දීලා තියෙනවා. ඉතින් මේක කඩාකප්පල් කරන බලාගෙන ඉන්න පිරිසක් එළියේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි විමල් වීරවංශලා, උදේ ගම්මන්පිල්ලා, සරත් වීරසේකරලා සහ රාජපක්ෂලා කණ්ඩායම.
0: කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමියන්ගේ දුහර කාලය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා අසත්‍යක් බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ පවසනවා. ඇතැම් පිරිස් විවිධ පටු අරමුණු මත කාඩිනල් හිමියන්ට චෝදනා එල්ල කරන බවයි කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් සඳහන් කළේ.
9: පාස්කු ඉරුදුන ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයේ ඉෂ්ට කිරීම සම්බන්ධව උන්වහන්සේ පෙනී සිටින්නට ඕනයි කියලා පාප් වහන්සේට දන්වමින් උන්වහන්සේගේ දූරකාරය දිගු කරගන්නට උන්වහන්සේ කටයුතු කරනවායි කියන එම අභූත චෝදනාව ඒක සම්පූර්ණ අසත්‍යයක් කියලා ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කරනවා. ශුද්ධෝත්තම පාප් වහන්සේ උන්වහන්සේට පෞද්ගලිකවම පවසලා තිබුණා අවදුරටත් ඔබ වහන්සේට සේවය කරන්නට පුළුවන් නිසා ඔය ආකාරයෙන්ම දිගටම සේවයේ නිරත වෙන්නට කියලා උන්වහන්සේට පවසලා තිබුණා. ඉතින් ඒක නිසා තමයි අපගේ අති උතුම් මැල්කම් කාදිර රංජිත් හිමිපාණන් මේ දක්වාම තමන්ගේ දුර කාලය තුර රැඳී සිටින්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේවා ඔක්කොම මේ සුරේස් සලේ මහත්මයාව බේරගන්නට දඟලන අයගේ ප්‍රයත්නයන් කියලා.
0: මේ අතර නැගෙනහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුව සිදු කළ කැඳවීමක් අනුවයි. මට්ටක්කුලිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබෙනවා. ඒ මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ මධ්‍යම කොට්ටහස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. ඔහු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියෙහි පසුවන්නේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ 5ක් සහ මත්ද්‍රව්‍ය අලවියෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 50,000ක මුදලක් සිය බහරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස අස්කිරි පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පත් කර තිබෙනවා. පත්කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. අද සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම බලාත්මකයි. ඊට අදාළ පත්වීම් ලිපිය අනුනායක හිමියන්ට පිළිගන්වා ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින්. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කේත හිමියන් මීට පෙර කටයුතු කළා. තායිලන්තයේ සිදු වූ රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ 9 දෙනෙකු අපවත් වී තිබෙනවා. තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ ඇතුළු 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ රෝහල් වෙතයි. අනතුර සිදු ඇත්තේ 11 හැවිරිදි දරුවෙකු ධාවනය කළ රථයක් පාලනයෙන් ගිලිහි භික්ෂූන් වහන්සේගේ ගැටීම හේතුවෙන්. හුවයි සිං ප්‍රදේශයට පිවිසෙන මාර්ගයක් ඔස්සේ භික්ෂූන් වහන්සේ 34 නමක් වැඩම කරමින් සිටියේදී අනතුර සිදු ඇති බවයි තායිලන්ත පොලිසිය සඳහන් කළේ. භික්ෂූන් වහන්සේ 5 නමක් අපවත්ව ඇත්තේ අනතුර සිදු වූ ස්ථානයේදී. තවත් සිව් නමක් රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වුණා. තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ 3 නමකගේ තත්වයේ බරපතල බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ. තුවාල ලැබූ 13 දෙනා අතරට එක් ගිහි පුද්ගලයෙකු අයත්. අනතුර සිදු කළ දරුවා විශේෂ අවශ්‍යතා ඇති අයෙකු බව ඔහුගේ මව සඳහන් කළා. ඔහු සිය පියාගේ රථය අවසරයකින් තොරව රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ මව ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දරුවා පොලිස් බහරයට ගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළදී යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක 33ක් වෙත ප්‍රහාර එල්ල කර බව රුසියාව පවසනවා. රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මිසයිල 25ක් සහ ඩ්‍රෝන යානා 12ක් යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයන් 33 දෙනෙකු මිය ගියා. යටිතල පහසුකම් රැසක්ද විනාශ වූ අතර මෝටර රථ කිහිපයක්ද ගිනිගැනීමට ලක් වූ බවයි යුක්‍රේනය සඳහන් කළේ. රුසියාවෙන් බරපතල ප්‍රහාරයක් එල්ල විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී විසින් අනතුරු අඟවා පැය 24ක් යාමට පෙර මෙම ප්‍රහාරය එල්ල වුණා. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 15 වනදා ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ලබන අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙවන තරගය ලබන මාස 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSCPTයේදී පැවැත්වෙනු ඇති. යලි සිරස්තල. ගත වූ පැය 24 තුලත් ඩෙංගු රෝගීන් දහස්ස ඉක්මවයි. ග්‍රාමීය ප්‍රදේශවල ඩෙංගු පැතිරීමේ අවධානමක්. පොලිස් ප්‍රධානියෙකුගෙන් CID ප්‍රකාශයක් ගනි. අස්ගිරි අනුනා හිමි කැලණි කුලපති ධුරයට. රියානතුරකින් තායිලන්තයේ භික්ෂූන් වහන්සේ 9 දෙනෙකු අපවත් වෙයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
10: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: 1970 ගණන්වල මුලින්ම වේදිකාගත වුණු සුබ සහ යස ස්ටේජ් ඩ්‍රාමා එකේ නව නිෂ්පාදනයක් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
1: ඒ ගැන අපි ඇහුවේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගෙන්. කෝල් එක ගද්දිත් එයාලා හිටියේ රිහර්සල්ස් වල.
2: යසලාලක තිස්සනම් භූපාලෝත්තමයාණන් වහන්සේ රාජසභාවට සම්ප්‍රාප්ත වනසේ.
3: ඇත්තටම කාලෙකට පස්සේ අපි මේ නිෂ්පාදනය නැවත හදන්නේ. මම රඟපානවා, කුසුම් රේණු රඟපානවා, නිමල් ජයසිංහ, මහේන්ද්‍ර වීරරත්න ආදි වශයෙන් කණ්ඩායමක් දැනට රඟපානවා. පූජාවක් වගේ වැඩකට තමයි මේ එකතු වෙන්නේ.
0: කාලෙකට කලින් කරපු ඩ්‍රාමා එකක් කොහොමද අද කාලෙට ගලපගත්තේ?
3: ඕනෑම කාලෙකට මේ දේශපාලන අර්ථකථනය ගැලපෙනවා. එතකොට ගැහැණිය පිළිබඳ විග්‍රහය ගැලපෙනවා, නීතිය සමාජය සහ ආධිපත්‍ය කියන හැඩේ ගැලපෙනවා. ඒකේ අන්තිමම රජතුමා කියන මේ සිංහාසනේ උඩ ඉඳගෙන මොන මගුලක්වත් කරන්න බෑ. ඉතින් ඒක එදා වගේම අදටත් ගැලපෙනවා ඇති කියලා අපිට පැහැදිලි වුණ නිසා මේක නැවත නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා කතා.
1: තවද ඩ්‍රාමක බලන්න පුළුවන්.
3: ජූලි මාසේ 5 වෙනිදා හවස 3:30ට 6:45ට බොරැල්ල පුංචි තියටර රඟහලේදී වේදිකා ගත වීම නියමිතයි.
0: අපි ටොම් හාඩිව දන්නේ හොලිවුඩ් වල මූවි කැරක්ටර්ස් වලින්. එතකොට වෙනම්ගේ වොයිස් එකෙන් මැඩ් මැක්ස් වගේ මූවිස් වලින් එයා සෑහෙන ෆේමස් වුණා.
1: දැන් ඉතින් එයා කැමරා එක ඉස්සරහා ඉන්න ඇක්ටර් කෙනෙක් විතරක් නෙවෙයි, මයික් එක අතට ගත්ත රැපර් කෙනෙක් වෙන්නයි යන්නේ.
0: එයා ක්‍රේසි ෆේස් කියන ගෲප් එකයි ලෙජෙන්ඩරි රැපර් බස්ටර් රයිම්ස් එක්ක රැප් ඇල්බම් එකක් කරන්නයි ලෑස්ති වෙන්නේ.
1: මේ වැඩෙත් එක්ක අපිට පේන්නේ හොලිවුඩ් ස්ටාර්ස්ලා එක ටැලන්ට් එකකට සීමා වෙන්නේ නැහැ කියන එක.
0: ඇක්ටිං, මියුසික් පර්ෆෝමන්ස් මේ හැම දෙම එක්ක කම්ප්ලීට් එන්ටර්ටේනර් කෙනෙක් විදියට ටොම් හාඩිව ඉස්සරහට අපිට බලාගන්න පුළුවන්. Talk of the Town.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබාගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Asset Line Finance වෙතින් best bike එක best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න අදම ආරං යන්න. අමතන 011 4700.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

රාත්‍රි 7:08. ඔන්න අදත් කිව්ව විදිහටම 7 වෙද්දි මං ආවා ලස්සන සින්දුවකින් පය පටන් අරගෙන. දවසේ වෙච්ච දේවල් තාමත් සමහරක් අය වැඩ කරනවා වෙන්නත් පුළුවන්. තව කට්ටියක් වැඩ ඉවර වෙලා කෙතර යන ගමන් වෙන්නත් පුළුවන්. තව කට්ටියක් උයන ගමන් සියතහන් ඉන්නව වෙන්නත් පුළුවන් නේද? අපි හැමෝම මිනිස්සු. මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වෙන්නේ. මිනිස්සුන්ට තමයි ලැබීම් තියෙන්නේ. ඒ මිනිස්සුන්ටම තමයි හිතා ගන්නවත් බැරි විදිහේ ආදරයක් ජීවිතයට එකතු වෙන්නත්. අපි ආස දේවල් කනව බොනවා, අඳිනව පළඳිනවා. තව මොනවාද? එක එක අයට එක එක ජාතියේ හොබීස් තියෙනවා. මේ හැමදේම ඉතින් අපි ජීවත් වෙලා ඉන්නකම් විතරයිනේ නේද? එතකොට මේ හැමදේටම ඔයාලගෙන් තියෙන්න ඕනේ මොනවාද? හෙවනැල්ල වගේම විශ්වාසවන්ත ආදරයක්. මිනිස්සු ආදරය හොයන්නේ, ආදරෙත් එක්ක ජීවත් වෙන්නේ මේ ජීවිතේ තියෙන කල් විතරයි. ජීවත් වෙලා ඉන්නකම් හැම කෙනෙක්ටම ඒ අය හොයන ආදරේ ඒ විදිහටම ලැබෙන්න ඕනේ. එන පැය දෙකක් තියෙනවා. විශ්මිත් එක්ක ආදරේ රසතයි මතක් කරගවෝ.

0: සියත දෙවයිනපුරා ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රාජ්‍ය සේවක යන ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැගට් දෙකක් ඇකුළු සහන අඩු ගෙවීමේ ප්‍රමේය.
2: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන සහල් කිලෝ 20.
3: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
4: උසු ඉදල් මුල්තන් ගිර අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහ ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මේ සමාජයේ ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
6: සමාජ ජනතාවට අනවශ්‍ය පීඩනයක් ඉන තීන්දුවට අපි යන්නේ නැහැ.
7: මේ රටේ ජනතාව මෝඩ නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි. ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
13: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
14: Silverwood සමාජිකයන් සඳහා Cargill's Food Certificate මෙගාවට්ටම්, Mom's Joy Refined Pol Tel ඉතිරි රුපියල් 390යි, Sara's Chicken Sausages ඉතිරි රුපියල් 150යි, Milka සම්පූර්ණ යොදේස ඇත කිරිපිටි ඉතිරි රුපියල් 200යි, Signal Strong Teeth Toothpaste ඉතිරි රුපියල් 120යි, Cargill's Food
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි,
16: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: na nasu du kotigena e disney
1: danen anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kochi
1: goda kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook

රාත්‍රී 7යි විනාඩි 27යි. අද අපි කතා කරන්නේ මිනිස්සු ආදරය හොයන්නේ ජීවත් වෙලා ඉන්න කල් විතරයි කියන දේ. මේ කතාව ඇත්තද? මේ කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ? මට මෙහෙම දෙයක් කියන්නත් හිතෙනවා. කෙනෙක් අසීමිතව ආදරය කරනවා නම් තව කෙනෙක්ට හරියට අධිකව ආදරය කරනවා නම් කෑනු ළමෙක් වෙන්න පුළුවන්, පිරිමි ළමෙක් වෙන්න පුළුවන්. ඒ අය එකිනෙකා එක්ක බැඳීමක් ඇති කරගන්නේ මුළු හදවතින්මයි. ආදරය කරන කෙනෙක්ට හෘද සාක්ෂිය කියන දේ ගොඩාක් වටිනවා. ඒ අය අනිත් අයට ආදරය කරනවා වගේම කාරුණිකව සැලකන්නේත් මුළු හදවතින්මයි. මොන දේ ඒගොල්ලන්ගේ හිතට ආවත්, මොන දේ ඒගොල්ලන්ට වුණත්, ඒ අය දකින්නේ අනිත් කෙනාගේ සතුට විතරයි. සමහරක් විට ඔයත් එක්ක චූටි චූටි රණ්ඩු හැම වෙනවා නම්, පුංචි රණ්ඩු හැම වෙනවා නම්, හයියෙන් කෑ ගහනවා නම්, හයියෙන් අඬනවා නම්, ඒත් ඔයා ගැන හිතනවටත් වඩා කැක්කුමක් තියෙන හින්දත් විතරයි. ඔයා සතුට වෙන්න ඕනේ. මොකද තාමත් ඒ අය හිත රිද්දගෙන හරි ඔයා ළඟටම එන්නේ, ඔයා ගැනම හොයලා බලන්නේ මුළු හිත ඇතුළෙන්ම ඔයාට බැඳිලා ඉන්න හින්දා විතරයි. හැබැයි මෙතන තියෙන පොඩි භයානක දෙයක්. ඒ තමයි ඒ අය වෙලාවක නිහඬ වුණොත් මං හිතන්නේ ඒ අය කලින් විදිහට ආයෙමත් කතා කරයි කියලා. ආයෙත් හඬා වැළපෙයි කියලා. ආයෙත් ඔයාව හොයාගෙන එයි කියලා. නෑ. එච්චර ළඟින් ඉන්නටත් පුළුවන් හිත කොටාක් රිදුනොත් අත්හැරලම දාන්න. සමහරක් විට ඒ දවසේදී ඔයාටත් ඒක දරාගන්න බැරි වෙයි. තමන් වෙනුවෙන් කවුරුත් නෑ කියලා දැනගත්තාම එයාගේ හිත ගල් වෙන්න පටන් ගන්නවා. කෙනෙක් ගැන හැඟීමක් නැති වෙලාම යනවා. කෙටියෙන්ම කිව්වොත් ඒ අය මැරෙනවා කිව්වත් ඒක නව හිතින් මරන්න එපා. හැබැයි ආදරයක් හම්බුණත් එයාගේ හිත කැඩුනොත් ආයේ කිසිම පුංචි හැඟීමක් නැති තැනටම එයායිපත් වෙනවා. ඉතින් මිනිස්සු මේ ආදරය හොයන්නේ, ආදරෙත් එක්ක ජීවත් වෙන්නේ ජීවත් වෙලා ඉන්නකන් විතරයි නේද? ජීවත් වෙලා ඉන්නකන් සතුටින් ඉන්න ඕනේ. ආදරේ හැම තැනක්ම පොසිටිව් විදිහට දැකලා කෙනෙක් වෙනුවෙන් තමන් වෙනුවෙන් වගේම විශ්වාසය රකින්න ගමන්ම ආදරේ කරන්න ඕනේ. මේ ගැන අපිට ලියන්න 0711982984 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරය කාන්සියත FM අපේ Facebook page එකට આવીත් ඔයාට හිතට දැනෙන ඕනම දෙයක් අපිට ලියන්න. මිනිස්සු ආදරය හොයන්නේ ජීවත් වෙලා ඉන්නකන් විතරයි. තේරුණාද?

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: විසිතුනයි 43ට දැන්ම SMS කර දවට මේ ළඟ තබා ගන්න.
1: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
2: ඈරාලහමි?
1: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ අහන් හිටියේ.
1: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
1: හෑ?
2: ඕරාලහමි one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සල්ලි පිළිසිල්ලාරේ.
4: Dilika Vardhana Textile.

රාත්‍රී 7යි විනාඩි 49යි. දන්නවද? හැමෝටම ඔයා හොඳ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා ඔයාට හොඳ කෙනෙක් වෙලා ඉන්නක ඉස්සලාම. මොකද විශ්වය හිතන්නේ නැති වෙලාවල් වලදී ඒ ආශිර්වාදය ඔයාට ලබා දෙනවා. ඔයාගේ ජීවිතය එළිය කරනවා. මිනිස්සු ආදරය හොයන්නේ ජීවත් වෙලා ඉන්නකන් විතරයිනේ. අද අපි එහෙම කියද්දී මේ විදිහට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මට නමත් කියන්නක බලන්න ඔයාගේ. WhatsApp ප්‍රොෆයිල් එකේ පේන්නේ නම් කුමා කියලා. ස්තුතියි කුමා. කුමා කියනවා ආදරය හරිම උත්තරීතරයි. ආලය නම් කිමයි කියා කියා දෙන්න රහසෙන්. මන් දන්නා ඔයා ගොඩ වෙලාවක ඉඳන් අපි වහගෙන ඉන්නේ කියලා. ස්තුතියි කුමා. ආදරේ උත්තරීතරයි. එතකොට මම කලින් ප්ලේ කරානේ වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක්. එතකොට මේ විදිහට කියලා තියෙනවා, ඩ්‍රයිව් කරන ගමන් අතීතයට එක්කන් ගියාලු මං සතුටුයි. සින්දුව ගැන විස්තරයකුත් එවලා තියෙනවා. මන් දන්නවා සින්දු අහන මිනිස්සු, එතකොට සින්දු ලියන මිනිස්සු, පොත් ලියන මිනිස්සු, කවි ලියන මිනිස්සු හරිම සංවේදී සහ ආදරණීයයි. නේද? ඔයත් එහෙම කෙනෙක්. එතකොට මේ විදිහට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. මට හිතෙනවා ජගත් මම මේක ඊළඟ පැයේ යන්න කලින් කිව්වොත් තවත් ලස්සන වෙයි කියලා. එතකොට දිනෙත්ම තරුෂි කියනවා, ඇත්ත, හදවතේ ලේ පොම්බ කරන පළියට, නාඩි වැටුන පළියට ජීවත් වෙන්න මිනිස්සු හුරු වුණාම උන් ආදරේ දකින්නේ නිසරු දෙයක් හැටියට. හැබැයි ඒ අය තමයි කාලෙකට කලින් ඇත්ත මුළු හදවතින්ම ආදරය කරපු මිනිස්සු. නුවන්ත පැතුම් කියනවා, ලැබෙනවා නම් ආදරේ, මැරෙන්නම් මං සිනාසි. මොහොතට සැනසීමේදී යන්නම් යමි නොහැරි යලි. කඳුළු පත ලියනවා, නොලැබීම් ලැබීම් වෙන්නේ කවදාවත්ම කියලා. එතකොට චමිල තරංග කියනවා, පන පිටින් ඉන්නකොට ඕනේ ආතරේ, අවසන් හුස්ම ගියාට පස්සේ මොකටද ආතරේ කියලා. සහතික ඇත්ත. අද අපි කතා කරන්නේ ඒ ගැනනේ නේද? ආදරයක් ජීවිතයක් කල්ප ගානකට පවතින සදාකාලික සුවඳක්. නෑ, එක ජීවිතයක් නෙවෙයි, ජීවිත දහස් ගණනක්. ඔයාගේ ආදරය කිරණින් සැනසීම වෙදෙනවා. වරම් නැති අය සුසුම් හරි හෙලනවා. ජීවත් වෙලා ඉන්න කාලේ ආදරය කරන්න, ආදරය දෙන්න ඔයා කවදාවත් මැරෙන්නේ නෑ. ඒ ආදරේ නාමයෙන් ඔයාගේ නම හැමදාම පවතිනවා. මේ විදිහට මැසේජ් එක වෙලා තියන්නේ අපේ ඉසුරු මංචනායක. මිනිස්සු ආදරේ විඳිනවා නේද? මං කැමති ආදරේ අගය කරන, ආදරේ විඳින මිනිස්සු සේත ආදරේ කහගෙන එම මැසේජ් සෙවනවා නම්. ඒ වගේ සුන්දර හිතක් තියෙන, ඒ වගේ ලස්සන හાર્ට් එකක් තියෙන තවත් ස්පෙෂල් කෙනෙක් අදත් සියතහන් ඉන්නවා. කවුද දන්නවද? ඒ තමයි මේ වෙලාවේ වැඩ කරන ගමන් වුණත් මිරිහානේ ඉඳන් නුගේගොඩ ඒරියා එකේ ඉඳන් අපි වහන් ඉන ඇන්ජී. මේ සින්දුවට අර කලින් කට්ටියවත් එකතු කරගන්නා වගේම ස්පෙෂලි මේ හින්දි සොංග් එකට ඇන්ජී මං ඔයාව එකතු කරගන්නවා. අපි ළඟට යන්නේ අලුත් පැයකට. ඉතින් මැසේජ් එකක් දාලා තියන්න 0711 98294 අපේ WhatsApp නම්බර් එකට.

0: සියත දෙවයින පුරා සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 732 1000 NIB the City University. The place to be.
7: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
8: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV. නීලවිකාශක
10: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.

රාත්‍රී 8යි විනාඩි 6යි අලුත් පැයකින් අලුත් විදියට හිතන ආදරයක් අලුත් හිතක් තමයි මේ පැය මාත් එක්ක ඉන්නේ. මිනිස්සු ආදරේ හොයන්නේ ජීවත් වෙලා ඉන්න කල විතරයි. ජීවිතේ අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි එයාලා මං ගැන මොනවා හිතුවද දන්නේ. අපි කැමති හැමෝම අපිව තේරුම් ගන්න, අපිව අගය කරන්න, අපිට ආදරෙන් ඉන්න. ඒත් ඇත්ත ජීවිතේ හැමදාම එහෙම වෙන්නේ නැහැ. සමහරු ඉන්නවා අපිව වැරදියට තේරුම් ගන්නවා. සමහරු අපිව අගය කරනවා. තවත් සමහරු කෙනෙක්ගේ එකම එක හොඳක්වත් දකින්නේ නැති. ඒ වෙලාවට නම් අපේ හිත ටිකක් රිදෙනවා නේද? අපි කියන්නේ හිතලම මහන්සි. මොකටද එච්චර හිතන්නේ? ඒත් ඒ මොහොතේම අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝටම ප්‍රූව් කරන්න යන්න ඕනේ නැහැ. අපිව හැමෝම තේරුම් ගන්න ඕනෙත් නැහැ නේද? ඔයාගේ හිත දන්නවා ඔයා කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා. ඔයා කොච්චර යාට ආදරෙයිද කියලාත්. ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ අනිත් අය නෙවෙයි. ඔයා ඔයාව කොහොම ට්‍රීට් කරනවද? ඔයා ඔයාට කොච්චර විදිහට ලෝයල් වෙනවද? ඒ දේ හරිම වැදගත්. ආදරේදී දෙන්නෙක් අතරත් අන්නේ වැදගත්කම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හීන දකින හීන අනිවාර්යෙන් හැබෑවෙන්නත් ඕනේ. ඉස්සර මතක එක ජීවත් වුණු ඔයාට ඒ මතක අලුත් කරන ගමන් ආදරේ විදිහටම ලැබෙන්නත් ඕනේ. එන්න මේ පැය අපේ අන්තිම පැය. මේ පැත්තට වචන කරලා ලියන්න ඕනේ හිතේ තියෙන ඕනම දෙයක්. 0711982947 අපේ WhatsApp නම්බරකට හරි ආදර account CFM අපේ Facebook page එකට આવી අද post එක යටින් comment එකක් තියන්න.

ලංකාවෙන් විතරක් නෙවෙයිනේ සියතට එතකොට සියත ආදරේඛාවට තියෙන ආදරය ලැබෙන්නේ. මේ වෙලාවෙත් සයිප්‍රස් වල ඉඳන් අපි වහන් ඉන්න අර කලින් මට මැසේජ් එකක් එවලා තිබ්බ මං හිතන්නේ කුමාව තමයි. ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න ඕනේ හරිද? මේ සින්දුවට කුමාව ස්පෙෂලි එකතු කරගන්නවා.

0: සියත දෙවයින පුරා
1: ඔබත් ඒලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011 832 1000 එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011 22 200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූලික සමගමකි.
3: ලංකාවට නිරිත දිග මෝසම බලපාන්නේ 1. මැයි සිට සැප්තැම්බර් 2. දෙසැම්බර් සිට පෙබරවාරි.
4: අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අත උත්තර දුන්නේ මොරටුවේ මදුෂා සක්සරණේ.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
4: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814 151 151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සියත හන්න.
0: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ජීවිතය ජීවත් කරන්නේ මේ සොඳුරු ආදරයයි. මිනිස්සුන්ට හුස්ම දෙන්නේ ඒ ආදරයයි. ජීවත් වෙලා ඉන්නතුරු සුසුම් පොද යනතුරු සොයන්නෙත් ආදරයයි. සමහරු මැරි මැරි උපදීන තත්ත්වයට පත් කරන්නෙත් මේ ආදරයයි. අවංකවම හදවතට ලං වෙන්න, වෛරය අතහරින්න, එක සිතින් ආදරය කරන්න. අපි ඉන්න ටික කාලයේ තවත් හිතකට වේදනා දීලා, ඒ හිත රිදවලා, ඒ ඇස් අඳවලා, අපි තවත් කෙනෙක් එක්ක සතුටු වෙනවට වඩා ලැබුණු ආදරයත් එක්ක සැරයටියෙන් යනතුරු ආදරේ බෙදාගන්න ජීවත් වෙන්න. එයා ආදරේ හොයන්නේ ජීවත් වෙලා ඉන්නතුරුම විතරයි. මෙහෙම අපිට මැසේජ් එක එවලා තියන්නේ හැමදාමත් සියත ආදරේක අහන, අහන් ඉඳලා මැසේජස් එවන අලිබෝමුල ජගත්. බොහොමත්ම ස්තුතියි ජගත්. මිනිස්සු ආදරේ හොයන්නේ ජීවත් වෙලා ඉන්නකල් විතරයි. හිතින් විතරක් ආදරේ කරන්නත් පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ?

ඔයාට අකමැති දෙයක්, ඔයාගේ හිත රිදෙන දෙයක් ඔයා කොහොමද හිතලම තව කෙනෙක්ට කරන්නේ? හැමදාමත් දරාගෙන ඉන්නවද? නැත්නම් එතනින් නැගිටලා අලුත් විදිහට ජීවිතේ පටන් ගන්නවද? මොකද ජීවිතේ ලැබෙන්නේ අපිට එකපාරයි. ඒ ලැබෙන ජීවිතය සතුටින් සැනසීමෙන් ගෙවන්න නම් ඔයා වගේම ඔයාගේ ළඟ ඉන්න ආදරණීය මිනිස්සුත් ක්වොලිටීස් තියෙන මිනිස්සු වෙන්න ඕනේ. එහෙම නේද?

0: සියත දෙවයින පුරා සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance.

0: හරියන්න හරිම තැන.
1: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
3: අනේ මකලෝ මාවත් එක්කන් යන්නකෝ ඔයා කැලේ යනකොට.
2: එක්කන් යන්නම්. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනේ හොඳේ.
3: ඒ මොකද?
2: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

රාත්‍රි 8යි විනාඩි 51යි. විශ්මිත අතට විතරක් නෙවෙයි මේ සතියටම යන්න වෙලාව ඇවිත් ආයේ මම එන්නේ ඔබ ළඟට මේ සඳුදා රෑ 7ට ආදරේ ගොඩක් අරගෙන. එතකන් ඔයා දැනගන්න ඕනේ ඔයාවත් සතුටින් තියාගෙන කාරුණිකව ආදරෙන් ජීවත් වෙන්න. ඔයා හිතන ඔයා ප්‍රාර්ථනා කරන හැම හීනයක්ම අනිවාරෙන් හැබෑ වෙනවාමයි. ඒක විශ්මිගේ පොරොන්දුවක්. ගිහිගෙන්නම් ඔබට සුභරාත්‍රියක්.

0: නැනු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 5 6 7 8 2 7 1 2 3 4 7
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
6: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි.
12: අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716666222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ බෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 with honda ninda kiyannema honda heta dawasakata palamu piyawarai
4: lolc finance hariyanna harima tana wedi vistara sadaha 01115715555 amatanna
5: satipata scooter dinapata smartphone bigracer ho biglite wala athi escort dankya 2343 ta denma sms kara dawatne langa thaba ganna
6: අනුවටයි දශම හතරෙන් මේ කොමුවට
7: සියතා FM

0: සියත දෙවයිනපුරා සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඉස්සර මායි චාලි ඇමසන් වනාන්තරය පීරගෙන යනවා සැන්ඩි දඩයමි.
2: අනේ මක්කල මාවත් එක්කන් යන්නක ඔයා කැලේ යනකොට.
1: එක්කන් යන්න. හැබැයි ඔයා පරිස්සම් වෙන්න ඕනි හොඳේ.
2: ඒ මොකද?
1: ඔයාව සතෙකුට මාරු වුණොත් එහෙම.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: සෙනසුරාදා උදේ 8ට
6: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද? සතුටුදායක අවසානයක්ද?
7: සතුටු සතුටුදායක අවසානයක්.
6: ආ එහෙමද?
7: ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
6: ඈ?
8: ජින්තු පිටියේ මොවෙනෝ? ජින්තු පිටියේ මොවෙනෝ?
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනී.

අයිබෝන් සුභ සන්ධ්‍යාවක්. අද සියත FM රෑ 10යි ගිහිදාහට එකතු වෙන ඔබ සැමටම මම ඉගෙන ගත්තේ චෙක් ජනරජයේ මගේ උසස් අධ්‍යාපනය. ඊට පස්සේ මම මට ආරාධනාවක් හම්බුණා ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වයකින් මගේ පළවෙනි ඔපෙරා එක පූලන් දේවී ඔපෙරා එක ඇමරිකාවේ කරන්න. මම ඊට පස්සේ ඇමරිකාවේ උගන්වුවා මගේ ඔපෙරාව මුලින්ම එහි පෙන්වුවා. ඊට පස්සේ මට ආරාධනාවක් ආවා ලංකාවට ඇවිත් තන්හා රතිරංග මගේ මුල්ම චිත්‍රපටයේ සංගීතවත් කරන්න. ඊට අමතරව මට හැමදාම තිබුණා එක්කේම දාස පදනම කරන්න පුළුවන්ද කියලා මටයි අක්කටයි. ඉතින් මම හැමදාම හිතන් හිටියා මම ආපහු ලංකාවට එන්න ඕනේ කියලා. ඉතින් මම චිත්‍රපට ආරාධනාවත් සමගම තාත්තගේ අභිප්‍රාය ඉෂ්ට කරන්න ලංකාවට ඇවිල්ලා කේමදාස පදනමේ අධ්‍යක්ෂිකා හැටියටත් වැඩ කරනවා. මගේ තාත්තා ප්‍රේමශ්‍රී කේමදාස, අම්මා ලතා කේමදාස, අක්කා අනුපා කේමදාස, මම ගයත්‍රි කේමදාස. මම තෝරගන්න 10 වෙනි ගීතය තමයි දරු දුක උහුලා. ගායනාව WD අමරදේව ශූරයන්, පද රචනය ධර්මශ්‍රී ගමගේ, සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස. ඇත්තර මේ ගීතය හරිම හැමතිම සුවිශේෂයි. මොකද අපිට ගොඩක් කලාවට ගීත අතුරින් ඇහෙන්නේ අම්මලා ගැන කියන ගීතයන්. ඉතින් මේ ඇත්තරම කියවෙන්නේ තාත්තා කෙනෙක්ගේ අදහන්න බැරි ආදරය ගැන. මගේ අක්කගේ අපේ තාත්තගේ නම කිව්වහම හැමෝම තව අඳුරනවා සංගීතඥයෙක් හැටියට. ඒ වුණාට තාත්තා කෙනෙක් හැටියට දැනගන්න තියෙන වාසනාව මටයි අක්කටයි තිබුණා. තාත්තගේ ගොඩක් අය සමහරකට නොදන්න දෙයක් වෙන්නේ නැති, තාත්තගේ මේම විශාල නිර්මාණ කරපු හරිම කාර්ය බහුල කෙනෙක් වුවත් හරියටම ඒ හා සමානව අපි ගැන බලපු කෙනෙක් තාත්තා. ඒ කියන්නේ අපේ මුළු ඉස්කෝල කාලෙම කිසිම දවසක් කොච්චර කාර්ය බහුල වුණත් රෙකෝඩින් තිබුණත් හැමදාම උදේ 7 වෙනකොට අපිව ඉස්කෝලේ ගෙනියනවා. ඒ වගේම එකහමාර වෙනකොට ඇවිල්ලා ඉන්න කවදාවත් මට හිතෙන්නේ මට මතකයක්වත් තියෙනවද කියලා. අපි එකහමාරට ඉස්කෝලේ ඉවරලා ගේට්ටුව ගාවට එනකොට තාත්තා අපිව එක්කන් යන්න ඇවිල්ලා හිටපු නැති. අනිතක මේ ඔක්කොම කරන්නේ රෙකෝඩින් අසේ එහාට දුවදුව මෙහාට දුවදුව. ඒ වගේ විශාල නිර්මාණ ගොළු හදවත, මේ කියන්නේ මොන චිත්‍රපටයක් ගත්තත්, සංධ්වනියක් ගත්තත්, අපරාවක් ගත්තත්, මේ හැම දෙයක් අස්සෙම තමයි මේ වගේ අපි වෙනුවෙන් කාලය වැය කර යුතුයි, ඒ විදිහට කරන්න ඕනේ කියලා තාත්තා හැමදාම හිතපු සහ කරපු කෙනෙක්. මට මතකයි පොඩි කාලේ හැමදාම හවස 4:00 මාව කරගෙන යනවා මේ සෙල්ලම් කරන්න පිට්ටනියකට. මගේ අක්කගේ වයස පරතරය 8 විතර වෙනවා. ඉතින් ඒකින්ද අක්කා ගොඩක් කලවට යන්නේ, මමයි තාත්තයි තමයි යන්නේ. ඉතින් තාත්තා නැති වෙලා ඒ මන්න ගෙදරට ආපු කෙනෙක් මට දවසක් ඉඳන් කිව්වා කොළඹ විශ්වවිද්‍යාලේ තාත්තට ලෙක්චර් එකට ඉන්වයිට් කළා. ඒ ලෙක්චර් එක 4:30 විතර පහු වෙනකොට තාත්තා කිව්වයි කියලා, අනේ සමා වෙන්න 3ට විතර ඉවර කරන්න හිටියේ, එනවාට මේක මෙහෙම වැඩි කාලයක් යනවා, මම පොඩි පුතා බලන් ඉන්නවා, මම එනකන් එයාව එක්කන් යන්න සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒ වගේ අපිත් එක්ක විශාල කාලයක් අපි වෙනුවෙන් වැය කරපු, අපිත් එක්ක බොහොම ඒ කියන්නේ හරිම අපිට ආදරේ කෙනෙක් තාත්තා. ඒ කියන්නේ විතර නෙමෙයි හැමදාම අපිට උදේට නැගිටවන්නත් එන්නේ අපිව තාත්තා. ඉතින් ඒ වගේ තාත්තලා වෙනුවෙන් ගායනා කරන ගීතයක්, ඒ හින්දා තමයි මම මේ පළවෙනි ගීතය මෙහෙම තෝරගත්තේ. ඒක වචන බොහොම සුන්දරයි. බුදු බව ලබනා පියවරු වෙසනා මේ ඕන් වෙනුවෙන්.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: ඊළඟට තෝරාගත් 9 වෙනි ගීතය තමයි අම්මාවරුනි ගීතය. 10 වෙනි එකේදී එහෙම තාත්තා වෙනුවෙන් කතා කරා. ඒ වගේම එහාස් විශේෂ කෙනෙක් තමයි අපිට අම්මා. මොකද ගොඩක් අය හිතනවා අම්මා හරිම නිහඬ චරිතයක් කියලා. අම්මගේ නිහඬතාවය වගේමයි අම්මගේ තියෙන ප්‍රබලකම, ඒ කියන්නේ අම්මගේ තියෙන කියන්නේ අපිට ලැබුණු ආభాෂය තාත්තා සමානයි. මොකද තාත්තා හරිම ප්‍රායෝගික කෙනෙක්. හැම දේවල් දෙහාම ප්‍රායෝගිකව බලන කෙනෙක්. අම්මා අපු පරිසරයේත් ගොඩක් ගතානුගතික පරිසරයක ඇවිල්ලා වුණත් හැම වෙලාවෙම කියන්නේ අධ්‍යාපනය, අපේ අධ්‍යාපනය වෙනුවෙන් හරිම වෙහෙසක් දරපු කෙනෙක්. හැම වෙලාවෙම මට මතකයි, මට නිකන් ඇහෙන්න පේන්න දැනෙන කාලේ ඉඳන්ම අපිට මතයකට කියපු දෙයක් තමයි වැදගත්ම දේ ඉගෙන ගන්න කියන එක. පොඩි hina කතාවකුත් මතක් වෙනවා. මේ හැම වෙලාවෙම කිව්වා අපි හරිම සතුටු වුණා මේ ඌව දෙන්නම ගෑනු ළමයි දෙන්නෙක් බව. මොකද ඒ කියන්නේ ඔගොල්ලෝ හොඳට ඉගෙනගෙන ඉස්සරහක් ගැන හිතන්න පුළුවන් කියලා. يعني පිටිමි ළමයි වුණාම එහෙම හිතන්න බැහැනේ. මේ උනාට සාමාන්‍යයෙන් ලංකාවේ සමාජය ඇතුළේ හරියට මෙහෙම ප්‍රසිද්ධ, විශේෂයෙන්ම ප්‍රසිද්ධ වුණාම මෙහෙම පිටිමි ළමයකින් ඉන්න ඕනේ, නම ගෙනියන්න ඕනේ. තාත්තා ඒත් මේ වගේ අදහස්වල හිටපු නැති කෙනෙක්. මට මතකයි මම අම්මා කියනවා මම ඉපදුනහම හොඳටම මේ බරෙන් අඩු වෙලා ඒගොල්ලෝ හොඳටම බය වුණයි කිය. දුවගෙන ඇවිල්ලා තාත්තට දොස්තරල කියලා තියෙනවා, "ආනේ මාස්ටර් මාර පොඩි මේ කිලෝ එකකට වඩා අඩුද මන්දා මේ ළමයා එහෙම කියලා." කිව්වහම තාත්තා කිව්වලු, "කුරුමිනියක් වුණත් කමක් නැහැ, ගෑනු ළමෙක් නම්" කියලා.

0: ගීතයයි.
1: අද සුඳුර මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මගේ අටවෙනි ගීතය මම තෝරාගත්තු නියංකො බෙයියෝ. මෙහි ගායනය විජේරත්න වේරගොඩ සහ මාලි බුලත්සිංහල, පද රචනය පල්ලේගම හේමරත්න හිමියන්, සංගීතය ප්‍රේම්ශ්‍රී කේමදාස. මේ ගීතය ඇත්තටම බොහොම සුන්දර ගීතයක්, බොහොම හරකශ ජීවිතයක් ගෙවන මිනිසුන් වෙනුවෙන් ලියවුණු ගීතයක් කියලා මම හිතනවා. يعني වියලි කලාපයක මිනිසුන් නියන් සමයක ගත කරන අතිශය දුෂ්කර ජීවිත ගැන ලියවුණු ගීතයක් කියලා ඒක අර්ථකථනයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ගීතයේ මේ වචන වලින් වගේම මේ සංගීතයෙන් ඉතාම අනුවේදනීය චිත්‍රයක් මවනවා. ඉතින් මෙහිදී මේ විශේෂ වන්නේ මේ වගේ ජීවිත ගැන, මේ වගේ පරිසරය ගැන තාත්තා හරිම සංවේදී වුණු පුද්ගලයෙක්. සංගීතය විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයේත් ඒක ගැනත් අපිට නිතරම අපිත් එක්ක අපිවත් ඒ දේවල් වලට සංවේදී කරපු, ඒ දේවල් ගැන ගෙදර පරිසරය ඇතුළෙත් නිරන්තරයෙන්ම කතා කරපු කෙනෙක්.

0: Yata Tibay na Pura. Red Dayay Ki Dayay
1: Adu Sundurumuna Kesima Sangeeta Vedi Gayatri Kemadasa
2: ඊළඟට මම තෝරාගත්තු ගීතේ බඹරි කුහඬුවා මෙහි ගායනයේ අභිවර්ධන බලසූරිය නිරංජලා සරෝජිනී මහත්මිය පද රචනයේ ධර්මශ්‍රී ගමගේ සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස මේ ගීතයේ මේ බොහොම සුන්දර ගීතයක් ඒ වගේම මේ ගීතයේ විශේෂත්වයක් මම දකිනවා මේක තුන්වෙනි පාර්ශ්වයක් විසින් දකින විදිහ ගැන කියවෙන ගීතයක් මට විශේෂයෙන් කියන්නේ මේ සින්දු පුරුදු කරනකොට මගේ මතකයන්වල දැන් කාලේ නම් ගොඩක් වෙලාවට වොයිස් ට්‍රේනින් එහෙම කිව්වහම මේ වගේ දේවල් මේ වගේ පන්ති අනේක සාමාන්‍ය වෙලා තිබුණේ. ඒ වුණාට මේවා සාමාන්‍ය වෙලා නොතිබුණු කාලවලවල තාත්තා ගාට එන හැමෝම මේ වගේ මේ කියන්නේ දුවවනවා එක එක විදිහට ඒගොල්ලන් වයස සින්දු කියන පුරුදු කරනවා. ඉතින් මේ වගේ මතක හරිම සුවිශේෂයි විශේෂයෙන් දැන් ගත්තහම මොකද අපි දැන් පිටරට ගිහාම ඉගෙන ගන්න මේ වගේ දේවල් ඒ සංස්කෘතිය ඇතුලේ අද ඊයේ නෙමේ ඒගොල්ල බොහෝ කාලයක්ම තුල මේ වගේ සංගීත කටහඬ පුහුණු වීම වල නිරත වුණෝ අය. ඉතින් ඇත්තටම මට රට ගියාම හරිම පුදුම හිතුණා කොහොමද තාත්තා මේ වගේ දේවල් ගැන දැනගත්තේ අනිත් එක ඒ මතක මේ ගායනා කරන ශිල්පීන්ව උදේ පාන්දර සාමාන්‍යයෙන් 3ට 4ට විතර ගෙනහල්ලා පුහුණු කරවනවා ගීත ගායනය කරන්නත් ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ඇත්තටම ඔවුන්ව ගායනය කරන්නේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේ වගේ සුන්දර නිර්මාණ බිහි වෙන්නේ. මම හිතන්නේ ඒ මතක හරිම අපිට අද්විතීයයි අපේ සංස්කෘතිය ඇතුලේ.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මම 6 වෙනි ගීතය හැටියට තෝරගත්තේ සීතම උසම්. මෙහි ගායනය එච්.ආර්. ජෝතිපාල මහත්මයා, පද රචනය ධර්මශ්‍රී ගමගේ මහත්මයා, සංගීතය ප්‍රේම්ශ්‍රී කේමදාස. අපි කියන්නේ ජෝතිපාල අංකල් කියලා. ඉතින් මම ගොඩක් පොඩි ජෝතිපාල අංකල් නැති වෙනකොට ඒ උනාට සුන්දර මතක නම් බොහොමයක්ම තියෙනවා. එහෙන් එක මතකයක් තමයි, එකපාරක් අපි කොහරි ගිහිල්ලා ඉන්නකොට අපිට කෝල් එකක් ආවා. අපි බලාගෙන හිටියා මොයිස් ආච්චි කියලා ආච්චි කෙනෙක්. ගොඩක් ඒ අයත් ඒ කාලේ හිටපු ෆීල්ඩ් එකේ අය ගොඩක් අය දන්නවා. ඉතින් මොයිස් ආච්චිගෙන් අපිට කෝල් එකක් ආවා, එහෙම ගෙදර එන්න. ජෝතිපාල අංකල් ඇවිල්ලා මේ තාත්තා කන්න කැමතියි කියලා කකුලුව ගෙනල්ලයි කියලා. ඉතින් ඒ ගමන මෙහෙම ආච්චි ඒව හදන්නද ජෝතිපාල අංකල් කියනවා කියලා තාත්තට අපිට ඉන්න තැනක ඉඳන් එන්න මෙහෙම මාරු කකුලුව ටිකක් ගෙනාවා හදන්න කියලා. ඊට පස්සේ අපි ගිය වැඩෙත් බාගට දාලා දැන් අපි ඔක්කොමල්ලා ගෙදර ආවා. ගෙදර එනකොට බැරිනම් ජෝතිපාල අංකල් අලි මේ ගෝණියක විතර කකුලුව ගෙනල්ලා කොටම අපන් වැඩේ කකුලුව පණ තියෙන කකුලුව. ඉතින් මේ කකුලුව මුළු ගෙදර පුරායි වත්ත පුරායි හැමතැනම කකුලුව ගිහිල්ලා මේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි අනිත්ක ජීවිතුන් අතර ඉන්නයි. ඉතින් ගමන මේ තාත්තා මිගලඟ මරන්න පව් කියලා පස්සේ ජෝති අංකල්ටත් කිව්වා ආනේ මරන්න පවුනේ එහෙම කන්න හොඳ නැහැනේ කියලා. මේ දෙන්නත් එක්ක ඒ ගමන කකුලුව අහුලලා අහුලගෙන ආපහු ඉගලංග කොහෙට හරි ගිහිල්ලා දැම්මා. ඒ වුණාට ඒ කොච්චර අහුලලා ගිහිල්ලා දැම්මා දවස් දෙක තුනකට පස්සෙත් මට මතකයි පුටු යටින් වත්තේ ගස් යට හරි මෙහි ඉඳලා කකුලුව මේ අපිට හොයාගන්න හම්බුණා. ඒ වුණාට හම්බ වෙන කකුලුවව මිගලු ආපහු ගිහිල්ලා දැම්මා උන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයකට. ඒක මට අමතක වෙන්නේ නැති සිදුවීමක් අපිට පොඩි කාලේ තියෙන. තාත්තගේ සහ ජෝතිපාල අංකල්ගේ සංගීත පැත්තෙන් ගත්තහම සංයෝජනය අද්විතීයයි. බොහොම කිට්ටු යාළුවෙක් තමයි ජෝතිපාල අංකල්. ජෝතිපාල අංකල් ඇතරම කියලා තිබුණා ජෝතිපාල අංකල් නැති වුණාම දේහ ගාව එක පැත්තකින් තාත්තගේ පින්තූරය තියන්න කියලා.
3: අංක

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මම පස්වෙනි ගීතය හැටියට තෝරාගත්තේ ද නිවුස්පේපර් චිත්‍රපටයේ තේමා ගීතය අම්මා නොවේ බුදුවන්නේ නුඹයි. අපේ ගෙදරට සම්මාන ලැබෙනවා සහ නොලැබෙනවා කියන දේ අමුතු මතකයක් නෙමෙයි. අපිට පොඩි කාලේ ඉඳන්ම තාත්තට නොයෙකුත් නිර්මාණවලට කරපු නිර්මාණවලට සම්මාන ලැබුණා. ඒ වගේම හරිම අසාධාරණ විදිහට ලැබුණු අවස්ථාවලුත් තියෙනවා. මට මතකයි ඔය වගේ නොලැබුණු අවස්ථාවක තාත්තා අපිට කියනවා, ඉස්සර අපිට තාත්තගේ සම්මාන තියලා තිබුණේ අපේ පඩිපෙළ මෙහෙම උඩට යන තැන. ඒ පඩිපෙළ දිගටම තාත්තගේ සම්මාන තියලා තිබුණේ. ඒකේ තාත්තගේ සම්මාන තාත්තගේ පෙළ ඉවරලා තව පඩි කීපයක් තිබුණා සම්මාන තියන්න. ඉතින් එතකොට තාත්තා ඒක දිහා බලලා දවසක් අපිට ඉඳන් කිව්වා, පුතේ ඕගොල්ලෝ කවදා හරි මේ පඩිපෙළේ ඉහළටම පුළුවන් ඕගොල්ලන්ට සම්මාන තියන්න. හැමදාම දැනගන්න එහෙම වෙනකොට මම ඕගොල්ලත් එක්ක ඉන්නවයි කියලා. මේ ගීත ගායනා කරන්නේ නන්දමාලි ශූරීන්, මේ පද රචනය ආචාර්ය සුනිල් ආරියරත්න, මේ සංගීතවත් කරේ මම. මේ ගීතයට මට අන්තර්ජාතික සම්මානයක් හම්බුණා සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ලොස් ඇන්ජලස් වල. ඒ තමයි මම හිතන්නේ පළවෙනි වතාව ලංකාවට අන්තර්ජාතික සම්මානයක් සංගීතයට ලැබුණු අවස්ථාව. ඒ වගේම මේ ගීතයට හොඳම තනුවට සහ මේ චිත්‍රපටයට හොඳම සංගීතය 2023 මට ජනාධිපති සම්මාන හම්බුණා. ඉතින් මම හිතනවා තාත්තා රේදා අපිට කියපු හීනේ මේ පඩිය තවත් උඩට ගෙනියන්න පුළුවන් ඕගලන්ට ඒ වෙන වෙලාවක අනිවාර්යෙන් මම ඒ වෙන වෙලාවෙදිත් ඕගලන් මම ඕගලන්ට එක්ක ඉන්නවයි කියලා. ඉතින් මට මේ ගීතය සහ මේ චිත්‍රපටය ඒ දේ ඉෂ්ට කරන්න හම්බුණ එක අවස්ථාවක් කියලා මම හිතනවා. අම්මා නොවේ බුදුවන්නේ නුඹයි පුතේ.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මම හතරවෙනි ගීතය හැටියට තෝරාගත්තේ දවසක මුතුවැල්. මේ ගායනය නන්දමාලි ශූරින් පදරචනය, මර්සිලින් ජයකොඩි පියතුමා, සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස. මේ ගීතය ඇත්තටම මම තෝරගන්න එක හේතුවක් තමයි තාත්තා සත්තුන්ට ආදරය කරපු කෙනෙක්. හඬක් නැති මිනිසුන්ට හඬක් දෙනවා වගේම තාත්තා මේ සත්තු ගැනත් බොහෝම මේ හරියට සංවේදී වුණ කෙනෙක්. මං හිතන්නේ ඒ දේ අපිටත් තාත්තා ඒ දේ දීලා තියෙනවායි කියලා. සංගීතයට අමතරව පිටරට ඉගෙන ගන්න ගිහලා පහු ලංකාවට ඇවිල්ලා මට සෑහෙන අභියෝග මැද්දේ දකින්න ලංකාවේ අපේ පරිසරය ඇතුළේ මට හරීම අදටත් ලොකු පුදුමයක් තමයි මෙච්චර මේ බෞද්ධ රටේ අපි සලකන විදිහ සත්තුන්ට. දවසක් හරකෙක් නිදහස් කරන්න ගිහිල්ලා ඊට පස්සේ එතන නිදහස් කරන තැන තවත් හරක් කීප දෙනෙක්ම එදා මරණයට ලක් වෙන්න හිටපු හරක් දැකලා තාත්තේ ගමන ඔක්කොමල්ලව නිදහස් කරලා. මුලින්ම කතා වෙලා තිබුණේ අර හරකව නිදහස් කරලා ඒ හරකව ගෙනියන්න තැනකට කතා වෙලා තිබුණා. දැන් මෙහෙම තාත්තා හරක් හතර පස් දෙනෙක් නිදහස් කරාම එතනින් කියලා තිබුණා අනේ මාස්ටර් අපිට උච්චර ලොකු කට්ටියක් අපිට ගන්න විදිහක් නැහැ, ඒක හින්දා ගේන්න එපා කියලා. නැත්තම් එක්කෙනෙක් අර පොරොන්දු වෙන එක්කෙනා විතරක් ගේන්න කියලා. අනිත් එක එතන වහු පැටියකුත් ඉඳලා දැන් තාත්තා හිතලා මේ දැන් මේ වහු පැටිය ඔබ වෙන් කරන්න හොඳ නෑ අනිත් අර ලොකු හරක්ගෙන්. ඒකෙන තාත්තා කැමති වෙලා නෑ ඔක්කොමල්ලා ඉන්න තැනකට මිසක් මේ හරක්ව ගිහිල්ලා දෙන්න. ඉතින් ඒකෙහින්ද තාත්තා ඊට පස්සේ මෙතෙන්ට නුදුරු ගංගාරාමේ හාමුදුරුවන්ත එක්ක කතා වෙලා මෙහෙම තැනක් හොයාගන්නකම් එතන තියන්න, ඒ ගංගාරාමේ තියන්න. එතන තියනකොට තාත්තා දැන් එක්කෙනෙක්ව ගෙනහල්ලා ඒ හරක්ම බලා ගන්න වෙන කෙනෙකුත් එතනට තියලා තිබුණේ. ඊට පස්සේ හැමදාම දැන් තාත්තා යනවා, ඒ කියන්නේ නිකන් මේ පුන්නක් හොයාගෙන දෙන්න. එහෙම යන දවසක බැලින්නම් අර ඒ බලා ගන්න හිටපු මනසයි කොහෙටද ගියාම මේ හරක් වහු පැටියා වැටිලා මෙතන මේ බේරෙට. ඒ ගමන තාත්තා හොඳටම බය වෙලා මෙතන තියන්න හොඳ තැනක් නෙමෙයි මේ වහු පැටියා මෙතන වැටිලා මැරේ කියලා තැනක් හම් වෙනකන් අපේ රාජගිරිය ගෙදරට ගෙනහල්ලා. මම කියන අපිට ලොකු වත්තක් නෑ, පොඩි වත්තක් තියෙන්නේ. මේ පොඩි වත්ත ඇතුලේ හරක් හතර පස් දෙනෙක් සති දෙකක් විතර තියාගෙන ඉඳලා මේ තැනක් හම්බ වෙනකම්. ඒ කරුණාව හරිම සුවිශේෂයි. විශේෂයෙන් මගේ සාමාන්‍ය ඒ වගේ දේවල් ගැන තියෙන අත්දැකීම ලංකාව තුළ.

0: ගී දායයි.
1: අද සුඳුරු මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රී කේමදාස.
2: තුන්වෙනි ගීතය හැටියට මම තෝරාගත්තේ සඳ පෙම් යහනින් ගායනය සනත් නන්දසිරි සහ ලතා වල්පොළ, පද රචනය ධර්මශ්‍රී ගමගේ, සංගීතය ප්‍රේමශ්‍රී කේමදාස.
3: අංක 3.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා රැදායයි කීදායයි
1: අද සුදුරමුණ කැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස
2: මම දෙවැනි ගීත හැටියට තෝරගත්තේ රොබර්ටා ෆ්ලෙක් ෆස්ට් ටයිම් එවර් කියන ගීතය. ඇය ඇෆ්‍රිකන් ඇමරිකන් ජාතික ගායිකාවක් සංගීත වේදිනියක්. මම ඉදි කියනවනේ සංගීත වේදිනියන් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් හරිම අඩුයි. අනිත් එක ඇය බොහෝම අභියෝග මැද්දෙන් ආපු සංගීතවරයක්. ඒ වගේම මේ ගායනය අහනකොට ඔබලට තේරෙයි ඒ අභියෝග හැම දෙයක්ම ඒ ගායනය තුළ අපිට ඇහෙන්න පුළුවන් අපේ හදවත්වලට කොච්චර කිට්ටුද කියලා. අනිත් එක කොහොම අපිව මේ ඇතරම හිතන පියානෝ වාදනය හා ඇගේ හඬ කොච්චර ප්‍රබල විදිහට මිනිසුන්ගේ හදවත්වලට ලං වෙන්න පුළුවන්ද කියලා. අනිත් එක මේ ගීතය මගේ හස්බන්ඩ්ගේ බොහොම අපි දෙන්නගේ කැමති ගීතයක්. ඒක හේතුවක් මම අද මේ තෝරගත්තා.

0: ගීතයයි.
1: අද සුඳුර මුණ ගැසීම සංගීතවේදී ගයත්‍රි කේමදාස.
2: මේ තමයි මම තෝරාගත්ත අවසාන සහ පළවෙනි ගීතය. මෙය කන්දක් සේමා චිත්‍රපටයේ අවසාන ගීතය. ගායනා කරන්නේ අභිෂේක විමල වීර මහත්මිය. මෙහි පද රචනය සුමිත්‍රා රාහුබද්ද මහත්මිය. මේ ගීතය සංගීතවත් කරේ මම. මේ චිත්‍රපටයේ මේ ගීතයෙන් විතරයි මම සම්බන්ධ වුණේ. මෙහිදී ඇත්තටම හරි සුවිශේෂයි. මොකද මේ අපි ගැහණු තුන්දෙනෙක් එක්ක හවුලා කරපු වැඩක්. මට මේ ඊට මුලින් ආරාධනාව ලැබුණේ අභිෂේකාගෙන්. ඊට පස්සේ අභිෂේකාගෙන් සහ සුමිත්‍රා රාහුබද්ද මහත්මියගෙන්. ඉතින් එහිදී තව හරිම මට කියන්නේ මම විශේෂයෙන් කියන්න ඕනේ අභිෂේක සෑහෙන කොච්චර කැපවීමක් වුණාද. මොකද මමත් සාමාන්‍ය රෙකෝඩින් එකට යන්න ඉස්සෙල්ලා සින්දුව කියන ගායිකාව නොයෙකුත් වරක් ගෙන්නලා ඒක පුරුදු කරනවා. හැම පුහුණු වීමකටම ඇවිල්ලා ඒ කියන්නේ හරියට මට කතා කර කර මේ වචනේ මෙහෙමද කියවෙන්න ඕනි කියලා හැම වචනකින් වචනකටම කොයි විදිහටද කියවෙන්න ඕනි කොයි විදිහටද ඒක හරි විදිහට මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ සෑහෙන කැපවීමක් කරා. ඒ වගේම සුමිත්‍රා රාහුබද්ද මහත්මිය තමයි හැම දෙයකදීම අපි පස්සෙන් ඉඳගෙන මේක වෙන තැන්ටම කොහොමද කරන්නේ කොහොමද මේකේ අනිතක අයත් සුවිශේෂ ලංකාව තුළ විශාල ලේඛිකාවක්. එහෙම වුණත් නිතරම හා මේ වචන වෙනස් වෙන්න ඕනද කොහොමද වෙනස් වෙන්නේ අන්නේ වගේ බොහොම සුන්දර මගේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය ඇතුළේ බොහොම සුන්දර හමුවීමක් මෙතුමියන් දෙන්නත් එක්ක.

0: සියත දෙවයින පුරා
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132477

0: නු නද සුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොටි
1: ගොඩක් ආදරේ

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් දාලා.
1: ඈරාලහමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: සෙනසුරාද උදේ 8ට
3: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
4: සතුටුදායක අවසානය.
3: ආ එහෙමද?
4: ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
3: ඈ
5: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ
6: තාම ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
7: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: Yapo Pocket Money.

0: 98.4
1: පාන්නවාගේ කමුකොක්කේ
2: ඕ ප්‍රේක්
1: නැවාගේ
2: පතිමුරේ
3: සුන් ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා.

0: කොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත සිකුරාදා
1: සියත දිවයින පුරා

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පන්නවගේ කමුකොකේ ප්‍රේක් නැවගේ පතිමුරේ සුන්ස් ප්‍රයින මචං අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සූර්යේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

මිනිසේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකල් ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Data Pocket Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: දිනන්න ගොඩක් දේවල් කරන්න ඕනේ. දිනන්න කරන්න ඕනේ පුංචිම පුංචි දෙයයි. ඉලක්කයක් අරමුණක් හදාගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න. දවස ගානේ පොඩියට පොඩියට හරි Tamange අරමුණට ලං වෙන්න පුළුවන් විදිහේ පුංචි වැඩක් කරන්න.
1: අනිවාර්යයෙන්ම අපිට ලොකු හීනයක් තියෙන්න ඕන. මම අහලා තියෙනවා අපි හැමෝටම ලොකු හීනයක් තිබ්බොත් තමයි අපිට අපේ ජීවිතේ ලස්සන දේවල් අපේ ජීවිතේට හැබෑ කරගන්න පුළුවන් වෙන්නේ කියලා.
0: ඉතින් ලස්සන දවසක් ලස්සනට දවස පටන් අරගෙන ජීවිතේ දිනන්න පුළුවන් වෙන්න කියලා අපි අද උදේම ප්‍රාර්ථනා කරනවා.
1: ඉතින් අද සුපුරුදු විදිහටම අපි පොකට් මනි අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් වෙනදා වගේම අපිට මැසේජ් එකක් එවන්න කියලාත් මතක් කරනවා 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට.
0: මම නිශාන්.
1: අමාශී.